0: Money.
1: වෙලාව දැසන 5:41. අපි පොකට් මනී අරගෙන දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් පොකට් මනී දිනන්න පොඩ්ඩ ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙලාවේ අපිත් එක පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්නවා. පොකට් මනී රුපියල් 5000ම දිනා ගන්න. ගුඩ් මෝර්නින් අබිරු. අබිරු තව චුට්ටක් සද්දට කතා කරමුද? හරි අබිරු, ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාට පොකට් මනී හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට හරියට උත්තරේ තෝරන්න අපි දෙන්නේ තප්පර 5යි. මේ තප්පර 5 ඇතුළේ තමයි ඔයා උත්තර දෙන්න ඕනේ. එහෙනම් ලෑස්ති නේද? මේ තමයි අබිරුට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: අබිරු, 10 වසර ඉතිහාසය පොතෙන් තමයි මේ ප්‍රශ්නය ඔන්න සැකසීලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක් රට පාලනය කරපු රාජවංශයකි ලම්බකර්ණ වංශය. මෙම වංශය අනුරාධපුර රාජධානියේ වසර 400කට ආසන්න කාලයක් පාලනය කළේය. ශ්‍රී මහබෝධි ආරක්ෂා කිරීමේ වගකීමත් පැවරී තිබුණේ මෙම රාජවංශයටයි. අපි අහන්නේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? 1. වසභ රජතුමා, 2. පරාක්‍රමබාහු රජතුමා.
1: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: විද්‍යාව පොතෙන් තමයි හොන්න අපි දෙවෙනි ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. තිරවානා සිලිකන් හා ඔක්සිජන් පරමාණු වලින් සෑදී ඇත. ලෝකේ බහුලව හමුවන ඛනිජ වර්ග වලින් එය එකකි. ආභරණ සහ විසිතුරු භාණ්ඩ තැනීමටද ඒවා භාවිත කරයි. අපි අහන්නේ තිරවානා යනු කුමක්ද? 1. ඛනිජයකි, 2. ආග්නේය පාෂාණයකි.
1: ප්‍රශ්න දෙකකට උත්තර තේරුවා. රුපියල් 500කුත් අතේ තියෙනවා. තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා අබිරු. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: අබිරු, ඔන්න තුන්වෙනි ප්‍රශ්නය සිංහල භාෂාව හා සාහිත්‍යයෙන්. මයුර සංදේශය ගම්පොළ යුගයේ රචිත පැරණිතම සිංහල සංදේශ කාව්‍යයකි. මයුර සංදේශය 14 වන සියවසේදී රචනා කරන ලදී. මෙයින් රයිගම්පුර සිට දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත සංදේශයක් රැගෙන යන මොණරෙකු ගැන විස්තර වේ. අපි අහන්නේ මයුර සංදේශය රචනා වුණේ කුමන රජුගේ කාලයේදීද? 1. තුන්වන විජයබාහු රජතුමා, 2. පස්වෙනි භුවනකබා රජතුමා.
3: දෙවන උත්තරේ.
1: අබිරු, ප්‍රශ්න තුනටම උත්තර තෝරලා රුපියල් 1000ක් දැන් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට ගියොත් ඔය 1000 පස් ගුණයක් වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්න කැමතිද?
3: ඔව් කැමතියි.
2: මොරගහකන්ද ජලාශය දැවැන්ත වාරිමාර්ග ව්‍යාපෘතියක්. මේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිකර ඇත. මෙම ජලාශය රජරට ජලාවශ්‍යතා සපුරාලීමටද විශාල දායකත්වයක් සපයයි. මෙන්න ප්‍රශ්නය. මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී හරස් කරන ලද ගඟ මොකක්ද? 1. මල්වතුය, 2. අබන් ගඟ.
3: මල්වතුය.
1: අබිරු, හරි උත්තරේ වෙන්න ඕනි අබන් ගඟ. අපේ පොකට් මනි රුපියල් 1000ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වෙනවා. හැබැයි හොඳ උත්සාහයක් ඔයා ගත්තා. අපි ආයෙමත් දවසක try කරමු. බොහොම ස්තුතියි. අබිරුගේ උත්සාහයේ විදිහට ජයග්‍රහණය කරනකොට ඔබටත් අවස්ථාව තියෙනවා. අපි මතක් කරන්න නම්බර් එක 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
2: දැන්මාශි පොඩ්ඩ මේ විදිහට පොකට්මනේ දිනනකොට අම්මලාගේ තාත්තලාගේ බලාපොරොත්තුයි දැස් දැල්වෙනු. අපේ පුතා අපේ දුව මේ විදිහට දිනනවා, තව තව ඉස්සරහට යනවා, ඉහළට ගන්න ගන්න ඕනේ. ඔය වගේ ගොඩක් දේවල් මේ වෙලාවේ අපි දන්නවා, හිත ඇතුලේ තියෙනවා. ඉතින් ඉස්සරහට යන්න යන්න අපි දන්නවනේ හැමදේම වැඩි වෙනවා. පොඩ්ඩංගි උස වැඩි වෙනවා වගේම තමයි අපිට ඒ අය වෙනුවෙන් දරන්න වෙන බරපැනත් වැඩි වෙනවා. ඉතින් මේ දවස්වල ඔන්න ස්ථාවර තැන්පතු වලට හොඳම පොලියක් ගෙවනවා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ. ඔබට පුළුවන් 13.19ට කතා කරලා අතේ තියෙන පුංචි මුදල ලොකු මුදලක් කරගන්නේ කොහොමද කියලා සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් අහන්න. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලෙකට 15%ක පොලියක් ගෙවනවා ඔන්න 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් දරුවන්ව කවදා හරි දවසක පිටරටකට හරියවල උගන්න ගන්න අතේ මුදලක් තියෙන්න එපා ඉතුරු කරගෙන ඒකට දැන් ඉඳලා ප්ලෑන් කළොත් ඔන්න ස්ථාවර තැන්පතුවක් පටන් අරගෙන ඔයාගේ හීනේ හැබෑ කරගන්න පුළුවන්. අදම කතා කරන්න 13.19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට.
0: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අද ගැස්මට සියත හැන්ඩි
1: ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑව
2: රාස්සිකය අව්ව වැටිලා
1: ඒ වැටිච්ච රාස්සිකය අව්ව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා රාස්සිට කිව්වද
2: වැටිලා
1: ඔයත් හොමයි රාස්සි වගේ මයි යන යන දැන් මොනහරි වට්ටගෙන යනවාරේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784
5: සෙනසුරාද උදේ 8ට
6: කොහොමද කොට කාලිකි දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ ඈ
7: මේ පොඩි වලියක් ගින් මගේ අතින් මිනිහෙක්ගේ අතක් කැපුණ සර්
6: මොකක් අතේ කොයි හරියද කැපුණේ
7: අත දෙකටම කැපුණා
6: මොකද්ද
8: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
2: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 475 11 98.2 98.4

0: Aura. Siapa Pocket Money?
1: පළවෙනි තරඟකාරයාට පොකට් මනි දීලා ඉවර වෙනකොට ඔන්න තවත් තරඟකාරයෙක් අපිත් එක්ක ලෑස්තිලා ඉන්න පොකට් මනි දිනන්න ජනිදු. ගුඩ් මෝනින්.
2: ගුඩ් මෝනින්
1: ජනිදු, අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහේ ඉඳන්ද?
2: අගුණකොළ පැලැස්සිට.
1: හරි, ඉස්කෝලේ නමක් කියන්න අපිට.
2: මහානායක ජාතික පාසල.
3: හරි, ඔන්න ජනිදු ප්‍රශ්න හතරක් තියෙනවා. අපි උත්තර දෙන්නේ තප්පර පහක කාලයක්. උත්තර දෙකක් තියෙනවා. හරි උත්තරේ තෝරගන්න ඕනේ. ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනන්න පුළුවන්. ලෑස්ති දබියෝගේ බාර ගන්න.
1: හරි, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
3: ඉතිහාසයේ විශේෂයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාව ජනාවාස වීම ආරම්භ වූයේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී. මේ කාලය පිළිබඳ තොරතුරු ගල්ලායුධ, ගුහා චිත්‍ර, වැටි භාණ්ඩ හා පැරණි ජනාවාස වලින් ලැබේ. මේ යුගයේදී දඩයම් කිරීම, ආහාර එකතු කිරීම සහ ගල්ලායුධ භාවිතය ප්‍රධාන වුණා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජනාවාස ආරම්භ කළ මානවයා කවුද? එක, Homo erectus. දෙක, Homo sapien.
2: දෙක, Homo sapien.
1: පළවෙනි ප්‍රශ්නට උත්තරේ හරි රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
3: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි හොන්න දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. හතරවන බෝනෙකබාහු රජු ගම්පොළ අගනගරය කරගෙන රට පාලනය කළේය. ක්‍රිස්තු වර්ෂ 1341 සිට 1415 දක්වා කාලය මේ යුගයට අයත් වේ. ගම්පොළ යුගය සාහිත්‍යමය වශයෙන් ඉතා වැදගත් කාල පරිච්ඡේදයකි. අපි අහන්නේ ගම්පොළ යුගයේ ලියවුණු සංදේශ කාව්‍ය කුමක්ද? එක, ගිරා සංදේශය. දෙක, මයුර සංදේශය.
2: මයුර සංදේශය.
1: ඔයාගේ උත්තරේ හරි රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනි වා දිනාගෙන තියෙනවා. අපිට දැන් පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න.
3: තුන්වෙනි ප්‍රශ්නය විද්‍යාව පාඩමින් තමයි නිර්මාණය වෙන්නේ. විනාකිරි මධ්‍යසාර පැසවීම මගින් නිපදවන ආම්ලික ද්‍රාවණයකි. විනාකිරි නිෂ්පාදනය මූලික වශයෙන් පියවර දෙකක් යටතේ සිදුවේ. ආහාර කල් තබා ගැනීමටත් ආහාර පිසීමටත් විනාකිරි යොදා ගනී. මෙන්න ප්‍රශ්නය. විනාකිරිවල ඇති අම්ලය කුමක්ද? එක, සිට්‍රික් අම්ලය. දෙක, ඇසිටික් අම්ලය.
2: පළවෙනි උත්තරේ.
1: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ, ඇසිටික් අම්ලය. අතේ පොකට් මනි 500ක් තියෙන නිසා ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 500 වට රුපියල් 2500ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: තෝරගමු.
3: ගාලුකොටුව වසර 400කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. 1988 දී එය යුනිස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළා. වර්තමානයේ ගාලුකොටුව ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථානයකි. මෙන්න ප්‍රශ්නය. ගාලුකොටුව ඉදිකලේ කුමන ජාතිකයන් විසින්ද? එක, ලන්දේසි ජාතිකයන්. දෙක, පෘතුගීසි ජාතිකයන්.
2: පෘතුගීසි ජාතිකයන්.
3: බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා තෙදිඹ පොකට් මනි ගාන
1: පස්කුණයක් වුණා. රුපියල් 2500ක් දිනා ගන්නවා අද දවසේ.
3: මේ ඉස්කෝලේ නිවාඩු කාලේනේ. මොකද මේ දවස්වල කරන්නේ? හරි, දැන් සාමාන්‍ය පෙළ විභාගෙත් වෙනවනේ ලබන අවුරුද්දේ නේද? මොතියා ලෑස්ති වුණොත් එහෙම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නත් පුළුවන්. ඉස්කෝලේ ගියාට පස්සේ යාළුවන්ට කියන්න ඕනේ පොකට් මනි ගැන. හරිද ජනරෝ?
1: බොහොම ස්තුතියි, ජය වේවා. ජනිදු ඒ විදිහට රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නකොට ඔන්න ආයෙමත් සැරයක් මම මතක් කරන නම්බර් එක අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
3: ඒ වගේම තමයි ඉතින් මෙන්න මේ පැයට අපි පොඩ්ඩ දෙන්නෙක්ට පොකට් මනී දුන්නා. හයි පැයටත් අපි තව පොඩ්ඩ දෙන්නෙක්ට පොකට් මනී දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අම්මා කෙනෙකුත් ඉන්නවා මම මිස් පොකට් මනී දිනන්නත්. ඔබටත් පුළුවන් ඉතින් පොකට් මනී එකතු වෙලා ඔබේ ප්‍රශ්න අපිට දීලා අපේ ප්‍රශ්න වලට උත්තර දීලා රුපියල් 5000ක් වෙනකන් පොකට් මනී දිනන්න. වෙලාව මතක් කරන්නත් දැන් වෙලාව උදෑසන 6:00.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
2: වියලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා 120 මදි කියලා කියන්නේ.
3: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්නවා, එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා.
3: ඒක බය වෙලා තියෙන. ඒක මරු ගියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
5: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
4: එල්ලයට හරියට පහර දෙමින් යනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: Global University Partners 0972 6192 7177

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். செமட்டு அத்துதுன், கமனட்டு ஜவையதுன், ரட்டுட்டு பனதுன், திஸ் வசருக்கு விசிஷ்டத்வே அபிமானய, பீப்பிள்ஸ் லீசிங், விஸ்வாசே பிரமுகயா. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: සමහරු එන්නේ සද්ද අහලා,
2: තව සමහරු එන්නේ සුවඳට,
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Go International Expo 2026.
1: Motor Show,
2: Lifestyle Expo,
1: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14, 15, 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
3: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
1: අනුග්‍රහය
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
3: වෙලාව දැස්සන 6:13. තවත් තරඟ කාර්යයක් ගොන ලෑස්තිලා ඉන්න පොකට් මනි දිනා ගන්න.
4: Good morning Sadev. කොහමද?
3: Sadev?
4: සදෙව් දෙවුමිත් නේද ඉන්නේ ලයින් එකේ? Good morning. හරි සදෙව්, දැන් ඉස්කෝලේ නිවාඩු කාලේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ? කොහේ හරි යනවද? ට්‍රිප් එකක් යනවද?
5: ගමේ
4: යනවා. හරි, කොහෙද දෙවුමිත්ගේ ගම?
5: රුවන්වැල්ලේ.
4: හරි, අපි ටිකක් සද්දෙන් කතා කරමු. හරිද? ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. උත්තර හතර හරියට දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනා ගන්න පුළුවන්. ලෑස්තිද අපි ඔගේ බාර ගන්න?
5: ලෑස්ති.
3: හරි, මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
4: ඉතිහාසයේ පාඩමින් තමයි සදෙව් ඔන්න පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. අපි අහන්නේ 1848 නිදහස සටන බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සිදු විය. මෙය ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදී ආරම්භ වූවකි. බ්‍රිතාන්‍යයන් විසින් පැන වූ අධික බදු මේ සටනට හේතු වුණා. මෙන්න ප්‍රශ්නය. 1848 නිදහස් සටනේ නායකයෙකු නොවන්නේ කවුද? 1. ඩිංගිරාල. 2. කැබ්බෙඩිපොළ නිලමේ.
5: කැබ්බෙඩිපොළ නිලමේ.
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නකොට අපිට පුළුවන් දෙවෙනි ප්‍රශ්නට යන්න. මේ තමයි දෙවෙනි ප්‍රශ්නය.
4: භූගෝලීය විද්‍යාව පාඩමින් තමයි ඔන්න දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ සදෙව්. මොංගලයිඩ් මානවයා අතීතයේ නැගෙනහිර හා දකුණු නැගෙනහිර ආසියාවේ ජීවත් වූ එකයි. මොවුන්ට තද පැහැති හිස කෙස් සහ තද පැහැති ඇස් සහිතයි. මේ මානව වර්ගයා 18 සියවසේ සිට 20 සියවස දක්වා ජීවත් විය. මෙන්න ප්‍රශ්නය. මොංගලයිඩ් ජනවර්ගයේ ජීවත්වන රටක් වන්නේ මින් කුමක්ද? 1. ඇෆ්ගනිස්තානය. 2. සිංගප්පූරුව.
3: සදෙව් දෙවෙනි ප්‍රශ්නට ඔය උත්තරේ තෝරලා තියෙනවා. දැන් මේ වෙද්දි පොකට් මනි රුපියල් 500ක් අතේ තියෙද්දි අපිට යන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට.
4: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. පලා වර්ග ආහාරයට ගැනීමෙන් ඇස් සහ මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා උපකාරී වේ. හදවතේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට, ආහාර ජීර්ණයට සහ ප්‍රතික්ෂක්තිය පවත්වා ගැනීමට එමගින් සහය ලැබේ. පලා වර්ගවල කැලරි අඩු නමුත් ශුද්‍ර පෝෂක බහුලයි. අපි අහන්නේ පලා වර්ගවලින් ශරීරයට ලැබෙන පෝෂකාංගය කුමක්ද? 1. ලිපිඩ. 2. ඛනිජ ලවණ.
5: ඛනිජ ලවණ.
3: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා සදෙව්. බෝනස් ප්‍රශ්නට යමුද?
5: යමු.
4: ඔලිම්පික්. ලෝක පුරා රටවල් 200කට අධික සංඛ්‍යාවක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්. මෙය ග්‍රීෂ්ම සහ සීත ඍතු ලෙස වසර 4කට වරක් පැවැත්වේ. පුරාණ ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වුණේ ග්‍රීසියේ ඔලිම්පියා නගරයේදී. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට මුලින්ම ඔලිම්පික් පදක්කමක් රැගෙන ආවේ කවුද? 1. ඩන්කන් වයිට්. 2. සුසන්තිකා ජයසිංහ.
5: ඩන්කන් වයිට්.
3: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි සදෙව් රුපියල් 5000ක් අද දවසේ පොකට් මනී දිනා ගන්නවා. සදෙව්
4: ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් මේ ගැන කියන්න ඕනේ. මොකද මේ වෙලාවේ වට හිතෙන්නේ. හරි. නා සදෙව් වගේම අපි වහගෙන ඉන්න පොඩ්ඩන්ටත් පුළුවන් ඔන්න පොකට් මනී දිනන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් ඕනේ අපිත් එක්ක. අනාගතය ස්ථාවර කරගන්න අපි සෑහෙන්න උත්සාහයක් ගන්නවා. හුඟක් වෙලාවට ජීවිතේ සැලැස්මක් එක්කනේ අපි දවසින් දවස ඉස්සරහට යන්නේ. අද මොකද කරන්නේ, හෙට මොකද කරන්නේ කියලා වගේම තව අවුරුදු 5කින් 10කින් මොකද කරන්නේ කියලත් අපේ හිතේ පුංචි දැඳගත්ත ප්ලෑන් එකක් තියෙනවා. දැන් දෙමෝපියෝ වුණාම දරුවන්ගේ වගකීම දවසින් දවස වැඩි වෙනවනේ. ඉතින් එයාට හොඳට ගන්න ඕනේ. එතකොට දවසක පිට රටකට හරි යවලා එයාගේ ජීවිත සාර්ථක කරන්න ඕනේ කියන තැන ඉඳලා තමයි අම්මලා තාත්තලා මේ විදිහට වෙහෙසෙන්නේ. ඔන්න ඔබට පුළුවන් අතේ තියෙන මුදල ස්ථාවර තැන්පතුවක් විදිහට ආයෝජනය කරන්න යන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. 13.19ට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. මේ දවස්වල ඔන්න පොලිය වැඩි වෙලා තියෙන්නේ. 15%ක පොලියක් ගෙවනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයක් සඳහා ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත්. ඉතින් අවුරුදු 5ක කාලෙකට 15%ක පොලියක් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පුළුවන් තමන්ගේ මුදල ගිහිල්ලා සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ තැන්පත් කරන්න. ස්තුමන 11.84% වාර්ෂික සපල පොලියකුත් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. අදම කතා කරන 13.19ට ඔබේ හීන හැබැයි

0: Smart Money.
1: ඔන්න පොඩ්ඩ තුන්දෙනෙක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉවරයි. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ හතරවැනියා. Good morning.
2: සදෙව් නේද? තරුෂ. Sorry.
1: තරුෂ. සදෙව් කලින් කතා කරා. තරුෂ good morning. තරුෂගේ ලයින් එක ටිකක් පැහැදිලි මදි වගේ නේද? තරුෂ කොහෙද ගිහවල්? අඟුණු කොළ පැලැස්සේ. හරි. අපි මේ කතා කරන ගමන් ඔයා පොඩ්ඩක් බලන්න සිග්නල් ටිකක් තියෙන තැනකට ෆෝන් එක අරගෙන යන්න. එතකොට ටිකක් පැහැදිලි අපිට කතා කරගන්න පුළුවන් වෙයි. දැන් ඉස්කෝලේ මේ වෙනකොට කී පන්තියේද ඉන්නේ සදෙව්?
2: සදෙව්, ඔයාට අපි වැහෙනව නේද?
3: ඔව්, 10 වසරෙන්.
2: හරි. සදෙව්, එහෙනම් ප්‍රශ්න වලට උත්තර දෙමු නේද?
3: හරි.
2: හරි. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. කෝට්ටේ විසූ ප්‍රකට කවියෙකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් සැලලිහිණි සංදේශය රචනා කරන ලදී. පද්‍ය 111කින් සමන්විත මෙම කාව්‍ය සැලලිහිණියෙකු අත පණිවිඩ යවන ලෙස රසවත් අයුරින් ගොඩනගා ඇත. එය සංදේශ කාව්‍ය සාහිත්‍යයේ වැදගත් නිර්මාණයක් ලෙසත් සැලකේ. මෙන්න ප්‍රශ්නය. සැලලිහිණි සංදේශයෙන් ආයාචනා කරන්නේ කුමන දෙවියන්ටද? 1. කතරගම දෙවියන්ට, 2. විභීෂණ දෙවියන්ට.
3: විභීෂණ දෙවියන්ට.

0: හරි උත්තරේ තේරුවා. හැබැයි ටිකක් සද්දෙට උත්තරේ දෙන්න ඕන. හොඳ තරුෂ. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසය පාඩම් පොතෙන් තමයි තරුෂ දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. දොටු ගැමුණු රජතුමා ලංකාව පාලනය කරපු බුද්ධිමත් කාර්යශූර පාලකෙක්. එතුමාව දුට්ට ගාමිණී අබේ සහ ගාමිණී අබය යන නම් වලින්ද හැඳින්වුවා. රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවා මහාපාය එතුමාගේ නිර්මාණ අතරට අයත්. මෙන්න ප්‍රශ්නය. දුටු ගැමුණු රජතුමා රජ වෙන්න කලින් අනුරාධපුරය පාලනය කළේ කවුද? 1. කාවන්තිස්ස රජු, 2. එලාර රජු.
0: සදෙව් ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙන නිසා අපේ තුන්වෙනි ප්‍රශ්නට යන්න පුළුවන්. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නය.
1: පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 1000ක් පමණ ඉහළට විහිදී ඇති වායු ස්තරය වායුගෝලයයි. නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයේ අඩංගු වේ. මෙය පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නේ රඳා පවතී. මෙන්න ප්‍රශ්නය. කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
0: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ, පරිවර්තීය ගෝලය. හරි, අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. ඔයාලට බෝනස් ප්‍රශ්නට යන අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: හරි, තෝරගමු.
1: එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ හා සේවා ලබා ගන්න අපි නිතර මුදල් නෝට්ටු භාවිතා කරනවා. සෑම මුදල් නෝට්ටුවකම වර්ණයක්, වටිනාකමක් සහ අංකයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ භාවිතා වන මුදල් නෝට්ටු නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව මගින්. මෙන්න ප්‍රශ්නය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දැකගත හැකි මුදල් නෝට්ටුව කුමක්ද? 1. රුපියල් 100, 2. රුපියල් 20.
0: හරි උත්තරේ වෙන්න ඕනි රුපියල් 100. එතකොට රුපියල් 20 මුදල් නෝට්ටුවේ තියෙන්නේ කොළඹ වරාය. අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා පොකට් මනී ගාන රුපියල් 250ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙම උත්සාහ කරමු.
1: තරුෂාය දවසක ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා අපි පොකට් මනී රුපියල් 5000ම දිනමු.
0: ජය වේවා තරුෂ. තරුෂේ විදිහට උත්තර දෙද්දි ඔන්න ආයෙමත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. මොකද අපි හෙටත් උදේ 5යි කාලට එනවා පොකට් මනි අරගෙන. මෙසේජ් එකක් එවලා තියන්න 0714 151 151.
1: එහෙනම් න්ියුස් බ්‍රේක් එකෙන් පස්සේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එක එක්ක සම්බන්ධ වෙමු. දිගටම සේතහන්.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: දැන් වෙලා උදැසන 6:29.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: නීතිඥ සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්. මද්‍රව්‍ය චෝදනා මත බඳනාගාර නියාමකවරයෙකු අතරංගුවට. ඛනිජ ගවේෂණ අක්‍රමිකතා ගැන විමර්ශන. කොලොම්බියානු භූකම්පනයෙන් මියගිය කරන 224ක් දක්වා ඉහළට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117866.
1: අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැකිය හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. ඔහු සඳහන් කළේ අහසේ උතුරු දෙසින් උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බවයි.
4: ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අපිට අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී දැක ගැනීමට පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි පර්සීඩ්ස් වශයෙන් හඳුන්වන උල්කාපාත වර්ෂාව. මේක පර්සීඩ්ස් වශයෙන් නම් කරන්න හේතුවලා තියෙන්නේ මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ පර්සියස් කියන තාරකා රාශිය ආශ්‍රිතව වීමෙන්ද. මේ පර්සියස් කියන තාරකා රාශිය සාමාන්‍ය මධ්‍යම රාත්‍රියේදී දැන් ඉහළටම වෙනවා. ඊට පස්සේ අලුයම් කාලයේදී අහසේ ඉහළට ගමන් කිරීමක් සිදු වෙනවා. ඒකෙන්ද මේ උල්කාපාත වර්ෂාව බලන්න හොඳම වෙලාව වෙන්නේ හෙට අලුයම් කාලයේ 4-5 වගේ කාලෙදි. එහෙම කාලෙදි අපිට උතුරු දිශාව බලන්න පුළුවන් නම් සාමාන්‍ය පැයකට උල්කාපාත 100කට අසන්න ප්‍රමාණයක් දැක ගැනීමට පුළුවන් වෙනවා.
1: සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කිහිපයක් අලුයම් කාලයේදී රේඛීය ආකාරයට නිරීක්ෂණය කළ හැකි බව ගිහාන් වීරසේකර පැවසුවා. බ්‍රහස්පති, බුධ, අඟහරු සහ සෙනසුරු ග්‍රහයන් රේඛීය ආකාරයකට දැකිය හැකි බවයි ඔහු සඳහන් කළේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. ඒ එම යෝජනාව පිළිබඳ සියස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි මෙවන විට ගැසට් කර අවසන්. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතේ ඇතුළත්. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කළා. මේ අතර මද්‍රව්‍ය ජාවාරමට අනුබල දීමේ චෝදනා මත බඳනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහු බෙලියත්ත ප්‍රදේශයේ පදිංචි 52 වැනි අයකු බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර බඳනාගාර කිහිපයක ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. මේ ගමෝ බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් 1500කින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ආණ්ඩුව ජනතා ගැටලු විසඳීමට පියවර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමින්.
5: අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර නීති ආධිපත්‍ය කුඩුපට්ටම් කරන යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය අඩපණ කරන අධිකරණයේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙන විශ්වාසය නැති කරන මේ කරන ක්‍රියාදාමයන් තුළ අනගාටුයි ජනතාවගේ යම් කලකිරීමක් නිර්මාණය වෙනවායි කියන එක පොදු ජනතාවම අපිට කියන මෙච්චර රටේ ප්‍රශ්න තියෙද රජය 24 පෑම 365 දවසේම තමන්ගේ කාලය විඩංගු කරලා තියෙන්නේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරලා.
1: බලය රැකගැනීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන ගෙන එන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 37 සඳහන් කළේ.
6: තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් පියවර ගන්න පුළුවන් කියලා හිතනවා ව්‍යවස්ථා සංශෝධනයේ. අපි කියන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න උවමනා නම් අර ඒගොල්ලෝ ඡන්ද කාලේ දිතුණු පොරොන්දු වගේ මුළු ව්‍යවස්ථාවක් අලුතෙන් හදන්න ක්‍රමවේදයක් හදනවා නම් අපි කැමති ඒකට අපේ අදහස් දෙන්න අත්දැකීම් අනුව. එහෙම නැතුව කෑලි සංශෝධනය කර කර මේ කරන්නේ කලින් ආණ්ඩු කළාය කියන වැරදිම නේද? NPP ආණ්ඩුවේ සිස්ටම් චේන්ජ් එක මේකද කියලා අපි අහනවා.
1: රට තුළ පවතින මූලික අර්බුදය හඳුනාගත යුතු බවයි සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන කියා සිටියේ.
7: දැනුත් නිලධාරී හොරකම් කරනවා, අනුර හොරකම් කරනවා, අනුර ඇමතිවරුත් හොරකම් කරනවා. හැබැයි මේ හොරකම් ටික අහුවෙන්නේ 2029න් පස්සේ. ඔබට මම මේ කියන කතාව ඇත්තද නැද්ද කියලා 29න් පස්සේ දකින්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන අර්බුදය හොරකම නෙමෙයි කියලා මම දිගින් දිගටම කියන ගමන් නැවත කියනවා, හොරකම සිද්ධ වෙනවා. නමුත් අපේ ප්‍රධාන අර්බුදය තමයි අපිට ප්‍රමාණවත් තරම් සල්ලි එන්නේ නැහැ.
1: ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බියෙන් පසුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක පැවසුවේ.
8: පළාත් සභාව කියන්නේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක්. ඒ වගේ මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 48ක් 1978 ඉඳන් කියපු දේ තමයි මේ විධායක ජනාධිපති ධූරය අහුසි කරන්න කියන එක. අපි පුජ්‍යලිකව වෙනත් මතවල හිටියත් ඔවුන් දැන් ඒ පිළිබඳව සැඟවිලා කටයුතු කරන්නේ. පළාත් සභා ක්‍රමය ගැන ඡන්දෙ තියන්න ඔවුන් බයයි. අපි එක්ක ජනතාව ඉන්නවා, අපි එක්ක ජනතාව ඉන්නවා කියලා ඡන්දෙ තියන්න බයයි.
1: විපක්ෂය සම්බන්ධයෙන් කිසිදු බයක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළේ.
9: ඇත්තටම මම නම් කැමැති ඒගොල්ලෝ එකතු වෙනවාට. එකතු වුණොත් අපිට ලේසි කතා කරන්න තියෙන දේවල් අඩුයි. මොකද ඒගොල්ලෝ එක සංස්කෘතියක් නියෝජනය කරන්නේ, එක දේශපාලන පැලැන්තියක් නියෝජනය කරන්නේ, එක ව්‍යාපාර පන්තියක් නියෝජනය කරන්නේ. අපේ රටේ කොන්ත්‍රාත් හම්බුනේ එක කාණ්ඩයකට. ඒ කොන්ත්‍රාත් බෙදාගත්තේ දේශපාලනයට සම්බන්ධයි. දැන් ඒව නැහැ. ආයෙත් ලංකාවේ මිනිස්සු මේ ස්ටෑන්ඩඩ් එක පහළට ගේන්නේ නැහැ. අපිට වඩා හොඳ කට්ටියක් හැදුනොත් මිසක් අපි කිසිම බයක් නැහැ.
1: කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ආයෝජකින් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී සීමා සහිත චීන සන්නිවේදන ඉදිකිරීම සමාගමේ ප්‍රධානී ෂැන් බිංනන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්වුණා. ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙනීමට කටයුතු කරන බවයි නියෝජිත පිරිස සඳහන් කළේ. ඔවුන් දැනුම් දුන්නේ මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළඳ සැපයුම් සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවන බවයි. ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත් චීන සමාගම් ප්‍රධානීන් සඳහන් කළා. මේ අතර රජය සතු බංගලා සඳහා ආයෝජන යෝජනා කැඳවා තිබෙනවා. වසර 30ක බදු පදනම යටතේ රජයට අයත් තොරාගත් බංගලා සඳහා ආයෝජන යෝජනා ඉදිරිපත් කළ හැකි. කොළඹ පිහිටි රජයේ බංගලා 5ක් සඳහා මෙම ආයෝජන යෝජනා කැඳවා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙම වසරේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකට එක්වමින්. ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම සිය අරමුණ වී ඇති බවයි. ඛනිජ සම්පත් ගවේෂණයේදී අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් කේ එන් බණ්ඩාර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
10: ආයතනයේ ඇතුළේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරු සභාපතිවරුම තමයි අර සමාගම් වලු න්‍යායනය කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ විමර්ශනය තමයි දැන් මේ පටන් ගන්නේ. අපි හිතමුකෝ මාකරි යම්කිසි නිශ්චිත ප්‍රදේශයක් කොටුවක් ඒ කොටුවසෙන් තමයි එයා දෙන්නේ. ඒ කියන්නේ වර්ග කිලෝමීටරයක කොටුවගේ ග්‍රිඩ් එකක්. එතකොට මේ කොටුව ඇතුළේ තියෙන ඛනිජ ප්‍රභවය, ඒ කියන්නේ විභවය, අපි හිතමුකෝ මාකරි ඛනිජ වැලි කියලා. එතකොට ඛනිජ වැලි අර මුළු ග්‍රිඩ් එකෙන් පැතිරලා නැහැනේ. එතකොට මේක යම්කිසි ගැඹුරකට තියෙන එතනින් එහාට නැහැ. එතකොට මේක හොයලා බලන්න ඕනේ. ඒ ගවේෂණය කරන එකේ අරමුණ ආපස්සට බින්දුවෙන් පටන් ගන්න ආපහු ගවේෂණය කරන එක නෙමෙයි. අපනයනය කිරීම තමයි මේක අරමුණ යොත්තේ. නමුත් එහෙම වෙන්නේ අර එක තැනක ඇරකි මේවා මේ බිස්නස් කටයුතු වල දාගෙන කැරකීම තමයි වෙලා තියෙන්නේ.
1: ඉදිරියේදී ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණ සිදු කරනු ලබන්නේ භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පමණක් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
10: ගවේෂණය මීට පස්සේ කරන්නේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශ විසින් පමණයි කියන්නේ. එතකොට මොකද හේතුව? දැන් කවුරු හරි පිට පාර්ශවයක් මේක කරෝතින් ඒ කරපු දත්තවල නිර්වද්‍යතාවය ගැන අපිට මේ ඒක මනින්න ක්‍රමයක් නැහැ. මොකද අපි ගාව ඒව ගැන හරි ලොකු දත්ත නැති නිසා.
1: වසරේ පළමු මාස 6 තුළ ඛනිජ සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 52.23ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 6.27%ක වර්ධනයක්. පසුගිය වසරේ පළමු මාස 6 තුළ ඛනිජ සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 49.15ක ආදායමක් උපයා තිබුණා. පාසල් සිසුන්ට සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා මිශ්‍ර මද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවකු ගල්නෑව ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්නෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ උතුරුමැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී සැකකරු සතුව තිබී බහරයට ගත් ගංජා මිශ්‍ර මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 9 ග්‍රෑම් 296ක්. අතරංගුවට ගත් සැකකරු 23 හැවිරිදී සෙවනකල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාර එල්ල කර ඇත්තේ යෙමනයේ සිට ඉරානය දක්වා යාත්‍රා කරමින් සිටි භාණ්ඩ ප්‍රවාහන නෞකාවකටයි. යෙමනයේ ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ බබ් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී සිදු වූ ප්‍රහාරයෙන් කාර්යමණ්ඩල සමාජිකයින් සිවුදෙනකු මියගිය බවයි. අනතුරංගවීම් නොසලකා යාත්‍රා කළ තවත් පැනම ධජ සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඇමරිකාව ප්‍රහාර එල්ල කළා. ඇමරිකාව නිවේදනය කළේ අණ නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් හෙල්ෆයර් මිසයිල් දෙකක් එල්ල කිරීමට කටයුතු කළ බවයි. මේ අතර ඉරානය විසින් ඇමරිකාවෙන් කලාපීය සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලේ ලේකම් මොහ්සෙන් රසයි පැවසුවේ ඇමරිකාව සෑම කොන්දේසියක්ම සපුරාලන තෙක් හොමුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවයි. ඇමරිකානු වාණිජ යාත්‍රා 55ක් හරවා යෙවීමටද ඉරානය කටයුතු කළා. කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි. භූකම්පනය සිදු වූයේ රිච්ට මාපකයේ 1.74ක ප්‍රබලත්වයෙන් යුතුවයි. භූකම්පනයෙන් කැලි ඇතුළු නගරවල බහුමහල් ගොඩනැගිලි රසක් කඩා වැටි ඇති අතර මනිසාලෙස් නගරයේ දෙවමතුරුකට හානි සිදුවුණා. කැලි නගරයේ පමණක් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 95ක්. යලි සිරස්තල නීතිඥ සංගමය සහ ජනපති අතර සාකච්ඡාවක්. මන්ත්‍ර විචෝදනා මත බන්ධනාගාර නියාමකවරයෙකු අතරංගුවට. ඛනිජ ගවේෂණ අක්‍රමිකතා ගැන විමර්ශන. කොලොම්බියානු භූකම්පනයෙන් මියගිය කරන 224ක් දක්වා ඉහළට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට එත ක්‍රන්ති සිටින්න පැන් පැපුවත් සමක.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%ත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: සෝං එක හැදුනේ කොහොමද කියලා එයා අපිට මෙහෙම කිව්වා.
1: ගජලීලා සින්දුව හැදෙන්නේ ලංකාවේ දල්දා පෙරහැර සහ දල්දා පෙරහැරේ කරඬුව වඩම්මවන ඒ ඇත් රාජයෙකුගේ කතාවක්.
2: සාටින් පියුම් දරා
3: music video ke shootings wenama experience ekak wenna edi
1: egena loku experience ekak mage jeete labapu mama godak aadare karana kenek tama ata aliya kiyana e sattu kottasaya mulimma nan poddak bay hituna langata yaddi ita passe tika welawak kika huruna ita passe itin edit mata dala innan duka hituna
0: music video ke end ekek mokadda kiyana try kale
1: kathave end eke tiyana story ekak api damma nokiyaimu neda eka කට්ටියම තේරුම් අරගන්නේ කොයි විදිහටද කියලා අපි ප්‍රේක්ෂකයන්ට පාර දෙමු.
3: ඔයාගේ මියුසික් පැත්තේ මොනවද තියෙන plans?
1: මගේ ගොඩාක්ම නිර්මාණ සිද්ධ කරන්නේ ලංකාවේ ජන සංගීතයත් එක්ක. ඉතින් ඒ වගේ නිර්මාණ ගොඩාක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්.
0: Thank you Anjali.
1: බොහොම ස්තුතියි සියත ආදරෙයි.
4: Talk of the town.
3: බොලිවුඩ් වල ආදරය ගැන කතා කරපු හැබැයි ඒ කන්සෙප්ට් එක නිසාම ඔඩියන්ස් එකෙන් බැනුම් අහපු කබියල් විදා නාකේන මූවි එක රිලීස් වෙලා දැන් අවුරුදු 20ක්.
5: කබියල් විදා නාකේන
0: ෂාරුක් ඛාන්, රානි මුඛර්ජී, අභිෂේක් බච්චන්, ප්‍රීති සින්ටා වගේ ස්ටාර්ස්ලා ඇක්ට් කරපු මේ මූවි එක ඩිරෙක්ට් කළේ කරන් ජොහර්.
3: ෆිල්ම් එකට අවුරුදු 20ක් ගිහින් තිබුණත් රිලීස් වෙන්න කලින් තිබුණු ස්ක්‍රීනින් එකක ඔඩියන්ස් රියැක්ෂන්ස් ගැන කරන් ජොහර් ආයෙම මතක් කරලා තියෙනවා.
0: එදා ඔඩියන්ස් එකේ හිටපු කෙනෙක් ෆිල්ම් එක බලලා කරන්ට කෙලිම කියලා තියෙනවලු ෂේම් ඔන් යූ කියලා.
3: ඒ වෙලාවේ Tamanට ඇත්තටම ගැහුවොත් එහෙම කියලා බය වුණා කියලාත් කරන් කියලා තියෙනවා.
0: හැබැයි ඉතින් ඒ කාලේ කොච්චර බෑඩ් රිවිව්ස් ආවත් කබියල් විදනා කේනා කියන්නේ තාමත් ගොඩක් අය බලන්න ආසම මූවි එකක්.
4: Talk of the town.
6: Had guess matters yet.
7: Ek harim apooru lokya. Hariyata Alice in the Wonderland vaak.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේකබඩුවල ලස්සන.
9: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සී ශ්‍රී ලංකා 0.7455
2: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: එයාලා මේ පාර එන්නේ දිනන්නම බලාගෙන.
1: හැබැයි මේක අපේ ග්‍රවුන්ඩ් එක. අපෙන් දිනු මුදුර ගන්න ලේසි වෙන්නේ නැහැ.
3: අසල්වැසි ප්‍රතිවාදීන් ජයග්‍රහණයේ අභිමානීය සොයා පිටෙන් පන්දුවෙන් ගැටෙන තරඟ දෙකකින් සමන්විත උද්වේගකර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය.
1: පළමු තරගය අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට පන්දුවෙන් පන්දුව සජීවව සියත ටීවී ඔස්සේ.
3: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
4: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
5: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
6: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0.716 500 WhatsApp කරන්න.
5: Sieta Between Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
7: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady. ඔබත් සැනින් දිදුලන්න.
3: 98.2 98.4

0: pocket money.
1: News break එකෙන් පස්සේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එක තමයි මේ පටන් ගන්න හදන්නේ. ඉතින් අම්මා කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේ ප්‍රශ්න හතරකට උත්තර දීලා පොකට් මනි දිනන්න. Good morning Ayesha.
2: Good morning.
3: Ayesha, ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි. ලෑස්ති ඩබ්ලියෝගේ බාර ගන්න.
2: බාර ගන්න ලෑස්ති.
3: තප්පර 5ක කාලයක් දෙනවා Ayesha අපි ඔයාට. ඒ තප්පර 5 ඇතුළත හරි උත්තරේ තෝරගන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250ක් ලැබෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම පොකට් මනි ගාන දෙගුණයක් වෙනවා.
1: මේ තමයි Ayesha පළවෙනි ප්‍රශ්නය.
3: Ayesha, පහුගිය කාලේ සෑහෙන ජනප්‍රිය වුණු චිත්‍රපටයක් තිබුණානේ දේවි කුසුමාසන. බලන්න පුළුවන් වුණාද ෆිල්ම් එක?
2: බැලුවා.
3: හරි, එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔයාට පුළුවන්. අපේ පළවෙනි ප්‍රශ්නය කුසුමාසන දේවිය ගැන. කුසුමාසන දේවිය උඩරට රජකල කරලියද්දේ බණ්ඩාර රජුගේ දියණියයි. සීතාවක රාජසිංහ රජුගෙන් එල්ල වූ තර්ජන නිසා ඇය කුඩා කල පෘතුගීසීන් සමග හැදී වැඩුණා. 1594 දන්තොරේ සටනින් පසු දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය සිංහල හමුදාවට බාර වුණා. මෙන්න ප්‍රශ්නය. දෝන කතිරිනා නැත්නම් කුසුමාසන දේවිය පළමු වරට විවාහ කරගත්තේ කවුද? 1. සෙනරත් රජු. 2. පළමු වන විමල ධර්මසූරිය රජු.
2: සෙනරත් රජු.
1: Ayesha, හරි උත්තරේ වෙන්නෝනි දෙවනි උත්තරේ. පළමු වන විමල ධර්මසූරිය රජු. Ayesha, පළමු වන විමල ධර්මසූරිය රජතුමාගෙන් පස්සේ ඔහුගේ සොහොයුරා සෙනරත් රජු තමයි ඇයව විවාහ කරගත්තේ. හරි Ayesha, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
3: අපේ ඇහැට පේන්නේ නැති වුණත් අපිව ආරක්ෂා කරන වියනක් තියෙනවනේ වායුගෝලේ. දන්නවද මොකක්ද කියලා?
2: ඕසෝන් වියන.
3: හරියටම හරි Ayesha. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඕසෝන් වියන ගැන. ඕසෝන් වියන සූර්යාගෙන් එන හානිකර පාරජම්බූල කිරණ විශාල වශයෙන් අවශෝෂණය කරගනි. එය මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර 15-35 අතර උසකින් යුක්තයි. අහිතකර පාරජම්බූල කිරණ හේතුවෙන් සමේ පිළිකා සහ රෝග ඇති කරයි. මෙන්න ප්‍රශ්නය. ඕසෝන් වියනට හානි විය හැකි වායුවක් වන්නේ මින් කුමක්ද? 1. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් CFC. 2. හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් HFCS.
2: දෙක උත්තරේ.
1: Ayesha, හරි උත්තරේ වෙන්නෝනි පළවෙනි උත්තරේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන්, එහෙමත් නැත්නම් CFC. තව එක ප්‍රශ්නයක් තියෙනවා Ayesha. මේ ප්‍රශ්නෙට උත්තරේ වා තේරුවොත් ඔට බෝනස් ප්‍රශ්නටත් අවස්ථාව තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: ගෙදරදි ෆේස් පැක් එකක් දාගන්න යනකොට ගොඩක් වෙලාවට අපිට මතක් වෙන ස්වභාවික අමුද්‍රව්‍යයක්නේ සුදු හඳුන්. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි අහන්නේ සුදු හඳුන් ගැන. සුදු හඳුන් ඉතා වටිනා ඖෂධීය ශාකයක්. සුවඳ විලවුන් මෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාද සුදු හඳුන් යොදා ගනී. ලොව විශාලතම සුදු හඳුන් වගාකරුවන්නේ ඉන්දියාවයි. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් සුදු හඳුන් යොදාගත හැකිවන්නේ 1. ශරීරයේ විෂ නැසීමට. 2. හතිය පාලනයට.
2: හතිය පාලනයට.
1: Ayesha, ආයුර්වේදයේදී සුදු හඳුන් විෂනසන්න රුධිරේ පිරිසුදු කරන්න වගේම පණු රෝගවලටත් පාවිච්චි කරනවා. Ayesha, අපි අහපු ප්‍රශ්න තුනට උත්තර දෙන්න බැරි වුණ නිසා ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි Ayesha.
2: මගේ පුතාට දෙන්න මේ කොබත් මණි වැඩසටහන සහභාගී වුණා. සහභාගී වෙලා මුදල් ජයග්‍රහණය කරා. බොහොම ස්තුතියි.
1: බොහොම ස්තුතියි Ayesha. ජය වේවා.
3: මාෂි, අදට ඔන්න පොකට් මනි සෙග්මන්ට් එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. සර්වෝදේ ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් හැමදාම වගේ අදත් අපිත් එක්ක හිටියා. දැන් ඔන්න ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් එහෙම 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්. 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව තින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේරම වැඩටි ඉවර කරලා හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහට වෙන්න පුළුවන්. කෙවල් දොරවල් හදාගන්න, අලුතෙන් වාහනයක් මිලදී ගන්න, අනාගතයේ ඕනම හීනයක් වෙනුවෙන් අද ඉඳලා සැලසුම් කරන්න හොඳම දේ තමයි ස්ථාවර තැන්පතු. 13:19 කතා කරන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ හීනට යන්න පාර කියනවා.
1: පොකට් මනි දිනන හීන හැබෑ කරගන්න අපිට එවන්න මැසේජ් එකක් 0714-151-151 අපේ වට්ස්ඇප් නම්බර් එක. අදට ගිහින් එන්න. මම ආශි.
3: මම නිශාන්.

Good morning. අපි හැමෝම ජීවිතේ එක එක අවස්ථාවල එක එක රංග දැක්වීම් කරනවානේ, එක එක characters කරනවානේ. මම මගේ ජීවිතේ ආසම character එක මොකද්ද දන්නවද? මනසේ දැනගෙන ගොනාසේ රඟපාන එක. Seriously. එතකොට ඒගොල්ලොත් සතුටින්, අපිත් සතුටින්. හේ, අද බදාද නේද? හතයි විනාඩියයි කයි. Good morning. අද හොඳ දවසක්.

0: FM.
1: ඔබට හොඳ වෙන්නේ නැති කැස්සක් තියෙනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: වෛරස් ආසාදනයකින් පස්සේ උණ හොඳටම හොඳ වුණත් කැස්ස දිගටම තියෙන්න පුළුවන්. මේ කැස්ස සති 4කට වඩා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. වෛරස් ආසාදනයකින් පසුව නොවුනත් ඔබට දිගටම පවතින කැස්සක් තියෙනවා නම් ඒ සඳහා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙසේ දිගටම පවතින කැස්ස බොහෝ විට ඇදුමු රෝගී තත්ත්වයක් විය හැකි. ඒ වගේම භයානක රෝගී තත්ත්වයන් වන ක්ෂය රෝගය සහ පෙනහළු වල ඇතිවන පිළිකාමේ තත්ත්වයන් උනත් වෙන්න පුළුවන්. ඇදුමු රෝගෙදී ඇතිවන කැස්ස බොහෝ විට වියලි කැස්සක්. ඒ වගේම මේ කැස්ස රාත්‍රී කාලයේදීත් අලුයම කාලයේදීත් වැඩි වෙනවා. ඊට අමතරව ඔබ ව්‍යායාම කරන විට අනිවාර්යයෙන් මේ කැස්ස වැඩි වෙන්න පුළුවන්. දිගටම පවතින කැස්ස සමග මද උණගතිය දිගටම තියෙනවා නම් ඔබට තියෙන සමහර විට ක්ෂය රෝගී තත්ත්වෙ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දැනටමත් දිගටම පවතින කැස්සක් තියෙනවා නම් ඒ සඳහා විවිධ අත්බේත් වර්ග භාවිතා නොකර ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියතහන්න.
2: ඔබේ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හද ගැස්මට සියත
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
6: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke සහ cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.
5: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 4700 868 666.

0: පවුමකට ඉහල අත්තිකාරම. අමතන්න බිඳුව එකයි පහයි අටසි අසුවයි හාරසිය. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
1: බිග් බිග්

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක්. දැන් ඔබටත් prime residencies within. ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන prime colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න. අදම කතා කරන්න.
3: 0.7
4: Alumix නම් warranty with guarantee.
5: Aluminium ඕන තරම්. Alumix නම් ඉස්තර.
6: City Board සමාජිකයන් සඳහා Cargill's Food City within මෙගාවට්ටම්. වටවලතේ ඉතිරි රුපියල් 310යි. Magic Chocolate Ice Cream ඉතිරි රුපියල් 280යි. Fortune Soya ඉතිරි රුපියල් 35යි. Diva Color Guard Detergent Liquid ඉතිරි රුපියල් 230යි. Cargill's Food City
7: ගිරි August Bonanza. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න. ගන්න ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: රුපියල්

0: Good morning.
1: Good morning.
0: මේක ඇහෙන්නේ.
1: අයියෝ so sad.
0: මොකක්ද නේ ඇහෙන්නේදී මේවා කරන්න එපා.
1: දැන් වැඩි කළා බලන්න ඇහෙනවද කියලා.
0: මං හිතන්නේ හෙඩ්ෆෝන් එක නෙමෙයි වොයිස් ඇහෙන්නේ ටික.
1: ඕඩ් වෙනද ඇහෙනවනේ මේ ලෙවල් එකේ. එක දවසක රොයිචර් වයිසට ගියාද?
0: මේ කැඩිලා.
1: එක මිසක් අන්න තව එකක් මොකද?
0: හා නේ මේකත් කැඩිලා. අන්න මේ ඔක්කොම කැඩිලා තියද්දි මේ සර්විස් එක අපි දෙන්නේ ඈ.
1: කටවල් විතරයි තාම කැඩිලා නැත්තේ.
0: අපි කට කැඩිච්ච කතා කියන එක.
1: ඒවා කියලා කවදා හරි මොකක් හරි
0: වුණොත් තමයි ඉතින්. මෙසම කරනට එහා වෙන්නේ.
1: Yes.
0: කඩේකට ගිහලා කාලේ එළියන එනකොට බිල ගෙවලා කීයක් ටිප් එක තියලා එන්න ඕනේද? දැන් ඔයා හිතන්නේ කඩේකට ගිහිල්ලා කාලා බීලා එළියට එනකොට තියන්න ඕන අවම ටිප් එක
1: කියන්නේ 100ක්වත්
0: 100ක් තියන්න ඕනේ. ප්ලේන් ටිය බීලා එනවා 100ක් තියලා එනවා.
1: එතකොට ඒක චුට්ටක් අඩු වෙනවා. ඒක 20ක් 20ක් වගේ.
0: දැන් ඒක තමයි ඇහුවේ.
1: ප්ලේන් ටිය බියොත් 20යි.
0: දැන් මම මොකක්ද ඇහුවේ වගේ?
1: අවම ටිප් එක.
0: ඔව්.
1: 20ක්?
0: දැන් මගේ මොලේ කන්න එපා උදේ.
1: මං ඉතින්
0: අර උදේ දුන්නේ එන ටෝකක්. මනසේ දැනගෙන ගුණාසේ ඉන්නවා. මට කියන්නකෝ දැන් කරන්නේ මොකද්ද කියලා.
1: ඉතින් මං
0: ඕන් තාත්තේ.
1: ඉන්නවා ඉතින්.
0: අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑ. මනසේ දැනගෙන මෙතන.
1: හරි 20යි.
0: අපිටද කිව්වේ ඒවා?
1: නෑනේ.
0: වෙන කාටද කිව්වේ?
1: වෙන කාටවත් නෙමෙයි.
0: මොකක් හරි වෙලා
1: යන්න බෑ මොන හරි දෙයක්.
0: ඒ හින්දා නිකන් කියලා බලනවා.
1: 20ක්.
0: 20ක්? 20 ඒවා තියෙනවද? 20 කොළ?
1: තියෙනවා 20 කොළ තියෙනවා.
0: තාම තියෙනවා නේද? 20 කොළේ තමයි දැන් අඩුම කොළේ අහුවෙන්නේ.
1: ඔව්.
0: ප්ලේන් ටිය බෝ 20ක් තියෙනවද? ඔව්
1: 20ක් තියෙනවා.
0: පුළු. තියෙනවා. හදාගෙන
1: තියෙනවා. තියෙනවා තියෙනවා.
0: සමහර වෙලාවට ওই සර්විස් චාර්ජ් ගන්න තැන්වල උනත් ටිප් එකක් තියලා ආවේ නැත්තම් හිත හොඳ නෑ ඒගොල්ලන්.
1: හැබැයි සර්විස් චාර්ජ් උතර ගන්නවා.
0: සර්විස් චාර්ජ් එක ගන්නවා 100ක් ගන්නවනේ. ඒක යට තියෙනවා. මම බිල් අරන් බලනවා සමහරට. 10ක් කියලා කියන්නේ සර්විස් චාර්ජ් එක රුපියල් 10 15 1000ක 20000ක කෑවොත් එහෙම ඉතින්
1: හොඳ ගාණක්.
0: හොඳ ගාණක්. ඊකට අමතරව අපි තව ටැක්ස් එකකුත් ගෙවනවනේ.
1: ඒකනේ.
0: නේද? ඔක්කොම තින් 18ක් වැඩිලා. අර 10ක් වැඩිලා එනකොට 128ක් ටැක්ස් විතරක්.
1: කාලා නෑ බලනකොට.
0: ඉතින් මේ පොතේ දාලා තියෙන මෙනුවේ කාඩ් එකේ දාලා තියෙන බිල් උනත්
1: yes
0: යටින් චූටියට මේකට GST ගහනවා හැර මේ කියලා චූටි අකුරෙන් දාලා තිබුණාට. කෑමක ඉස්සරහෙන් දාලා තියෙන ගාන ඒව ඇඩ් කරපු ගණන් නෙමෙයිනේ.
1: ඕකේ.
0: සර්විස් චාර්ජ් එක GST එක ඇඩ් කරපු ගණන් නෙවෙයිනේ දාන්නේ. දැන් එහෙම තමයි යන්නේ. එහෙම ගේම් එක තමයි හැමෝම ඉන්නේ.
1: හරි.
0: ටිප් එක. අපි කතා කරමු ටිප් එක ගැන. මේ වචනෙත් මතක තියාගන්න. ඔමෝතේනාෂි. ඔමෝතේනාෂි කියලා වචනය.
1: ඔමෝතේනාෂි.
0: ඔමෝ

0: තාමත්තල කලලච්චන හිඟා කෑම වෙනවන නේද?
1: ඒක
0: නවත්තන්න බෑ. නේද? ඔකන මේ මේ මේ මේ මං හිතන්නේ يعني බාරුනේ පහෙන් හතරක බලයක ගියත් ඒ සම්බන්ධයෙන් කාටවත් තීරණයක් ගන්න තරම් මං හිතන්නේ මොකක් හරි අවුලක් ඇති.
1: තරම් හිඟන්නෝ ප්‍රබලයි.
0: ඔව් මං හිතන්නේ හිඟන්නෝ ඉන්නවා ඊට වඩා ලොකු ලයින්
1: එකක්.
0: ඒක කරොත් එහෙම නිකන් කන්න වෙන හයිස්ටක් වගේ වෙන්න තියැත්තේ නේද? අපි කිව්වට අපි දන්නේ නැහැ ඉන්ටර්නල් ප්‍රශ්න.
1: yes yes ඒක ඇත්ත.
0: කල ලයිට්ස් ගාව මේ හිඟා කන එක මාෆියා එකක් වෙලා කියලා. හැම එකම පේන්නේ හෙන්නට පරක්කු වෙලා නේද?
1: එහෙම සීන් එකක් තියෙනවා.
0: එක්ක මිනිස්සු කියන ඒවා ගණන් ගන්න හැරි මොකක් හරි එකක් තියෙනවා. එක්ක කරන්න බෑ හරි, එක්ක ගණන් ගන්න හැරි, එක්ක අනේ ඕවද ප්‍රශ්න කියලා හිතෙනවා හරි මොකක් හරි එකක් තියෙනවා.
1: එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා ඇති ඊටත් වඩා.
0: ඊටත් වැඩි
1: මොකක් හරි ඇති ඉතින්.
0: ඔව් මොකක් හරි දැනෙන එක පොඩි දෙයක් කරා නම් මිනිසුන්ට තේරෙන අඩේ යන්න කරා. ඔය හිතන දැන් ඔය කල ලයිට්ස් කාපෝ වින් අකන එක නතර කරොත් එම් මිනිසුන්ට තේරෙන්නේ නැද්ද ඒක කරා කියලා?
1: දැනෙනවනේ.
0: පැහැදිලිවම තේරෙන වැඩක්. පුදුම annoying එක. මං හිතන්නේ පොලිස් ජීප් එකට විතරයි අත දික් කරන්නේ නැත්තේ. වීදුරුවට තට්ටු කරන්නේ නැත්තේ පොලිස් ජීප් වලට, ආමි, නේවි, එයා ෆෝස් වාහන වලට විතරයි.
1: හර්ස් වලටත් තට්ටු කරනවා.
0: හර්ස් වලට තට්ටු කරලා මිනිහෙන් හරි කීයක් හරි ගන්න බලන තරමට මාෆියා එක ප්‍රබල වෙමින් පවතිනවා.
1: yes.
0: නේද? දැන් පාතාල ක්‍රියාකාරකමුත් එහෙමනේ. ඉතින් පාතාලේ තීරණය කරන කවුද ඉන්න ඕනේ නැත්තේ කියලා තීරණය කරන මට්ටමට ඇවිල්ලානේ. එමේකුත් තියෙනවානේ.
1: ගන්නොත් දෙන්න ඕනේ.
0: ඒවත් යනවා. නේද?
1: ගන්නොන්ගේ තියෙන එක තීරණය. දෙන්න ඕනේ. ඒක දිය යුතුයි.
0: ඔව්. ගන්නෝ හිතාගෙන ඉන්නවා. උඹලා හම්බ කරනවා. හම්බ. සර්, තමසේ හම්බ කරනවා. ඔව්, අම්මලි හම්බ කරනවා. තමසේ අපිට කිවන්නේ නැද්ද?
1: අපේ සල්ලි
0: නේද? අපි ගන්නෝ කියලා. අපි ගන්න වෙලා ඉන්නේ මොකද? මොකද ගන්න වෙලා ඉන්නේ? උඹලා හම්බ කරලා අර ඔක්කොම සල්ලි ගත්තනේ. දෙපන් සල්ලි දෙයක් 500ක්වත්. තව ටිකක් කල් යනකොට ගාන කියනවා. මට බයයි මේ පොස්ට් මැෂින් අරන් එයිද කියලා.
1: කාඩ් දෙලිනුත් ගන්නනේ.
0: ඔව්. සල්ලිද? කාඩ් ගන්නවා සර්. අවම ගාස්තු 100යි. පොඩි ගණන් කමන්න බෑ.
1: අයියෝ.
0: එතනටම යනකන් ඉඳලා අත තියන්නකෝ. නේද? පිළිගන්නවා කරලා පෙන්නොත් වැඩක් කියලා. අනිවාර්යෙම රටේම මිනිස්සු පිළිගන්නවා. මට බය තියෙන්නේ සල්ලි නොදීන්න පුළුවන් කොහොම හරි හිතා හදාගන්න.
1: ඔව් ඒක හරි.
0: මට පොඩි බයක් තියෙනවා හෙන රංගනයක් කොයිලාවක් හරි දායි කියලා. අන්න මේ වැදුනා වාහනය කියලා බිම්මා පෙරලිලා
1: හූ
0: කියලා කහ. ඒ වගේ කොච්චර මිනිස්සු අමාරු වැටලා තියෙනවද? ඩෑෂ් කැම් දාලා තියාගන්න ඈ. මොකද තමා හිසට තමා තමයි සෙවෙනල ක්‍රමයට නෑන්නේ. ඩෑෂ් කැම් එකක් දාලා තියාගන්න නැත්තම් ලෝක නඩුවක්. මම වගේනේ ඒ වගේ තැන් වලින් මෙහෙන්න බඩගාලම පයින් ඇවිද්දේ ගහේ මට ඊට ලයික්
1: වුණා. ඒක හරි.
0: ඒ බයේ මම ගන්නෙ.
1: දැන් අලුත් එක රිවර්ස් කරනකොට වදින එක තමයි දැන් අලුත් සිස්ටම්
0: එක. ආ සිරාවට?
1: Yes yes මට ඒක අංකල් කෙනෙක්
0: කිව්වා.
1: රිවර්ස් කරනකොටලු දැන් ඇවිල්ලා.
0: අනේ අනේ අම්මා මගේ දරු පවුල දැන් මම බේරගන්නේ කවුද? මගේ දරු පවුල බලාගන්නේ කවුද? දැන් ඉතින් මං ඉවරයි. මට ලක්ෂ ගානක වන්දියක් හම්බුනේ නැත්තම්. අවුලයි ඔය. ඒ විස්තරෙම කියනවද?
1: ඔව් ඉතින් එහෙමනේ.
0: අනේ ලක්ෂ 3 මාරක්වත්
1: දැන් සමහරක් කට්ටිය කියනවා ඇති අරවින්ද දැන් අනේ අසරණ මිනිස්සුෙකුට උදව් කරන එකට මෙහෙම කියනවාගේ එහෙම කොටසුකුත් තියනවනේ ඕනම මේක.
0: ආ ඒගොල්ලන්ට ගෙවා ගන්න.
1: ඒ කට්ටිය ගැන
0: ඒගොල්ලෝ හන්දි වලට ඇවිල්ලා සල්ලි අරන් ඇවිල්ලා ඒගොල්ලන්ට දීලා යන්න.
1: ඔව් ඒකේ ගන්න.
0: අපිට මේක මට මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.
1: මට ප්‍රායෝගික ප්‍රශ්නයක්
0: තියෙනවා. අනේ අහිංසක මිනිහෙකුට ඒක එහෙම හිතන අය වෙලා හන්දි වලට සල්ලි බෑග් වල දාගෙන ඒගොල්ලන්ට දීලා යන්න. අපිට ඒක කරන්න බෑ ඔය හන්දි ගන්න තියා.
1: මේක මාෆියා එකක් ඒකයි කතා කරන්නේ. රයිට් අපි ආය යනවා ටිප්
0: එක. මොකටම බොන් වෙන්න බෑනේ මෙම්. මිනිහෙක් දෙන්නේ නේ ගොන් වුණා කියලා අපි සේරම එහෙම හිතෙන්නේ නෝ නෑ නේද?
1: ඒක ඇත්ත.
0: රයිට්. අපේ දැන් කතාව ඔම්මා ඔමොතෙනාෂි. අපි හිඟන්නොන්ට ගියේ කතාවෙන්. හිඟන්නේ කොට ඇරෙන්න අපේ මිනිහෙකුට සත්ත පහක උදව්වක් කරත් අපේ හිතේ තියෙනවා අර අහවල් කතාවේදී මට පොඩ්ඩක් මෙයාගෙන් මොකක් හරි
1: උදව්වක්
0: ගන්න පුළුවන් කියලා.
1: එහෙම
0: එකක් තියෙනවා. ඔමොතෙනාෂි වල තේරුම කිසිම බලාපොරොත්තුවක් නැතිව මිනිස්සුගේ අවශ්‍යතාවයේ තේරුම් අරන් උදව් කරන කියන එක. වා දන්නවද අපේ රටේ කෑම කාලා ටිප් එකක් දුන්නොත් මං ඔය ගිහිල්ලා පුරටේ මිනිහෙකුට ටිප් එකක් දුන්නොත් මේ මිනිස්සු මාරුදිට ඔෆෙන්ඩ් වෙනවා. මේ මිනිස්සු කැමති නෑ. මේ මිනිස්සු සර්විස් ඒ කියන්නේ මේ මිනිස්සු දෙන සර්විස් එකට ඔයාට හිතෙනවා නිකම්ම
1: හරි
0: කීයක් හරි තියලා එන්න ඕනේ කියලා. සටපට සටපඩි සර්විස් එක.
1: හරි ඔකේ.
0: මේසෙට ඇවිල්ලා ඉඳගෙන පළවෙනි විනාඩි 5 ඉවර වෙන්න කලින් ඔයාට මොන

0: හරි දෙයක් එනවා මේසෙට. ඒකනම් මිස් වෙන්නේ
1: නැහැ.
0: ලක්ෂයක් සෙනගහිටියත් රෙස්ටෝරන්ට් එකේ ඒ වැඩේ වෙනවා.
1: වව් සුපිරි.
0: පළවෙනි විනාඩි 5 ඇතුළත මොකද්ද නමක් තියෙනවා. මට නම් මතක නැහැ හරිද? මොනෝhari ඛණ්ඩ දෙයක් ගෙනත් තියෙනවා. ඔයා ඒකට ගෙවන්න ඕනේ අනිවාර්යෙන්ම හැබැයි.
1: හරි, ඔකේ.
0: ඒක ඔයාට හිතෙන්නේ අනේ මේ ලව් එකට ගෙනත් තිබ්බකන එහෙම එකක් නැහැ. මේ ජපානේ ක්‍රමයේ තේරුම් ගන්න ඔයා ඉඳ ගත්ත ගමන් පළවෙනි විනාඩි 5 යන්න කලින් ඔයා ඉඳගෙන හරි බරි ගහනකොටම චූටි චූටි පොඩි අයිටම් එකක් ගෙනත් තියෙනවා චොප්ස්ටික්ස් දෙකකුත් එක්ක. ඉතින් අනේ
1: thank you
0: පින්කාරයෝ කියලා මතක තියාගෙන එකට ගෙවන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් yen 500ක් විතර වගේ නෝ රුපියල් 1000ක් විතර ලංකාවේ සල්ලි.
1: හරි.
0: අනිවාර්යෙන් ඒක සෙට් වෙනවා. හැබැයි ඒක කාලේ වෙනකොට ඊළඟ එක ඇවිල්ලා. ඒක කාගෙන යනකොට ඊළඟ එක ඇවිල්ලා. ගැප්ස් නැහැ. සර්විස් එක තිතට. ඔයා හැරෙනකොට සර් ගාලා ඉන්නවා කෙනෙක්. ඒ තරම්.
1: ඔකේ.
0: ඔයාට හිතෙනවා මම මේ සර්විස් එකට ටිප් එකක් තියලා එන්න. සතේට ගණන් බේරනවා. ටිප් ගන්න නැහැ. ටිප් එකක් තිබ්බොත් ආපෝ ගෙනත් දෙනවා. පළවෙනි පාර ගියාම ගොංකමට තිබ්බා. නැහැ නේද?
1: ඔව් නැහැ.
0: දූගිනර ළඟ ළඟ ළඟ ළඟ අඩි තියලා දූගිනර මේව ගෙනත් දීලා ගියා.
1: හරි, ඔකේ.
0: පස්සේ තමයි මට තේරුනේ ටිප් එකට දීපු සල්ලි තමයි දුන්නේ කියලා.
1: ඔය රුපියල් වලින්ද දැන් නැති තිබ්බේ.
0: අනේ හරි ડોක්ටර් තින්ක කොලි තුරු කියන්නේ නේ නේ නේ නේ යන්නේ යන්නේ කියන්නේ
1: අනේ කතකින් මේ මිනිස්සු නේද
0: ඉතින් තාමත් එහෙම මිනිස්සු ඉන්නවා
1: හරි ඔකේ
0: ඊට වඩා වෙනස් මිනිස්සුත් ඉන්නවා ඉස්සරම තිබිච්ච ජපානයේ තාම තියෙන කියලා හවොත් නෑ ඉස්සරම අපි කතා කරපු ඒ ජපානෙම නම් නෙමෙයි තියෙන්නේ.
1: ඔව්.
0: හැබැයි තාමත්
1: yes.
0: තාමත් ටිකක් තියෙනවා.
1: හොඳ ටිකක් තියෙනවා.
0: ඔව්. ඒ යනවා නම් ඒ හොඳ කාලේ යන්න ඕනේ. කොහොම අර අපි වගේ වුණාට ඊපස්සේ ගිහිල් වැඩක් නැහැ. තේරම මිනිස්සු අපේ වගේ වුණාත් ගිහිල් වැඩක් නැහැ. ඔව්.
1: ඒ කියන්නේ මේ ළඟ ළඟ යන්න ඕනේ.
0: ඔව්. සයුරෙන් නිවාඩු නැහැ. ඒක නෙමෙයි ලොකුම වැඩේ.
1: ලෙඩ වෙන්න පුළුවන්.
0: ලෙඩ වෙන්න පුළුවන්. ලෙඩ වෙන වුණාට වීසා ඕනේ නෑනේ. ඔයා ඔමුතිනාශිද?
1: ඔමුතිනාශි මම.
0: නෑ.

0: ඔයාගෙන් මට ඇත්තටම එහෙම මොනවා කරත් එහෙම කංගත්වා බලාපොරොත්තු වෙන්නේ.
1: ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා, වෙනයිගෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ අරවින්.
0: ඒ මං උතනයි. ඒ මං
1: ඔයත් මගෙන් බලාපොරොත්තු වෙන්නේ
0: මොනවද?
1: පඩි වැඩි කරයි
0: යනවා මේ. ඇලි ඇලි ඇලි ඇලි ඇලි පඩි වැඩි කරයි.

0: අලේ ඔබගේ
1: මේක දාලා අහන්න ඕනේ හොඳ ස්පීකර් එකකනේ මේ සින්දුව.
0: ඔව් හොඳ බේස්.
1: ඒක මාරු සින්දුව අහන්න.
0: ඔයා බේස් කැමතිද?
1: මම බේස් කැමති කෙනෙක්.
0: සමහර අය බේස් කැමති නැහැ. මං කියන්නේ සමහර අය කැමති නැහැ. සමහරවම බේස් වැඩි වැඩි
1: මිස් පොඩක්
0: ඕන. මට බේස්. මට ඔක්කොම එක ගානට තියෙන්න ඕනේ මේ බේස් එක චුට්ටක් වැඩි
1: වෙන්න. ආ පොඩක් තියෙන්න ඕනේ නේ. ඒක තමයි හાર્ට් එකට දැනෙන්නේ.
0: එහෙම ඕන අය පොඩි ඊකුලයිසර් කැලක් සෙට් කරගන්න ඕනේ. දැන් ඇත්තටම ඊකුලයිසර් එක
1: හරි
0: ස්පීකරේ මෙන්නෙත් නැහැ. ඊකුලයිසර් එක සෙට් කරලා තියෙන්නේ ෆෝන් එකට එන ඇප් එකේ.
1: යස්.
0: ගොඩක් දැන් තියෙනවා මේ ඇප් එකක් එක්ක සම්බන්ධ කරලා තමයි එන්නේ. ඇප් එකෙන් තමයි ෆෝන් එකට කනෙක්ට් වෙන්නේ.
1: ඔකේ.
0: හැමෝගේම ආසාවක් තමයි ඔය කොහෙරි යනකොට ගෙනියන්න පුළුවන් පෝටබල් සයිස් එකේ බ්ලූටූත් ස්පීකර් එකක් තියෙන එක. සමහර අය ගාව දෙකක් තියෙනවා. එකක් තමයි ගෙදර තියලා තියෙන පාටි ස්පීකර් එක. ඒක එහෙම ගෙනියන්න පුළුවන් අමාරුයි ලොකුයි.
1: ලොකුයි ලොකුයි තඩි එක.
0: බ්ලූටූත් පොඩි ස්පීකර් එකක් තියෙනවා කොහෙරි ඔය ගියාම. හෝටලේ කාමරේ ඉන්නකොට ඉතින් මහා විශාල සද්දයක් දාන්න බෑනේ. නේද?
1: ඔව් නේ.
0: කාමර ඇතුලේ පොඩි සංගීතයක් දාගෙන ඉන්නුනේ. ඒත් ක්වොලිටි වෙන්න ඕනේ.
1: Yes, definitely.
0: ඉතින් අපි ඔබට ප්‍රපෝස් කරනවා ඔබ ගාන ගණත් හිතනවා නම් ක්වොලිටි ගණත් හිතනවා නම් දෙකම හිතනවා නම් ඔබට පුළුවන් අබාන්ස් ඔඩියෝ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. සාමාන්‍ය රුපියල් 2799 ඉඳලා තියෙනවා. සාමාන්‍ය මූලික ගෙවීම ගෙවාගෙන යන්න ගන්නවා නම් රුපියල් 1500ක් මුලින් ගෙවලා
1: හරි
0: 1500ක් මුලින් ගෙවලා පොඩ පොඩ ගෙවාගෙන යන්නත් ඔයාලට ගන්න පුළුවන්. අඩුම මූලික ගෙවීම කියලා කියන්නේ 1500ක් දීලා සාමාන්‍ය මුකුත් අරන් ගන්න බෑ කියලා නේ කියන්නේ. මාස 12ක් වෙනකම් ගෙවීමේ පහසුකමත් එක්ක තියෙනවා. මොකද්ද ගන්න කියලා පොඩ්ඩක් තීරණය කරන්නේ කොහමද? එතනට ගිහිල්ලා
1: හරි
0: සියලුම දේ එක්ස්පීරියන්ස් කරන්න. අන්තිමේදී ඉතින් සමහර අය න කැමති අර එක එක පාට පාට තියෙනවට.
1: හරි ඔකේ.
0: මම ලයිට්ස් වලට එච්චර කැමති නෑ. ඔයා LED ලයිට්ස් පාට පාට පත්තිනවන කැමතිද?
1: ගොඩාක් ඩිස්ටර්බ් වෙන විදියට ආස නෑ. පොඩි ලයින් එකකට කැමති. චූටි ලයින් එකකට කැමති. ඒ කියන්නේ අර ඩිස්කුඩ්ස් ඒ වගේ ආස නෑ.
0: එහෙම ආස නෑ.
1: පොඩි ලයින්
0: එක. ආසයි ඉන්නෝ.
1: ඕ ඒක හරි.
0: සමහර අයට ඕනේ. සමහර වෙලාවට ලයිට් එක පත්තු වෙන්න ඕනේ.
1: හරි ඔකේ.
0: තොරණි වගේ.
1: යා. කතාව තියෙන්නත් ඕනේ. ලයිටුත් ඕනේ. ඔක්කොම ඕනේ
0: නං. එහෙමත් තියෙනවා. ඉතින් මේ ගොඩක් ස්පීකර්ස් වල ඕන ලයිට් ඕෆ් කරන්න
1: පුළුවන්.
0: ඉතින් අපි මේක කියලා වැඩන්නේ ඔබගෙන් බලන්න ඕනේ.
1: රයිට්.
0: ඔඩියෝ වලට කැමති නම්, සද්දට කැමති නම්, අබාන්ස් ඔඩියෝ යන්න ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් කරන්න.
1: ඔකේ.
0: සද්ද ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. මියුසික් එන්ජොයි කරනවා නම් සද්ද හැදෙන විදිය ගැන එහෙම පොඩ්ඩක් ඔබ ඒක දැනගන්න ඕනේ. දැන් මිඩ්ස් කනට ඇහෙනවා, බේස් ඇඟට දැනෙනවා.
1: රයිට්.
0: ඔබ මොන වගේ මියුසික් ලිස්නර් කෙනෙක්ද කියලා මම දන්නේ
1: නැහැ.
0: අබාන්ස් එක්ස්පීරියන්ස් කරලා එතන ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඔඩියෝ සිස්ටම්ස් කියලා ඒගොල්ලන්ගේ ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් වගේ හදලා තියෙනවා, ස්ටුඩියෝ එකක්.
1: Okay.
0: ඒව තියෙන තැනකට ගියොත් තව හොඳයි. ගිහිල්ලා හොඳට අහන්න. අහනකොට ඔබට තේරෙයි, ගෙදරත් එහෙම හදාගන්නත් හිතෙයි.
1: Okay.
0: කාමරයක් එමේ කොස්ටික් කරගන්න පුළුවන් නම් කාමරයක ඉඳගෙන නම් අහන්නේ. ඔය තියෙනවා අර එකෝ එක ඇබ්සෝබ් කරන මහ ගණන් වෙන්නේ නැහැ ඒවා. ඒ පැනල්ස් දාලා සමහර අය මම දැකලා තියෙනවා අර ලී ෆ්‍රේම් වලට ඝනකම අමු රෙදි අලවල ලස්සන මේ පික්චර් ෆ්‍රේම්ස් වගේ කාමරේ ගහලා තියෙනවා. ඒකෙන් එකෝස්ටික් වෙනවා. පොඩ්ඩක් එහෙම පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනේ නේද?
1: ඕ ඒක ඇත්ත.
0: නිකම්ම අරන් ගිහලා බංගිඩිය වගේ ගෙදරින් තියලා ඕක සද්ද දාන එක නෙමෙයි වැඩේ. ඒ වගේ පොඩි පොඩි දේවලුත් තියෙනවා කියලා මතක තියාගන්න. සද්ද බිත්ති වල වැදිලා නැවත නැවත එකෝ වෙන එක නවත්ත ගන්න පුළුවන් නම් ඔබට ඇත්ත සද්ද අහන්න පුළුවන්.
1: රියල් මියුසික්.
0: මට දැනගන්න ගෙවල් වල දාලා තියෙන අම්මෝ ගෙදර දෝංකාරේ අරෝ මේ ඔක්කොම දෙක මන් දන්නේ මේ මිනිස්සුන්ට මොනවා එනවද කියලා.
1: ගෝසාවක්
0: වගේ තනි කරගෙන. හොඳයි නේද මල්ලි කියලා තාම. හොඳයි. හොඳයි අයියේ.
1: අයියෝ. මේ ඔයා නොටිස් කරලා තියෙනවද සමහරක් බයික්ස් වල යනකොට පිටිපස්සේ සීට් එකේ යන මිනිස්සයාට කිසිම view එකක් නැහැ. මෙහෙම කරෙන් ඉස්සෙල්ලා තමයි මොකද ඉස්සර ආ වාහනේ ගාලේ බලන්නේ. ආසනෑහෙම බයික් මට තියෙන්නේ view එක හොඳට තියෙන්නේ පිටිපස්සෙ සීට් එකේ යන කෙනාටත් ඒ පැසෙන්ජර්ටත්. ආ. ඉතින් අපි ගත්තොත් Bajaj Pulse N160 එක ඒකේ සීට් එක පිටිපස්සෙ සීට් එක චුට්ටක් උඩින් තියෙන්නේ.
0: ඒ බයික් එක හදලා තියෙන්නේ පොඩි incline system එක. හරියට ගත්තොත් නිකන් පඩිපෙලක් නැගගෙන යනවා වගේ තමයි හදලා තියෙන්නේ. පිටිපස්සෙ සීට් එක තියෙන්නේ.
1: හරි.
0: දැන් මේ ඔක හදලා තියෙන්නේ split seat design එකක්නේ. Bajaj Pulse N160 කේ සීට් එක ස්ප්ලිට් ඩිසයින් එක. රයිඩර් පල්ලෙහා.
1: හරි.
0: පැසෙන්ජර් උඩ. එහෙනම් අද තියෙන්නේ එහෙමයි. මොකද රයිඩර්ට තමයි තියෙන්නේ ඒරෝඩයිනමික් ෂේප් එකට බයික් එක හැන්ඩල් කරන්න තියෙන්නේ. හරි. එතන පිටිපස්සෙන් එන කුමාරිකාවට තියෙන්නේ එහෙම බදල අල්ලගෙන.
1: හරි ඔකේ.
0: ඔළුව උරේසේ තියාගෙන මොකද්ද වෙන්නේ කියලා බලවල පාර යනවා යන්න.
1: අනේ ඔනේ ඔන්න වංගුව කන්නන මිනිස්සෙක් පැන
0: GPS ඕනේ GPS වැඩ කරන ගන්න.
1: ඒ ටික ඔබට කියන්නේ නිදහස තියනවා මේ Bajaj Pulse.
0: ඔන්න ඔන්න බල්ලෙක්. ඔන්න ඔන්න වංගුවා. ඔන්න මිනිහෙක්. ඔන්න රතුලයි.
1: ඔන්න එනවා.
0: ඔව්.
1: අලියෙක්.
0: ඔන්න ගොරබි රම් රකුසෝ අමු කැලෑ බින්දන් එනවා.
1: අපිට එහෙම කතා කරන්න ඕනේ අරවින්. නැත්නම් පාළුයිනි වාහනේ යනකොට.
0: රේඩියෝ එකක් ඕනේ නැහැ. පාට්නර් කෙනෙක් ඉන්නවා නම්. එයා උරිස්සට ඔළුව තියාගෙන හෙල්මට් එකක් දාගෙන රේඩියෝ එක දැම්මා වගේ ගෙදරට ගම්ම එක් කරගෙන යයි. මේ බයික් එක ලස්සනයි. මේ බයික් එක ඇත්තටම මේ ස්පෝර්ට්ස් බයික්ස් හොයන සහ බජට් කන්සර්න් කොල්ලොන්ට කෙල්ලොන්ට හදපු බයික්
1: එක. හරි.
0: මොකද බජට් එකට බජට් එක ගැන බලන්න ගියාම ස්පෝර්ටි කෑල්ල මිස් වෙනවා බක් තැන්වල.
1: යස්.
0: දැන් මේ දෙක එකතු කරලා තියෙනවා. හිතා ගන්න බැරි ලොකු වෙනස්කම් ගොඩාක් කරලා තියෙනවා මේ බයික් එකේ. සේෆ්ටි ෆීචර්ස් ටික ඉතාම හොඳයි. මේ වගේ කැටගරි එකට නොදෙන වර්ගයේ safety features සාමාන්‍යයෙන් ලොකු ගණන් වියදම් කරලා ගන්න බයික්ස් වල තියෙන safety features මේ බයික් එකට ඇඩ් කරලා
1: තියෙනවා. Yes.
0: පෙනුම ගැනමයි කතා කරන්න ඕනේ හිතෙන්නේ හැම වෙලාවෙම මොකද මේ බයික් එක මිනිස්සුන්ට ඉස්සෙල්ලාම ආස හිතුනේ පෙනුමටම තමයි සහ colors. මාර colors range එකක් තියෙනවා. මම දන්නේ ලංකාවේ ඔක්කොම ඇති මං හිතන්නේ.
1: අනිත් එක combination එක. ඒ colors match කරලා තියෙන විදිය. ඒකත් මාර ගතේ.
0: ඔව් headlamp එකේ ඉඳලා මේ වෙනස. ඒගොල්ලෝ අරගෙන තියෙනවා බයික් එක අස්සර.
1: right එන 1 million වලට වඩා අඩුවෙන් ඕගලන්ට බයික් ජාති දෙකම ගන්න අවස්ථාව තියෙනවා එකක් N160 එක අනිත් එක N160 premium වැඩි විස්තර දැනගන්න කෝල් කරන්න 0114 700 600 කියන නම්බර එකට
0: ඔයා හිතන්නේ දැන් ඔයා පාර යනකොට ඔයාලට සල්ලි මිටියක් හම්බෙනවා කියලා රත්තරම් මොන හරි හම්බෙනවා
1: හරි ඔකේ
0: චේන් එකක් හරි බ්‍රේස්ලට් එකක් වැටලා තියලා ඔකට ඇත්තටම කියන්න ඔයා කරනදි
1: අවුල ගන්නවා definitely
0: අහුල ගන්න එක මට කියන්න ඕනේ.
1: හරි.
0: ඕන මිනිහෙක් අහුල ගන්නවා. ඊට පස්සේ කරන්නේ.
1: ඒක බලනවා මට මැච් වෙනවද කියලා බලනවා.
0: හරිම අමාරු එක කියන අහුල ගන්න.
1: ඒක මට මැච් වෙනවද කියලා බලනවා. මෙහෙම දාලා.
0: ගල. ඔව් මැච් වෙනවා නะ.
1: මැච් වෙනවා නම් ඉතින් සාකුවට දාන්න.
0: ඒක තමයි තියෙන්නේ.
1: ඒක න අහුල ගන්නවා.
0: සල්ලි මිටියක් හම්බෙනවා.
1: අහුල ගන්නවා.
0: අහුල ගන්නවා තමයි මං ඕන මිනිහෙක් අහුල ගන්නවනේ ඉතින්. සල්ලි මිටියක් දාලා අහුල ගන්න මිනිස්සු ඉන්නවද?
1: සාකෝඩ
0: හරි බෑග් එකට හරි දාගන්න. අනුතරේ මං අවංකකම ගැන සන්තෝෂයි.
1: ඔව් ඉතින් එතන කවුරු හරි හිටියොත් නිකන් එයාගේ නැතුණා වගේ කරොත් එයාට දෙනවා. කවුරුත් නැත්තම් ඉතින් මං එක දාගනවා.
0: ඒතර කවුරු ආ ඒක මගේ එහෙම කිව්වොත් තවට අගල් දෙනවා.
1: බෙදා ගන්නවා. ඒත් මම නෑවලු.
0: මමත් එහෙ ගිහිල්ලා චේන් එකක් ඇහැළුවා.
1: අනේ නැචින්ද?
0: පොඩි තේන් එකක් මං අරටක මං කො මතම් මේ මේ මිනිස්සු බිම බලන් යනවා යන්නේ ඒකද කොහෙද හරියට ඒ වගේ රත්තරන් ගොඩක් වෙලාවට රත්තරන් තියෙනවා ගොඩක් වෙලාවට
1: ජපානේ යනවා
0: හරිද
1: හරි
0: රත්තරන් වල ලොකු ගානකුත් නැහැ ගොඩක් වෙලාවට රත්තරන් වැටලා තියෙනවා සිටීස් වල එන කලබලෙන්න යන්නේ
1: හරි ඔකේ
0: වැටුණාද කොහෙ වැටුණාද ඒවා ආයි ලොවෙත් නොන ක්‍රමයටත් හොයන්න බෑ හොඳේ ගොඩක් මිනිස්සු මේ වැටුණත් හොයන්න යනවත් අඩුයි කියලායි කියන්නේ ඉතින් දැන් ඊට පස්සේ මගේ ආලෝකව මේ පොලිසියෙන් කියලා මං කොම්ම බිම තියලා හොල මං පොලිසියෙන් නකොටද කියලා
1: හොරකම් කළද නේ
0: කිව්වා මට කියන ඔලූසල බලපන් මම බැලුවා හැම තැනම කැමරා.
1: ඔ ඔ ඔ.
0: හැම තැනම කැමරා.
1: හරි.
0: ඕන මිනිහෙක් එහෙ මොනවාරි ඇහුනොත් පොලිසියට ගිහින් දෙනවා. පොලිසියට ගිහින් දීලා මේක පොඩි අමුතු ක්‍රමයක් තියෙනවා. ඔයාලට කියන්න පුළුවන් මේක වටිනාකමෙක් 15%ක් මට ඕනේ. පොලිසිය අයිතිකාරයා හොයනවා.
1: හරි ඔකේ.
0: හොයනවා කියන්නේ හොය හොයා පාරේ ඇවිදින්නේ. ඒගොල්ලෝ බලනවා යමක් නැති වුණා කියලා ඒගොල්ලන්ගේ පොලිස් නෙට්වර්ක් එකට කොහරි කම්ප්ලේන් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. නැති වුණ තැන අදාළ නැහැ. කොහේ හරි පොලිසියකට කවුරු හරි කම්ප්ලේන් දැම්ම මගේ චේන් එක නැති වුණා. ඒ පොලිසිය නෙට්වර්ක් කරලා තියෙන. ඒ ආරංචිය චේන් එක ලැබිච්ච පොලිසියටත් එනවා.
1: හරි.
0: එහෙමනොත් අයිතිකාරයට එන්න කියනවා.
1: හරි.
0: විස්තර අහනවා. අයිතිකාරයා බව අඳුන ගන්නවා.
1: හරි.
0: වැලියුවේට් කරනවා මේක. වැලියුවේෂන් එකක් කරලා එයාට කියනවා ඔයා මේ ගහවලා හැවුලුවේ. හ්ම්. එයාට 15%ක් දෙන්න ඕනේ.
1: හ්ම්.
0: අයිතිකාරය ආවේ නැත්තම්.
1: හරි. ඔව්.
0: අයිතිකාරය ආවේ නැත්තම්.
1: හා.
0: එකෙන් කොටසක් පොලිසියට ගිහිල්ලා පොලිසිය කියන්නේ රජයට අවසාන වශයෙන්
1: හරි
0: කොටසක් පොලිසියට ගිහිල්ලා කොටසක් අහුලුව එක්කනට එනවා. ඒක නීත්‍යානුකූලව කරන වැඩක්.
1: හරි. ඒක වරු.
0: හා. මම 15%ක් ඉල්ලලා.
1: ඒ කියන්නේ ඉල්ලනකොට 15%ද පුළුවන් කමිෂන්.
0: මම ඉතින් ඉල්ලුවා ඊට වඩා ඉල්ලන්න කියන්නේ. ඉල්ලන්න පුළුවන්.
1: ආ ඕකේ. එහෙනම් කමන්න.
0: මොකද ඒක ඉල්ලීමේ අයිතිය මේ අහුලුව පිනර තියෙනවා.
1: හ්ම්. වැඩක් කළානේ අනේ.
0: ඔව්. අවුලපු මිනිහට ඒ කොටස ඉල්ලීමේ අයිතිය තියෙනවා. ඒක ඒක ඒක නීත්‍යානුකූල පිළි අරන්
1: තියෙනවා.
0: ඕකේ.
1: ඕකේ.
0: ජපානක බිම්බලා යන්න ඕනේ. අතරන් අවුන පොලිසියට බාර දෙන්න.
1: ඒක දැන්න නැහැ.
0: ඔතේ ලියලා එන්න ඕනේ ඇප්ලිකේෂන් එකේ මොනවද තියෙනක ලියන්න.
1: හා ඕකේ ඕකේ.
0: මට තේරෙන්නේ නැහැ. ඒ මම යාළුවෝ ලිවි. ඕන එකක් කියලා මම නිකන් දාලා ආවා.
1: ඒ කියන්නේ
0: ආ හෙටනේ යන්න වෙයිද දැන්. කඹයක් වගේ තියෙනවා. මැරෙනවද නේද මේවාලා අතනම් මැරෙනවා නේ පුතා
1: ඒ ජොබ් එකේ තේක කළා
0: ඊළඟ ටිකට් එක දැල්ලුවා නෑ මම ශ්‍රී ලංකාවේ නන්දනේ මම ආත් එක්ක
1: වරු නේ ඒව වරු
0: ඔව් ඉතින් කිසිසේත්ම ඔබ ඇහුළුවා අරක මේක කියලා සාක්කුවේ දාගන්න එපා බැරි වෙලාවත් කම්ප්ලේන් එක දාලා එයා සැකයි කියලා හිතන ඒරියාස් වල කැමරා චෙක් කරලා ඇහුළුවේ ඔබ කියලා පොඩි චාන්ස් එකක් තියෙනවනේ ඇහුළුවේ අහවලා කියලා දැනගත්තොත් පුතා අහුලපෙක ඉල්ලං කෑමක් වෙන්න ඉඩ තියෙනවා එහි. අතේ පත් වෙනවා අහුලපෙකට. ඒ නිසා එහෙම හොරෙක් වෙන්න එපා.
1: හරි.
0: ඇහුලුවොත් පොලිසියට බාර දෙන්න.
1: හිතකින් නෙවෙයි බට් එක කරන්න ඕනේ නේ.
0: කරන්න ඕනේ කරන්න ඕනේ. නැත්නම් කැලේ යන
1: නේද? මෙහෙ නෑනේ මෙහෙ. මෙහෙම එකක් නෑනේ.
0: මන් දන්නේ නෑ මෙහෙ.
1: මෙහෙ ඕනේ නෑ මෙහෙ සාක්කුවට.
0: මේ කොහෙද මර අත්තරම අහුලන. මේ අවුලන්නවත්ත අනේ මිස්මේ සත්තරන් අවුලන් මිස්මේ අපේ නාමාරුවෙන් සාක්කු පාග දාන් ගිහලා මුගත් තියලේ මිස්මේ වතාවන්න
1: ඕකේ ඕකේ 7:44
2: හද ගැස්මට සියත
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ඒකේදර ෆිනිෂින් වැඩ වලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
6: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න
7: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
6: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
8: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678
10: ඕනම size එකක business orders pick me truck එක ලේසියෙන්ම move කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම truck එකක් affordable cost එකකට pick me app එකෙන් ලේසියෙන්ම book කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න pick me truck book කරන්න.
11: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
12: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
11: මට link pass පංගුවෙන් හරි ගියා.
12: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
13: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
14: කොහොම විතරයි?
13: කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
14: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
16: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝකකප ලන්නේ ජෝසියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජෝසියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි ලොකෝකෝ එක්ක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි ලොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි ලොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි ලොකෝකෝ මගහැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
15: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
17: ඕනම දෙයක් පොඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
18: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
19: ගන්නව ලයිසන් එක.
20: දැන් හරිනේ අමාරු.
18: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
17: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
18: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
17: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
18: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ.
17: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
18: 13.19 කෝල් එකක් ගන්නකෝ.
17: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
21: උදේ 7:49 දැන් වෙලාව. අපි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන කතා කරන්න ඕනේ. හැම අතින්ම අංක 1 බවට පත්වලා ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් ඔබේ ව්‍යාපාරයත් රක්ෂණය කරගන්න යන්න ඕනේ තැන ගැන තමයි අපි මේ විස්තර කියන්නේ. හරිද? බජාජ් වීගෝ 3 wheel එකෙන් මේ දවස්වල ඔයගලන්ට ලොකු වාසියක් තියෙනවා කියලා දන්නවා නේද? ඒ තමයි බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. මේක ලබා ගන්න නම් අනිවාර්යෙන් බජාජ් වීගෝ 3 wheel එකක් ගන්න ඕනේ. මේක fully electric 3 wheel එකක්. ඒක චාර්ජ් එකකින් කිලෝමීටර් 150කටත් වඩා වැඩියෙන් දුවන්න පුළුවන්. අපි වැඩි විස්තර කියන්නම්. ඔන X5D phone එකේ ಜಾති දෙකක් ගැන අපි මේ දවස්වල කතා කරනවා. එකක් තමයි X5D එක, අනිත් එක තමයි X5D Plus එක. ඒ දෙකම රුපියල් 65,000කට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. එකක් 58,999යි, අනිත් එක 64,999යි. ගෙවාගෙන යන්න පුළුවන් සිංගයකට X5D එක රුපියල් 5000 ගානේ ගෙවන්න පුළුවන්. X5D Plus එක රුපියල් 5500 ගානේ ගෙවාගෙන යන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. ඊළඟට මේ දවස්වල මේ හැත්තරු හරිම හෙම්බිරිස්සාව, කැස්ස, ඊට පස්සේ ඇඟපත වේදනාව, උණ, මේවා ගොඩක් වෙලාවට අපි දකිනවා. හැම ගෙදරකම වගේ කවුරුහරි එක්කෙනෙක් හරි ඉන්නවා නේද? ඉතින් ඒ නිසා ලින්ක් පස්පංගුව ගෙදර තියෙන්න ඕනේ කියලා විශේෂයෙන් මතක් කරනවා. අපිත් ඔය ලෙඩ හැදුනම ටක් ගාලා ගොඩ යන්නේ ලින්ක් පස්පංගුව නිසා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද කොච්චර බෙහෙත් හේත් ගත්තත් අර පස්පංගුව සුට්ටක් ඇඟට වැටුනම අන්න එනවා පොඩ්ඩක් ඇඟ පණ දාලා ආයි නේද? ඉතින් ඒ නිසා ඒකනත් අපි විස්තර කියනවා. පස්පංගුව ගනීදි මතක ඇතුව හොඳම බ්‍රෑන්ඩ් එකෙන් ගන්න ලින්ක් පස්පංගුව. අපි ඇලුමෙක්ස් වල තියෙන ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක ගැන මේ දවස්වල කතා කරනවා. ඒක දවස් 7ම විවෘත කරලා තියෙනවා. සතිය දවස්වල, ඒ කියන්නේ වීක් ඩේස් වල උදේ 9 ඉඳන් රෑ 8 වෙනකල්, වීකෙන්ඩ්ස් වල උදේ 9 ඉඳලා හවස 6 වෙනකල් විවෘත කරලා තියෙනවා කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ හරිම විදිහට RBD කරලා තියෙන, කියන්නේ ෆිසිකලි RBD කරලා තියෙන හොඳම පොල් තෙල් එක. කොකෝ ෆ්‍රයි අපි වෙත අරගෙන එන්නේ කවුද? සේන මිල්ස් ගැන ඉතින් පොඩක් ඔය වැඩිහිටියෙක්ගෙන් එහෙම පොඩක් අහන්නකො. සේන මිල්ස් ගැන ඒගොල්ලෝ කියයි ආයි සියලුම විස්තරේ. මොකද සේන මිල්ස් ඒ තරම් ජනප්‍රියයි, ලෝකේ ජනප්‍රියයි. ඒගොල්ලන් තමයි වැඩිම ප්‍රමාණයක් අපනයනය කරන්නේ තෙල්, පොල් තෙල් අපේ රටින්. ඉතින් ඒගොල්ලන්ට හොඳ තියෙනවා, හොඳ නමක් තියෙනවා, සහ පොල් තෙල් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දැනුම එකතු කරලා ඒගොල්ලෝ හොඳම පොල් තෙල් එක මාකට් එකට හඳුන්වලා දුන්නා. ඒ තමයි කොකෝ ෆ්‍රයි. H15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනේ. ලංකා ටයිල්ස් අලුත්ම හඳුන්වා දීම, කූල් රූෆ් ටොප් ටයිල් ගැනත් කියන්න ඕනේ. පික්මි ෆ්ලෑෂ් සහ පික්මි ට්‍රක් ගැන කතා කරන්න ඕනේ. අද අපි ඒ කතා කරේ ට්‍රක්නේ, අද අපි ෆ්ලෑෂ් ගැන කතා කරමු. පොඩි පොඩි දේවල් ඉක්මනින්ම යවන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පික්මි ෆ්ලෑෂ් කියලා කියන්නේ. බිග් රේසර් වලින්, ඒ වගේම බිග් ලයිටර්ස් වලින් ඔගලට මේ දවස්වල තෑගි දිනා ගන්න පුළුවන්. ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. සුපර් මෙට් ගැන හැමෝම අහනවා. හැමෝම කියන්නේ ගෙවල් දොරවල් හදන කට්ටිය. පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරලා තිනවා. ගොඩක් සතුටි. ඔබ වහල දැම්මත්, ඒ කියන්නේ වහල ගැහුවත්, ඒ වගේම බිත්ති වලට, ගේට්ටුවට, තව එක එක දේවල් තියෙනවනේ අපි සිංක් ඇලුමිනියම් පාවිච්චි කරන, අන්න ඒ දේවල් වලට ඕගලන්ට පුළුවන් සුපිරිම ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න. ඒ තමයි සුපර් මෙට්. තව මොනවාද? බයික් X55 එක ගැන කතා කරන්න මෝනි. මොකද දැන් මේ දවස්වල වාහනයක් හොයන කට්ටියට අපි විශේෂයෙන්ම කියනවා, මේ දවස්වල පාරේ අපි දකිනවා අමුතුම ස්ටයිල් එකේ හරිම ලස්සන SUV එකක්. අපේ අර තියෙනවානේ, හිතේ තියෙනවානේ, මෙන්න මේ ටයිප් එකේ එකක් තමයි මම ගන්න කියලා. යස්, ඒ ටයිප් එකේ SUV එකක් ඔගොල්ලෝ පාරේදී දකින්නවා. ඒක ලස්සන ලස්සන කලර්ස් වලින් තියෙනවා, හරිම මොඩර්න් ඒ වාහනේ. ඒ දකින්න X55 එක, බයික් X55 එක. ඉතින් ඕගලන්ට පුළුවන් ඒක ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් වෙතින් ගන්න. එතනට ගිහිල්ලා පොඩක් වාහනේ බලලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාලා සල්ලි දීලා ගෙදර අරන් යන්න. එච්චරයි. හරිද? ගානත් හරිම සාධාරණයි කියන එක දැන් අපි ඔයගලට කියලානේ තියෙන්නේ. පර්මිට් එකක් තියෙනවා නම් හරිම අඩුවට ගන්න පුළුවන්. පර්මිට් එකක් නැතත් වරි වෙන්න එපා. ඒ අර අඩු කරන ගාන, මේ පර්මිට් එකක් තියෙන අයට අඩු කරන ගාන ළඟටම වගේ අඩු කරලා ඔයගලට ගන්න පුළුවන්කම ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් හදලා දීලා තියෙනවා. පැල්වත බටර් ගැනත් මතක් කරන්න ඕනි. පැල්වත බටර් මාකට් එකේ අඩුම ප්‍රයිස් එකට තියෙන හොඳම බටර් එක. 7:53.
2: අද ගැස්මට සියත
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
20: අයියා මට මල් ගොඩාක් දීලා.
0: ඔව්වා මොනවද නංගි? අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
20: H15 පිස්සුවක්ම තමයි.
22: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
23: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, Gold, Real Estate, USD Assets ආයෝජනය සහ SWOT Analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
22: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
24: බිග් බිග් දිනුමයි බොනන්සා බොනන්සා.
22: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර් වල ඇති එස්කෝඩ් අංකය.
0: විසිතුනයි හතලිස්තුට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන් අතරට සුළුසුළුන්ට දැන් මම බය නැහැ.
4: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
5: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
7: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝකෝ එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝකෝ මගේ කරගන්න එපා. තරගය ගොස්තු
25: ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
26: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩ සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරන.
27: සිංගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
28: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටි වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
29: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
30: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
31: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111. යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768823444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: හතයි විනාඩි පනස් අටයි වෙලාව අපි මතක් කරන්න ඕනි උදෙත් කතා කරා ඔගලන්ට හොඳ සවුන්් සිිස්ටම් එකක් මේ දවසල හොයනවනං පෝටබල් බලුටත් ස්පීකර්ස් වෙන්න පුළන් නතං පාටි ස්පීකර්ස් වෙන්න පුළන් රුපියල් දෙදා සත්සය අනු නව ඉඳලා ඔගලට මාදිලි රැසකින් ගන්න පුළන් අබාන්සකට ආවොත් අබාන්ස් ඕඩියෝ එක ඔගලන්ට දැන් අපි ගිල්ල ගන්නත් පුළන් එහමනත්තං ඔගලගේ ඔන්ලයින් ඕඩ කරන්නත් පුළුවන් බයි අබන්ස්.com සයිට් එකට පිවිසන්න කියල මතක් කරනවා එච්චර තමයි ඒක හරිද ඊළඟට අපි කාගීල්ස් ෆුඩ් සිටි ගැන කතා කරනවා කාගීල්ස් වල මේ දවස්වල මෙගා ඩීල්ස් තියෙනවා මෙගා ඩිස්කවුන්ට් තියෙනවා ඉතින් ඔබ රිවෝඩ් සමාජිකයෙක් නම් සී රිවෝඩ් සමාජිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ වාසි ටික තියෙනවා කියලා කියන්න ඕනේ ලොකු ලොකු ගණන් වල ඩිස්කවුන්ට් අපි තව පොඩි වෙලාවකින් කියන්නම් ප්‍රයිම් ගෲප් එකේ අපි ඔබව ලෑස්තිලා ඉන්නේ කොළඹට අරගෙන එන්න ප්‍රයිම් එකට ඕනේ කොළඹ ජීවත් වෙන ආස මිනිස්සුන්ට කොළඹින් තැනක් හොයලා දෙන්න. අනිත් එක ඒකත් ඉතින් සුපිරිම තැනක්, ලස්සනම තැනක්, ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් එකක උඩම උඩ, ඒ කියන්නේ තට්ටු 39ක් උස අපාර්ට්මන්ට් එක තමයි ඔබ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ තැනකට එන්න එච්චර අමාරු නෑ. හරිද? රුපියල් මිලියන 45 ඉඳලා ඔයගලන්ට අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන්. කාමර 2, කාමර 3 විදියට අපාර්ට්මන්ට්ස් තියෙනවා. අපි වැඩි විස්තර කියන්නම්. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැනත් මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ හැමතිස්සෙම කියන දෙයක් තමයි ඒගොල්ලෝ මෙට්ටයක් විකුණන්න නෙමෙයි හැමතිස්සෙම ට්‍රයි කරන්නේ ඔබෙන් නිින්ද ඈතට ගිහිල්ලා නම් නිින්ද යන්නේ නැත්තම් ප්‍රශ්න තියෙනවනම් ඒකට විසඳුමක් තමයි වැලන්ටිනෝ ඉටලි ඔබට ලබා දීලා තියෙන්නේ. ඉතින් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න ගිහිල්ලා පොඩි නැප් එකක් දාලා ඔබේ ප්‍රශ්නේ අඳුනගෙන ඔබටම ගැළපෙන මැට්‍රස් එක වැලන්ටිනෝ ඉටලි වලින් හදාගන්න කියලා මතක් කරනවා. LOLC ෆයිනෑන්ස් ගැන කතා කරන්න ඕනි. ව්‍යාපාරයක් කරගෙන යන අයට තමයි මේ විශේෂ මතක් කිරීම. ඔබේ බිස්නස් එක පොඩි වුණත් ලොකු වුණත් එක එක ප්‍රශ්න එනවනේ නේද ව්‍යාපාරයක් කරගෙන යනකොට. සල්ලි අතින් ගැටලුවක් ආවොත් LOLC ෆයිනෑන්ස් ලෑස්ති ඔබට උදව් කරන්න. විශේෂයෙන්ම අර ඒගොල්ලන්ගේ ෆැක්ටරින් කියලා නියම සර්විස් එකක් තියෙනවානේ. ඒ හරහා ඔබට ලොකුම ලොකු වාසියක් ගන්න පුළුවන් LOLC ෆයිනෑන්ස් වලින්. NLB ලොටරිස් ගැන මතක් කරන්න ඕනි. වැඩි වැඩියෙන් ගන්න, වැඩි වැඩියෙන් දිනන්න අවස්ථාව දීලා තියෙන ලොතරැයි තමයි NLB හැමදාම මාකට් එකට නිකුත් කරන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ NLB ජයයක මතකයිනේ. මෙගාපාව එහෙම මතකයිනේ. කෝටි ගණන් වලින් සල්ලි දුන්නා. මට මතක විදියට ඒගොල්ලන්ගේ ලොතරැයි දෙකකම සුපිරි තෑග්ග ඇදුනා. කෝටි 70ක් විතර දුන්නා අපේ රටේ ජනතාවට. ඒ කියන්නේ දෙන්නෙකුට ඔක්කොටම හමුන්නේ දෙන්නෙකුට. ඉතින් පොඩි පොඩි තෑගිත් තියෙනවා මේ හැම දෙයක් එක්කම. NLB ලොතරැයි මාකට් එකේ තියෙනවා. අදත් පුළුවන් නම් ලොතරැයියක් අරගෙන බලන්න. අපි ඉතින් ඔගලන්ට විශ් කරනවා ජයග්‍රහණයක්ම ලැබෙන්න කියලා. පත්තරේ බලන්න හොඳම වෙලාව.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
6: Good morning Aashcharya. අද බදාදා දවස සතියේ මැද අපි මේ ලෑස්ති වෙලා ඉන්නවා පත්තරේ විස්තරේ බලන්න. මතක් කරලා ඉන්නම් රත්තරන් ණයදෙන ඉස්තරම්ම තනින් ඔබට ලැබෙන රන් සහනය ගැන. CDB එක රන් ගණදෙනු කරන ඔබට ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා ගන්න දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ජයග්‍රාහකයන් රසක් බිහි කරන්නට නියමිත මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ඔබ අදම ළඟම තියෙන CDB ශාඛාවට එන්න. නැත්නම් කෝල් එකක් දෙන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ස්විස්ටෙක් අදත් රැඳිලා ඉන්නවා අපිත් එක්ක. ටයිල් ඇඩ්සිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ ඉදිකිරීමක ෆිනිෂින් වැඩවලට ඕන කරන ප්‍රඩක්ට්ස් ගණනාවක් ඔබට ස්විස්ටෙක් සන්නාමයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ස්විස්ටෙක් සන්නාමය සහිත විශ්වාසයේ තියලා අරගන්න පුළුවන් හරි ක්වලිටි බඩු ගන්න නම් ඔබ යන්න ඕනේ ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් ගාවට. වෙනත් අලවි නියෝජිතයෝ වගේ පැකට් එකේ ලොකු ගණන් ගහලා ලොකු ඩිස්කවුන්ට් දෙන බව පෙන්නමින් ඔබව අන්දන බිස්නස්මන් කෙනෙක් නෙවෙයි ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ. එයා හරි මිලට ක්වලිටි බඩු විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක්. ඒ හින්දා ස්විස්ටෙක් සන්නාමය රහිත වෙනත් ඉදිකිරීම් නිෂ්පාදනයක් මිලදී ගන්න වුණත් ඔයාට බය නැතුව විශ්වාසය තියන්න පුළුවන් ස්විස්ටෙක් බලයලත් අලවි නියෝජිතයා ගැන. දිනමින පත්තරෙන් අපි අද පටන් ගමු. පාස්කු මහනඩුවේ තීන්දුව ළඟදීම වසර පහක දින 245ක පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්. නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවෝ 24ක් මේ නඩුවට සම්බන්ධයි කියලා තමයි කියවෙන්නේ. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනෙකුට එරෙහිව විභාග වන පාස්කු මහා නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත් කරන්න නියමිතයි කියලා තියෙනවා. පැමිණිල්ලේ නඩුව දැන් අවසන් වෙලා තියෙනවා. පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් පසු විත්තියේ සාක්ෂි විමසීම සිදුවේ. අනතුරුව දෙපාර්ශවයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසු තීන්දුව සඳහා දින නියම කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි ඉතින් තීන්දුව ලැබෙන ළඟදීම කියලා කිව්වට ඉතින් ළඟම වෙන්න බෑ. තව ටික දවසක් යයි අපි බලාගෙන ඉමු. අද ලෝක අලි දිනය බවත් දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඉතින් ලංකාවේ විශේෂ සම්පතක් අලි කියලා කියන්නේ. අලි සහ මිනිසුන් අතර පවතින සම්බන්ධයත් ගැටුමත් ඉතාම සංකීර්ණ තත්වක තියෙන රටක් අපි. ඉතින් අද ඒ සියලු තත්වයන් මැද්දේ ලෝක අලි දිනය බවට නම් කරලා තියෙනවා. ඔය අතරේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයෙත් බෑ ආශ්චර්ය. මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? කලින් වතාවකදී අපිට මතකයි ඔහොම මෝල් හිමියෝ හම්බුනහම මේසෙට එකක් ගහලා හාල් මිල රුපියල් 10කින් වැඩි කළා. මතක ඇතිද නේද? වීවලට ස්ථාවර බිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිල දී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණා කියලා කියනවා. ඉතින් මෙතනදී වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තිනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ පිළිබඳ අදහස් දැක්වූ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ වී මිලදී ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බවයි. එමෙන්ම මින් පෙර ක්‍රියාත්මක කළ මෙවැනි වැඩසටහන්වලදී ණය ආපසු නොගෙවීම නිසා මතුවූ ගැටලු පිළිබඳවද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිලි කළා කියලා කියනවා. ඉතින් මේ අපිට වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු දෙකේ විතර අපි ලංකාවේ වී පරිභෝජනයට හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවාම දවස් 10කට 12කට හරියට අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා. ලංකා දීප පත්තරයටයි මං ඊළඟට එන්නේ. විභාග දෙපාර්තමේන්තුවටත් හැකරු අවදානමක්. තොරතුරු ආරක්ෂාවට කිසි පියවරක් නැහැ. විගණන වාර්තාවක් කියයි. විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙන බව තමයි කියවෙන්නේ. දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑල හරහා සංවේදී තොරතුරු හුවමාරු කරන විට කේතන ක්‍රමවේද භාවිතා නොකරන බව, ඒ වගේම විද්‍යුත් තැපැල් පෙරහන් කියන්නේ ඊමේල් ෆිල්ටර්ස් සක්‍රිය කරලා නොතිබුණු බව මේ වාර්තාවේ දැක්වෙනවා කියලා තියෙනවා. එසේම තොරතුරු හා සයිබාරක්ෂණය සම්බන්ධයෙන් කිසියම් සැකකටයුතු ක්‍රියාකාරකමක්, සම්බන්ධතාවයක්, වෛරස අවදානමක්, අනවසර ප්‍රවේශයක්, ලිපිගොනු විවෘත කිරීමක් හෝ සයිබාරක්ෂණ ප්‍රතිපත්තියක් උල්ලංඝනය කිරීමක් ආයතනයේ තොරතුරු නිලධාරියාට වාර්තා කරන ලෙස කාර්ය මණ්ඩලයට කිසිදු උපදෙසක් දී නොතිබුණු බවද වාර්තාව සඳහන් කරයි. ආයතනයේ තොරතුරු නිලධාරියට මෙන්න මේ වගේව දැනුම් දෙන්න ඕනි කියලා අනිකුත් නිලධාරීන්ව දැනුවත් කරලා නොතිබුණු බව තමයි කියවෙන්නේ. එසේම ආයතනයේ සතු සියලු වැදගත් තොරතුරු වත්කම් හා තොරතුරු තාක්ෂණ වත්කම් හඳුනාගෙන තොරතුරු වත්කම් ලේඛනයක සටහන් කළ යුතුවත් එසේ තොරතුරු වත්කම් ලේඛනයක් නඩත්තු කිරීමට කටයුතු කර නොතිබුණු බවද ජාතික විගණන කාර්යාලය පවසයි. පහුගිය දවස්වල කතා බහක් තිබුණා නේද මේ විභාග ප්‍රශ්න පත්‍ර කොහෙන් එළියට යනවද බන්ද කියලා. ඇත්තටම කොහෙන් එළියට යනවද බන්ද නේද? තව ප්‍රවෘත්තියක් අපි ලංකාදීපෙන් ගන්නවා. සාක්කියට 13යි නඩු භාණ්ඩ 25යි. කිරින්ද වරායේ වැලි ඇද්දාට රාජිතට නඩු. කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් අත්නෝමතිකව හා අනීතිකව ප්‍රසම්පාදන කටයුතු වලින් තොරව කොරියානු සමාගමකට බද්දට දී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පවර්ලා තියෙනවා. මෙතනදී මේ කොරියානු සමාගම අත්නෝමතිකව තෝරාගෙන ප්‍රසම්පාදන වැඩපිළිවෙලකින් තොරව ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක මගහරිමින් ගිහිල්ලා ඒ සමාගමට මේ වැඩේ දීලා කියලා තමයි කියන්නේ. ඉතින් කීයක් රජයට පාඩු කළාද කියලා හරියටම මේ ආටිකල් එකේ සඳහන් වෙන්නේ නැහැ. අල්ලස් පණතේ 70 වගන්තිය 90 විත්තිකරුට එරෙහිව චෝදනා 5ක් යටතේ නඩු පවරා තියෙන බව වාර්තා කරලා තියෙනවා. අපි යනවා දිවයින පුවත්පතට ඊළඟට. මද්‍රව්‍ය සැකකරුවන්ට මරණ දඬුවම යෝජනාවක් පමණයි. අපි ඊයේ මේ ප්‍රවෘත්තිය කතා කළා. ඊයේ හුඟක් පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙලා තිබුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැනවීම පිළිබඳ සලකා බලනවා කියලා. ඒක ඒ පැවතිච්ච සාකච්ඡාවේදී ආපු යෝජනාවක්, අදහසක් මිසක් ගත්ත තීරණයක් නෙවෙයි කියලා කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහත්මයා කියලා තියෙනවා. පාතාලය මද්‍රව්‍ය ජාවාරම ඇතුළු ක්‍රියාවලිය පිළිබඳ කතා කිරීමේදී මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයට මරණ දඬුවම ලබා දීම සමහර පාර්ශවයන්ගෙන් ආ යෝජනාවක් සහ අදහසක් පමණක් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා කියලා දිවයින පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් එක හැටියට මේ ප්‍රවෘත්තිය සටහන් කරලා තිනවා. මොකද මේ නිවුස් එක එළියට ආපු ගමන් ටිකක් ලොකු හාහෝවක් ආවා. දැන් එල්ලන්නද හදන්නේ එහෙම කියලා විවිධ පාර්ශවයේ සම්බන්ධයෙන් දරන අදහස් විවිධයි. ඒකන පොඩි උණුසුමක් ඇති වුණා. මම හිතන්නේ ඒක තමයි මේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ ගැන ඇහුවාම අමාත්‍යවරයා කියලා තියෙන්නේ. ප්‍රමිතියෙන් තොර අටපිරිකර සමාවෙන්න ප්‍රමිතියෙන් තොර අටපිරි කරෙනුත් ගසා කන පාපතරයෝ. පාරිභෝගික අධිකාරිය රටම පීරයි. 111ක බඩුත් දැලේ අක්‍රමිකතා 1974 දැනුම් දෙන්න කියලා තියෙනවා. නිසි ප්‍රමිතියෙන් තොර අටපිරි කර හා පිරිකර අලෙවි කරන වෙළඳ ආයතන ඉලක්ක කර මෙම වසරේ මේ දක්වා සිදු කළ වැටලීම් 127කදී රුපියල් 111කට අධික වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර අටපිරිකර හා පිරිකර ඇතුළු භාණ්ඩ 436ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි කියලා තියෙනවා. ඒ කියන්නේ අටපිරිකරේ තියෙන ඕන දේවල් සමහර ඒවා නැහැ. දෙපට සිවුර වෙනුවට තියෙන්නේ තනිපට සිවුර. සමහර විට පාත්‍ර එහෙම තියෙන ඒවා ඇල්මිනියම් පාත්‍ර, ඒවත් තැලිලා ඇදවෙච්ච දිරච්ච නූල් බෝල වගේ ඒවා තියෙනවා කියලා තමයි ඉතින් මේ ආටිකල් එකේ තියෙන්නේ. ගොඩාක් වෙලාවට ඉතින් අර අටපිරිකර දිගාරින්නේ නැහනේ කවුරුත්. ගන්නවා, පූජා කරනවා නේද? ආයි ඒක කොහේ හරි පාරකින් ආයි කඩේකට එනවා, ආයි ගන්නවා, ආයි පූජා කරනවා. එහෙම පුරුද්දට ගිහිල්ලා තිබිච්ච හින්දා ඉතින් අර ඇතුලේ තියෙන මොනවද කියලා කාටවත් එච්චර සමහරට අවධානයක් තියෙන්න නැතුව ඇති. ඔන්න දැන් ඒ ගැන ටිකක් හොයන බව පේන්න තියෙනවා. ඕව තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ.
0: සුබ දවසක්.
6: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණයක්.

0: theater top story
1: jeeva adbombayak samaga sakakaruweku atarangowata විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අතරංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතු තිබූ අයිස් මද්‍රව්‍ය සහ එම ජාවාරමින් උපයාගෙන ඇති රුපියල් 63,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙනුණා. අතරංගුවටගත් සැකකරු අවුරුදු 25ක් වන දිගන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පුවතක්. එල්නිනෝ හේතුවෙන් ඇමසන් වනාන්තර කලාපයට දැඩි නියක තත්ත්ව ඇති විය හැකි බව විද්‍යාඥයින් පවසනවා. පරිශකයින් අනතුරු අඟවා සිටිනුයේ ඉදිරි මාස කිහිපය ඇමසන් වනාන්තරයේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇති බවයි. 2023 සහ 2024 වසරවල පැවති එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඇමසන් කලාපයේ විශාල ප්‍රදේශ වියලී කිය අතර ප්‍රධාන ගංගාවල ජලමට්ටම් වාර්තාගත ලෙස පහළ ගොස් තිබුණා. නවතම පර්යේෂණවලට අනුව අනාවරණ වී ඇත්තේ එම නියඟෙන් පීඩාවට පත්වූ ඇමසන් වනාන්තරයේ ප්‍රදේශ රසක් තවමත් සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වී නොමැති බවයි. වනාන්තරයේ සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වීමට පෙර නැවතත් දැඩි නියඟයකට ලක් වුවහොත් එමගින් වනාන්තර පද්ධතිය තවතුරටත් දුර්වල විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Plug-in Hybrid SUV Madili

දවසල හොඳ ස්පෝටි බයික එකක් හොයනවා නම් ඕගලන්ට අපිට දෙන්න තියෙන හොඳම ඔප්ෂන් එක තමයි බජාජ් පල්සර් N160.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මෙහෙමයිති මේ සතියම ඉතින් මේ පම්පෝරිය පොඩක් ආගෙන ඉන්න වෙනවා. ඒක ඕකේද විසගන්න?
2: මේ රටේ ජනතාවත් කියන මට මගේ යාළුවෙක් කම්මුණා.
1: ඒක හොඳ දේවල්නේ කියන්නේ.
2: හොඳයි කියලා කිව්වේ. ඒකනේ තවත් අමාරු. ඒ කියන්නේ මිනිස්සුන්ට හොඳයි. මට තමයි මේ අමාරු. නෑ ඒක
1: මාරු. හොඳ දෙයක් නේ කියන්නේ.
2: හොඳයි හොඳයි හොඳයි. සීරියස්ලි හොඳයි.
1: ඔයා දන්නවද? අපිට තාම නුවරට යන කෝච්චිය

0: ලොවෙත් අහන ඉලක්කන්න මේවා. කෝච්චිය පැයට කිලෝමීටර 320 ඉක්මවල යන්න පුළුවන්. සාමාන්‍යයෙන් 200-250 අතර තමයි යනවන ගොඩක් වෙලාවට යන්නේ. 320ට යන්න පුළුවන් ඈ. 320ට යන්න පුළුවන්.
1: ඇඬෙනවා.
0: නේද? ඔයතන කොයි කාලෙද මේක දැම්මේ?
1: කොයි කාලෙද දැම්මේ? අහනවා අපි. මට එහෙම කාලයක් හරියට.
0: හරිද? මීට අවුරුදු 62කට කලින් වගේ දැම්මේ.
1: Excuse me.
0: මීට අවුරුදු 62කට කලින්.
1: අපි 62ක්ම ලේට්.
0: ලෝකේ වේගවත්ම දුම්රිය දැම්මේ.
1: හරි.
0: චීනේ පස්සෙන් පහුවට ඒ ලක්කම් පහු කරා.
1: හරි.
0: කිලෝමීටර් 500 පැනලා යන කෝච්චි චීනේ තියෙනවා. ඒක නෙමේ කතාව. ඒ හැටිම වේග. හැබැයි චීනේ වගේ රටකට ඒ වගේ වේගයක් ඕනේ. චීනේ සයිස් එක දිහා බලනකොට. ඔයා විශ්වාස කරන්න චීනේ ඉන්න ප්‍රාන්තවල කවදාවත් හොංකොං දැකපු නැති. කවදාවත් ෂැන්හයි දැකලා නැති.
1: හරි.
0: එහෙම දැකලා නැති මිනිස්සු ඉන්නවා. ඉතින් අපි නම් දෙයියනේ කියලා කොළඹ දැකලා තියෙනවා රටේ බහුතරය. අපේ මේන් සිටි එක අපි දැකලා තියෙනවා. තමන්ගේ ප්‍රධාන, ඒ කියන අග නගරය දැකපු නැති මිනිස්සු ඉන්නවා. ඕන් තත්ති.
1: ඕකේ.
0: බීජින් දැකලා නැති.
1: ඇත්තට ලොකුයි රට ඉතින් නේ. ඔව්.
0: ඒ වගේ රටක් ඉතින් හරහා යන්න කිලෝමීටර් 500-600 ස්පීඩ් යන කෝච්චි ඕනේ. අපිට ඒ වගේව ඕනේ
1: නැහැ. අනේ අපිට ඒ වගේව ඕනේ නැහැ.
0: ඕන් නැහැ කියලා කියන්නේ.
1: කොහොමද මේ හදිසි අපිට? අපිට කිසි හදිසි
0: නැහැ. ෂින්කන්සෙන් එක
1: හරි.
0: අවුරුදු 62කට කලින් ජපානේ ඉන්ට්‍රොඩියුස් කරපු කෝච්චියක්. මුළු ලෝකෙම පුදුමුණා කියලා කියනවනේ. ඒ තරම් වේගකින් යන කෝච්චියක් හදන්න පුළුවන්ද කියලා.
1: හරි.
0: රේල් පාරක යන එකක්. ඒක මාර තාක්ෂණය.
1: යස්.
0: මාර තාක්ෂණය. ඒ කෝච්චිය ඇල වෙනවා යනකොට. විශාල වංගු ගද්දි ඇල වෙනවා කෝච්චි.
1: අර බයික්ස් වංගු ගද්දි ඇල වෙනවා.
0: අන්න රයිට්.
1: කනේ වැලි.
0: බයිසිකලයක් ගද්දි මෙහෙම අපි දකුණු වංගු ගන්න දකුණට බර කරලානේ ගන්න. ඒ පාරවලුත් එහෙමනේ. වමට වංගු ගන්නව නම් දකුණු පැත්තේ පාර උස්සලා තියෙන්නේ. ඒ ග්‍රිප් එක තියාගන්න. පාරත් හැරිලා යන්නේ.
1: හරි ඕකේ.
0: පාර ෆ්ලැට් නෙමේ වංගුවේදී. පොඩක් කරවල තියෙන. හයිවේ වලන් අනිවාර්යම කරලා තියෙන. ඒ නිසා වේගය අඩු කරන්න උමනාවක් නැහැ. 62ක් හොඳේ. එහෙම නැත්නම් මේ තාක්ෂණයේ හෙනට දිනුනලා මේ ඊයේ පෙරේද දාපු එකක්
1: නෙමෙයි.
0: 62කට කලින් ජපානයට පුළුවන් වෙනවා ෂින්කන්සෙන් එක අඳුනලා දෙන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බුලට් ට්‍රේන්. මට කියන්න තියෙන්නේ එච්චරයි.
1: මට කියන්න තියෙන්නේ අපිට එපා.
0: ඔව්. අපිට එපා. අපිට එපා. අපිට නුවර යන්න හදලා දෙන්න. ඕ
1: නික පොඩක්.
0: ගඩස් ගඩස් සටස් පටස් සංගඩ ගඩස් සනන් දඩන් දඩන් දඩන් ටිටස් ටටස් ටුටස් ටුටස් ගඩස් ගඩක් දඩන් දඩන් ඒ මොකෙන්ද එන්නේ? සඳන් නින් දනන් නනන් දඩන් දඩන් ටටස් ටටස් ටටස්. ඒ පාලමකින්
1: ගියේ. ආ ඕකේ.
0: කෝච්චිය ගිහලා නැද්ද?
1: ගිහලා තියෙනවා. මට ඒක සවුන්ඩ් එක. ඇයි මම
0: මේ ඒකනේ සවුන්ඩ් එකනේ.
1: ඇල්ලගේ කෝච්චිය.
0: ඉතින් ඔය සද්දාගෙන ගියද?
1: ඒක අපි AC එකගෙන ගියා. හොටස් හොටස්
0: හොටස් හොටස් ගන්නෑ. හෙම ගන්නෑ. දැන් නම් මොකක්වත් ගන්න නෑ
1: නේ. ඕ දැන් කිසි සද්දයක් නෑ
0: නේ. පළවෙනි තිකාට දැන් පෑනු තුම්රිය. නුවර බලා යන්න විදියන්නේ. පාර හදලා නෑ.
1: ඒ නිසා මේ වේදිකාවට ආපු මිනිස්සු.
0: අයියෝ පව්. පව් පව් කරුණාසලක.
1: ඔය ආර කිව්වනි
0: මේ. නුවර බලා යන්න ආපු. මෙතන වේදිකාවට ආපු මිනිස්සු. අනේ පව් කියන බා. කරුණාසලක. දැන් ඔය ළමයි ගිහිල්ලා නිදා ගන්න.
1: කරන්නේ ඔයා කිව්වනේ දැන් ඊයේ ලස්සනට ස්ටේෂන් හදන්න ඕනික ඩෙෆිනිට්ලි එහෙම ලස්සනට හදන්න ඕනේ මොකද කෝච්චි පරක්කු වෙනවනේ. ඒතොර ඒ වේදිකාවලට ආපු මිනිස්සු මොකද කරන්නේ?
0: ආ කෝච්චි පරක්කු වෙන එකක් කියනවා.
1: හරි.
0: මොකටද මේ කිව්වද?
1: කිව්වා ඔයා අර කෝච්චි ලියුමක් කරනවා.
0: සිග්නිෆිකන්ට් ඩිලේ එකක් කියලා. ඒ කියන්නේ මෙහෙමනේ හැමෝගෙම අහන්න බෑනේ. අහන්න තේරෙන්නේ නැහැ පළවෙනි දේ. ඒ මිනිස්සුන කියනවා කියනවා ඒ මිනිස්සුන කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඉංග්‍රීසි කතා කරනදී අල්ල ගන්න මාරා
1: මාරු.
0: අපේ ඉංග්‍රීසි ගැන කතා කරන්නේ නැහැ. අපේ ඉංග්‍රීසි මාරා ඒ රටවලනේ.

0: ඇවිල්ලා ආයි ෆ්ලුවන්.
1: මොකද ඔය මො ඉංග්‍රීසි කතා කරන්න කියලා අහන මට්ටමනේ ඉංග්‍රීසි අපේ ගියාම ඒ වගේ රටවල.
0: ඔකේ ඔකේ.
1: ඉතින් මේ Google Maps වලින් තමයි ඇත්තටම යන්න ඕන තැන මාක් කරලා කෝච්චිය සිලෙක් කරපුවාම ඒගොල්ලෝ කියනවා ඕන දැන් පයින් යන්න කෝච්චිය නැගින්න. එක කෝච්චියක් තිබුණා එදා අපි කොහරි යන්න හදනකොට දවසින් සිග්නිෆිකන්ට් ඩිලේ සැලකිය යුතු ප්‍රමාදයක් තියෙනවා. ස්ටේෂන් එකට ගිහලා හොයලා බැලුවා.
0: කීයද ප්‍රමාදය?
1: මිනිත්තුවක්. කෝච්චිය මිනිත්තුවක් පරක්කු වෙනවා කියලා. සිග්නිෆිකන්ට් ඩිලේ එක ලයින් එක. මට සමහර දේවල් මතක් වෙලා හිනා යන්නවා. නමුත් මම පෙන්වෙන්නේ නැහැ ලෝකෙට මට හිනා යන්නේ නැහැ.
0: එක එක රටවල් එක එක විද්‍යායනේ අරවින්ද.
1: හැම රටක් මේක වගේ තියෙන්න ඕනේ
0: නෑනේ. නෑ ඕ ඒකයි අපේ රට මේ විදියයි. මේ මිනිස්සු මෙහෙ ආවම ඒකට පුදුම වෙනවා ඇති. මේ පැපොක්කුයි ට්‍රේන් එකගිල රේඩියෝ වල ඒව කතා කරනවා.
1: අද එන්නත් ඇලෝ මේ මදිවට. ඒවත්
0: කියනවා. වරඩ කොටියක් වත්.
1: නෑ කියලා මේ මිනිස්සු. මොකද ඊරට මිනිස්සු කෝච්චියෙන් කියලා බැහැපු ගමන් ඊළඟ මිනිත්තු දෙක ඇතුළත ඊළඟ බස් එක
0: තියෙන
1: අපෙත්තේම තියෙනවා. පිටර තියෙනවා ඇත්තී අපිට දැකලා නැති වෙච්ච සමහර විට.
0: සෙලවෙන මනස පේන්නේ නැහැ සමහර
1: විට. Right, I think අපි ඒ වගේ අපේම නයි අපේම කයි ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ.
0: මෙමය අපි අපේ රටට ආසයි, අපේ රටේ විදියට ආසයි. අපි කියන එක හොඳ පැහැදිලිව තේරුම් ගන්න.
1: හරිද?
0: මේ ජපානේ විස්තර ටිකක් කියන්නේ.
1: නෑ නෑ එහෙම නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් හිතාගත්තා අපි අපේ වැඩ කරන්නේ මේ. ඒක නෙමෙයි.
0: හරි.
1: ඔයා කතා කරන්නේ මේ. දැන් මම බලන්නේ දැන් හොඳයි අර ස්ටේෂන් වල ස්ට්‍රක්චර් එක හොඳයි
0: ආ රයිට් නයිස්
1: දෙහිවලක තමයි මට දැන් ආයි හදාගෙන යනවා පේන්නේ
0: ඕකේ
1: තම වහලේ මොනවත් කරලා නැහැ පස්සේ කරයි නේ
0: ඉතින් ඔයාලට පොඩක් සුපර්මෙට් ගැන ඒගලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න
1: අපි අයිඩියා එකක් දෙමුද මෙතන
0: ආ මෙතනින් කතා කරලා කියමු
1: සුපර්මෙට්
0: යා ඒක හරි
1: ලස්සනම වහලයක් ගහගන්න පුළුවන්
0: හරි
1: සම්ප්‍රදායික වහලයකින් මිදිලා ලස්සනම වහලයක් ගහන්න සෙට් වෙන්න. ඒක ඔබට සුපර්මෙට් වලින් අචීව් කරන්න පුළුවන්.
0: අනිවා.
1: මතක් කරලා බලන්න ඔබ දන්න වහලෙ මොන වගේ හැඩද ඔබ දන්නේ වහලයක් ගැහුවාම වහලෙ පෙනුම මොන වගේද?
0: උළු වගේ.
1: ඔව්. ඊට පස්සේ රැලි වගේ.
0: ඒක
1: එතරම් නේද එන්නේ?
0: ආ යස්.
1: සුපර්මෙට් ළඟ ළඟ තියෙනවා වහලේ ගහන ඩිසයින්ස් 6-7කට කිට්ටු වෙන.
0: හරි ඔකේ.
1: ටයිල් රූපින්ලු.
0: අනේ අම්මා.
1: උඹලා අමාරුනේ. මනත් අමාරුයි කියන්න දැන්.
0: මඩ මේක මිසිකලා hina වෙන්නේ ඉතන.
1: ඔයා කියනවා කිය.
0: ටයිල් රූපින්.
1: නෑ ඒක නෙමෙයි ඔයා කොම කියන්නේ දැන්.
0: හරි.
1: මම අද ඔයාගේ පාට් එක කරන්නම්.
0: මට
1: ගන්න දෙන්න එහෙම ඒක පාර්ශික වැඩ ගන්න එහෙම යනවා නම් පච වෙනවන සමානව පච වෙන්න ඕන තමන් අනිත් මිනිහට වැඩේ කරගෙන යන්න දීලා ඒ මිනිහගේ අද කුද හොයන එකයි තමන්ට කරනකොට නිකන් තමන්ට එහෙම කරන්න එපා.
0: කියන්නකෝ
1: පටන් ගත්ත විතරක් වෙන්නේ නැතිනේ.
0: හයිට් ඇන්ඩ් රූෆින්, ග්ලැමර් ටයිල්, ස්ටෙප් රූෆින්.
1: ග්ලැමර් ටයිල්?
0: ග්ලැමර් ටයිල්.
1: බොම්බයි මටයි වගේ නේද? ග්ලැමර් ටයිල්.
0: මම මේ පරිස්සමට යන්නේ. පොලිකාබනේට් රූෆින්. අන්න ඒවා තමයි ඔයගලන්ට ඩිසයින්.
1: පොලිකාබනේට් මොකද්ද මේ?
0: රූෆින්. රූෆින්.
1: අනිත් එක රූෆින් නෙමෙයි රූෆින්.
0: රූෆින්. රූෆින් අන්න තරහ යනවා. අවලදීගෙන
1: හරි වයස බැඳන මුණු පුරෝ ඉන්න වයසක ඉන්නේ. තාම රූෆින් කියා ගන්න බෑ නේද?
0: ඒර අරග වහන්න බෑ අරවින්ද.
1: මිස් වලම් බින්දින්නේ මිස් වලම් හොදන මිනිස්සු අතින්. නිකම් පැත්ත කරලා හැච හැච ගාගෙන ඉන්න මිනිස්සු අතින් නෙවෙයි මිස්. ඒක තේරුම් ගන්න.
0: හරි අපි මාතෘකාවට එමු. මෙතන කිසිම දෙයක් උනේ නෑ.
1: නෑ මෙතන දෙයක් උනා.
0: මොකක්දනේ?
1: ඔයාට රූපින් කියලා කියුනේ. ආ කොහෙන්ද? පදක්. දැන් හරම හිතන්නේ ඔයාට කියුණා නේද?
0: ඔව ගෝමතරද්දන. ඉතින් හැමෝටම අපි කියන්නේ පොඩ්ඩක් මේ වහල සම්බන්ධයෙන් වැඩක්
1: කරගන්න. මේ අපේ වහලවල් එක වගේ යන්නේ.
0: කිසිම නෑ.
1: අර තමයි අලුතෙන් ගෙවල් හදන මිනිස්සුවත් මේක මාරු කරලා ලස්සන ගෙවල් ලස්සන වහල ගහන්නකෝ. ඔගොල්ලෝ පොඩි අදහසක් ගන්න සුපර්මෙට් සයිට් එකට යන්න. ඒගොල්ලන් ගිහලා රූෆින් සොලියුෂන් පැත්ත බලන්න.
0: රයිට්.
1: ඒගොල්ලන්ගේ ඔය ක්ලැඩින් ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඔබට එක සාතිකයක් දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ඇත්තටම සින්ක් ඇලුමිනියම්. සින්ක් ඇලුමිනියම් ෂීට් එක තියෙන්න ඕන. හරිම සින්ක් ඇලුමිනියම් ප්‍රතිශතය ඒසිඩ් අගය නේද
0: කියන්නේ?
1: ඒ අගය සහතික වශයෙන්ම තියෙනවා. අපි කැමති නෑ ඔබ බාල ප්‍රොඩක්ට් එකකට අහු වෙලා. අපි කැමති නෑ එහෙම බාල ප්‍රොඩක්ට්ස් විකුණන මිනිස්සු ඔබව අන්දලා. අපිත් මේ මෙච්චර ඉන්නේ නැද්ද? අපි කැමති නෑ ඔබ එහෙම ඔබට එහෙම වෙනවට.
0: එකඟයි.
1: අපි දන්නවා මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි. අන්තිම ලොකු සල්ලිකාරයා වුණත් යම් මහන්සියක් විඳවලා තියෙනවා.
0: ඒක හරි.
1: නේද?
0: ඒකනේ.
1: පාප කර්ම බිස්නස් එකක් කරපු මිනිහෙක් නෙවෙයි නං. ඒ සල්ලි වලට යම් වටිනාකමක් තියෙනවා හැම වෙලාවෙම.
0: මහන්සියක් තියෙනවා, දහඩිය තියෙනවා. ඒ සල්ලි පිටිපස්සේ.
1: ඒක මේ ඒක ගසා කනවට, ඒක හොරා කන එක නතර කරන්න තමයි අපි හදන්නේ. සින්ක් ඇලුමිනියම් කියලා මේ දෙක පහ නිෂ්පාදන මාකට් එකට දාලා ගණන් අඩුවෙන් පෙන්නලා තමනද සේල් දාලා ඩිස්කවුන්ට් දෙනවා කියලා හැර මේ කළා. මිනිස්සු අල්ලලා පුදුම අපරාධ කරනවා. අපේ රටේ තාමත් වැඩපිළිවෙලක් නැහැනේ මේ ප්‍රමිතිය සහතික කරලා. මේ ප්‍රමිතියෙන් උඩ ඒවා විතරයි ගේන්න පුළුවන්. අපේ එහෙම ප්‍රතිපත්ති සම්පාදනයක් නැහැනේ. අපේ රටට අදටත් ඕන දහ ජරාවක් කොලේ බහලා ගේන්න පුළුවන්.
0: කනගාටුයි.
1: සමහර රටවල් වල තියෙනවා. දැන් චීනෙන් බඩු වෙනකොට අහනවා මොකද්ද රට? ආ. ඔගලන්ට ඕනේ බී ද සී ද ඩී ද ඊ ද වගේ වහනවා. ක්වොලිටිය ගැන අහන්නේ මේ.
0: හරි.
1: ඊට පස්සේ දියුණු වෙච්ච රටවල් තියෙනවා. ඒ ග්‍රේඩ්ද? ඔව්. එහෙනම් විතරක්
0: කියවන්නේ.
1: ඒ ග්‍රේඩ් නෙවෙයිද? වරායේදී හෝ අවසානයේදී ගොඩ බෑමේදී චෙක් කරා. ඒ ග්‍රේඩ් නෙමෙයි නම් එහෙමම ෂිප්මන්ට් එක යවුවා. ආණ්ඩු මැදිහත් වෙලා කරන්නේ. බාල බඩු ඒ රටවල් වලට ගේන්න දෙන්නේ. ඒ රටවල් වලින් නිකන් සල්ලි එළියට යන්නේ නැහැ.
0: හරි.
1: නිකන් මේ දෙක පහ බඩු වලට රටේ තියෙන ඩොලර් එළියට විසි කරන්නේ නැහැ ඒ රටවල්. මේ මිනිස්සු දියුණු වෙලා ඇත්තේ එහෙම වෙන්න ඇති මං
0: හිතන්නේ.
1: මොකද වියදම එකපාරයි කරන්න දෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට වහලවල් ගහන්න වෙන්නේ.
0: හරි ඔකේ.
1: ඔබ සුපර්මිට් චෙක් කරන්න අපිට බැරි වුණා. අපේ ගෙවල් වල පරණ ක්‍රමයට වහලේ තියෙන්නේ. ඒකට කමක් නැහැ. අපි ඕවා මාරු කරලා අලුත් වහලයක් අදහෙට ගහයිද කියලා අපි දන්නෙත් නෑ.
0: පුළුවන් කාලෙක අපිත් කරගමු ඒ වැඩේ.
1: භාගෙටම අපි කරගන්නෙකුත් නෑ මෙයා දැන්. ඉතින් වහලට අත තියලා ඕක ඉන්න නඩුවක්නේ. අලුතෙන් වහලා ගහන ඔබ වාසනාවන්තයි.
0: හරි.
1: මේ ප්‍රොඩක්ට්ස් අපි ගෙදරට වහලේ ගහනකොට තිබ්බේ නෑනේ දෙයියෝ.
0: ඒකනේ.
1: දැන් ඔබවත් සුපර්මිට් එකෙන් වැඩක් ගන්න. ගේට්ටුවට බිත්ති ක්ලැඩින් කරන්න. දැන් බිත්ති ගොඩාක් ක්ලැඩ් කරනවා ගොඩක් අය. තින්ත ගාන අඩුයි. කපරාරු කරලා නටන්නේ. නිකම් බිත්තියට රෆ් කපරාරුවක් ගහලා ක්ලැඩින් පාට් එකකින් ගැහුවා නම් ඔබට හිතෙයි පිටරට ගියක් අපි හෝමගම හැදුවා. එහෙම ඔබට හිතේ.
0: ආසිතනම්. මටත් උනේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වගේ වෙන හැම අතින්ම අංක එක වෙන්න. ඉතින් මම ඒ ගමන මම යනවා එතනට.
1: මේක අපේ දෙන වෙන්නේ නැහැ.
0: අවදාරි දවසක හැබැයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් දැනට මන් තේක කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔබේ හොඳම තේරීම වෙන්න ඕනි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. අපි බලමු ඒගොල්ලෝ කොයි කොයි සයිට්ස් වලින්ද නම්බර් 1 වෙලා තියෙන්නේ කියලා. වෙළඳපොළ ප්‍රමුඛයා. ආයි කතා දෙකක් නැහැ. ඒගොල්ලෝ තමයි නම්බර් 1. ඊට පස්සේ වටිනාම වෙළඳ සන්නාමය. දන්නේ නැති කෙනෙක් ඉන්නවද කියලා කියන්නකෝ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. දන්නේ නැති කෙනෙක්. ඒ තරම් වටිනවා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක. ඊට පස්සේ වැඩිම ජනතා ආදරය. පුදුම ලව් එකක් තියෙන. ඒකනේ අපි වැඩි වැඩියෙන් යන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ළඟට නේද? තව මොකක් හරි ඒගොල්ලන්ට සම්මානකුත් තියනවා නේද ඒකත් එක්කම කියන්න අරවිද?
1: මම දන්නේ වාගේ තියෙන කොලේ තියෙන. කොලේ තියෙන මගේ මොනවාද? කොලේ තනියම තියාගෙන ඒක තමන්ගේ මූණේ අහි කරගෙන මගේ මොකද්ද?
0: හරි. ඊට පස්සේ ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම. තියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්, රයිට්? ඉතින් ඔබේ ව්‍යාපාරය එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඔබට හැමදාම ව්‍යාපාරයේ තියෙන අවධානම එක පැත්තකින් තියාගෙන අනිත් පැත්තේ ව්‍යාපාරයේ දියුණුව ගැන හිත හිත මේ ගමන යන්න අමාරුයි. මමත් බිස්නස්
1: කරා. අරයා මෙයා උදව් කරයි කියලා හිතන්න එපා.
0: යස්.
1: දැන් ඔය දිට්ටුව කාලේ ආපු නොහිතපු.
0: හරි.
1: ඒකට අපි කොහොමද කියන්නේ? හිතපු නැති.
0: ඕ.
1: අනපේක්ෂිත. ගංගතුර නිසා. මාර මිනිහගේ වචනයක් ඇවි.
0: අමතකුණායි.
1: වංගෙඩිය වගේ ඉන්න එපා. මොන හරි දෙයක් දැනන් එනවද?
0: ඉංග්‍රීසි වර්ඩ් එක හිත හිතේට.
1: ඉංග්‍රීසි වර්ඩ් එක මොකද්ද?
0: Unexpectable.
1: Unexpectable. චරා යනවා කිව්වා. හරියට. බොරු කරන්නේ නැහැ. Unexpectable.
0: හරි.
1: ඉතින් මේ ඒ වගේ සර්ප්‍රයිස් එකකදී ඒ මුළු පලාතේම මිනිස්සු අමාරු වෙන්නෝනේ.
0: අනිවාර්යෙන්.
1: එතකොට ඔබට බෑ මේ අනේ මචං පොඩි උදව්වක් ඉල්ලන්නේ කොහමද? එමිනියත් අමාරු වෙట్లా ඉන්නේ. බලනකොට ඔබේ හිතවතුන් ඔක්කොම අමාරු වෙట్లా. හැමෝම අපිට කොකා පෙන්නන්නේ පස්ස හරවන්නේ අපිට කරදරයක් වෙච්ච වෙලාවට තමයි.
0: යස්.
1: ඔය තියෙනකොට තියෙන හිතවත්කම් උගාක් ඒවා බැරි අමාරු කාලෙදී ඇත්තටම නෑ. ඇයි ඉතින් කාටවත් ඇඹරෙන්නේ? කරදර කියන ඒවා එනවා. ඒවා සල්ලි තියෙන නැති කියලා එකක් නෑ.
0: හරි.
1: ඕන මිනිහෙකුට එනවා. මගෙන චූටි ගානක් අයින් කරන්න කොයි ව්‍යාපාරේ. ඔබේ අවදානම වෙන කාට හරි බාර දෙන්න. එක එක්කෙනාට නෙමෙයි.
0: හරි.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට. ගිනි ගත්තොත් අපිට ගෙවන්න. ගම් වතුර આવොත් අපිට ගෙවන්න. බිල්ලිම කඩාවැටුනොත් අපිට ගෙවන්න. නායකයෝත් අපිට ගෙවන්න. අපිට යම්කිසි කරදරයක් වුණොත් මගේ සේවකයන්ට කරදරයක් වුණොත් ඒගොල්ලන්ට ගෙවන්න.
0: හොරු පැන්නොත්
1: හොරු පැන්න මොන හරි වුණොත් ගෙවන්න. ඕගොල්ලෝ ගෙවන්න. මට වහිත හිත ඉන්න වෙලාවක් නැහැ. දක්ෂ ව්‍යාපාරිකයෝ අවදානම කළමනාකරණය කරන එක හොඳම මිනිහට බාර දෙනවා.
0: හරි.
1: මයික්‍රෝ මැනේජ් කරන්න යන්න එපා. ඔබට තියෙන්නේ ව්‍යාපාරය දියුණු කරන විදිය ගැන හිතන්න විතරයි. 8:37.
2: හද ගැස්මට සියත.
3: නමස්තේ.
4: නමස්තේ.
3: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: Advance ticket එක pay.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. Majestica Lanka Tiles.
10: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Eka Eka Hatai Atasi Asu Atai Haya Siya Hata Haya
11: Hatisiyata Ehe Mehe කියන්නේ පාරතරම්
12: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115 880 400 LOLC රන් සවි රන්ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
13: කොහොමද තරහින් කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
14: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet done.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: සිංහගිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනිය නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
3: සමාජිකයන් සඳහා කාගිල් සුර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මන්චි සුපර් ක්‍රීම් ක්‍රැක ඉතිරිය රුපියල් 40යි. හෝමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල් සුර්සිටි
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
8: හද ගැස්මට සියත

0: පසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
1: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගංගාතරට සුළුසුළුනේ දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
2: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: බිස්නස් එකට ඔඩර් සෙද්දි ඩිලිවරි ගැන වරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න Pick Me Flash book කරන්න.
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝකෝ එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝකෝ මගහැර ගන්න එපා. තරගය ගොස්තු විසදකවෘතයි
12: මුහුතෙන්වත් ගුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කිනාවක් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්නේ.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
14: කිරිපත්කඩ රන් කෙරුණ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වෙනිදා නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වෙනිදා සිට 16 වෙනිදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
15: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
19: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ඒකත් එක්ක දැන් අපි ආගිව් කරන්නේ නැහැ අරවින්ද.
1: මොකද රූපින් කතාව ගැන?
0: රූපින් කතාව වල ආඩ් කියුනේ රූපින් කියලා.
1: රූපින් කවුද රූපින් කියන්නේ?
0: ආ හරි හරි. කියන්නේ අමතක කළා. ඕකේ.
1: කවුද මොකද්ද ඔයා මේ කතා කරන්නේ?
0: නෑ මම මොකද සෝරි වැරදි එක. වෙන ප්‍රෝග්‍රෑම්.
1: නෑ නෑ මං ඒක අබින්නේ. ආ ඔයාට රූපින් කියපන. ඒක දැන් වැඩක් නෑ. ඒක එතනින් ඉවරයි. එහෙම ඔයා කතා කරන්න ගියොත් එමේ මිස මම මේ මම පොතක මෙහෙම ලියාගෙන කතා කරන්න මේ වෙනව මට.
0: අමතක කරන්න ඕනේ.
1: තේනවා මිස්. අනිතේ මිස් තාම දවස ඉවර නෑ.
0: හරි.
1: ඔයාට වැඩ පටන් ගන්න තව වෙලාව තියෙනවා. රූපින් වලින් ඉවර වෙන එකක් නෑ අද. තේරුණාද? ගොඩාක්ම මේ ඈ තටුනම් මෙරුන්ටත් එනවා පුතා. ගොඩක් දවස් තියෙන්නේ. තටු වෙනවා මෙරුන්ටත්. කාට තටු වෙන්නේ? ආද පොඩි ආයට එන්නේ පොඩි ආයෙන්නේ කම මේ යන්නේ කවුද
0: මෙරුන්ටත්
1: අටු වෙනවා හරි එහෙම ගලුම් කුරුල් වෙනවද මෙන්නේ
0: ඕකේ අපි බජාජ් වීගෝ ලක්ෂේ සුපිරි වාසිය ගැන මේ දවස් ටික එක දිගට කතා කරනවා මොකද මේ වාසිය තියෙන්නේ අගෝස්තු මාසය පුරා පමනයි අගෝස්තු 32 වාසියත් ඉවර වෙනවා ඒ නිසා අනිවාර්යෙන් වීගෝ ත්‍රිවිල් එකක් ගන්න මේ දවස්වල හොඳම කාලය විදියට අපිට පොඩක් නම් කරන්න පුළුවන් මේ දවස් ටික නේද ඉතින් අපි බලමු මේ
1: කොච්චර බයෙන්ද කතා කරන්න කියලා මේ බලන්
0: ඉන්නේ. තේරෙන්නේ නැහැ වරදින්නත් හොඳ නැහැ.
1: කොච්චර අමතක කරන්න රූපින් එක වා හදාගත්ත රූෆින් බව වා දැනගත්තා.
0: ඔව්.
1: දැන් මොකද්ද ඉතින්?
0: දැන් මම රූපින් කිව්වා මං ඒක රූෆින් බව දැනගත්තා. දැන් මොකද්ද කරන්න කියන්නේ?
1: ඔව්. දැන් බයෙන් කතා කරන්න. තව රූපින් එකක් ඇයි කියලා නෙවෙයි ඉන්නේ. මොන වෙන්නේ?
0: හරි හරි. මේ
1: වා කියන්නේ වීගෝ 3 wheel එකක් ගන්න හොඳම මාසෙ කියලානේ.
0: හොඳම මාසෙ අගෝස්තු.
1: ඉතින් එහෙම කෙටියෙන් කියන්න. නිකන් එන වටේ යන්න ඕනේ නැහැ වර්ධී කියලා හිත හිත. එන වටේයක් යන්න ඕනේ නැහැ. මේක මුචර වෙලා අහගෙන ඉන්න දෙයක් නැහැ යන්න. අද අපි කිප කොංග ඔබ යන්නේ
0: නැහනේ.
1: යනවා නම් මේ මාසෙ යන්න. බජාජ් වීගෝ වලට වෙනම ෂෝරූම් තියනවාද?
0: එක මෙහෙමයි ඩේවිඩ් පීරිස් එකට හරි DPMC ඩීලවරෙක් ළඟට හරි යන්න කියලා තමයි අපිට මතක්
1: කරන්නේ. හරිම ප්‍රවේශමෙන් කතාවද මිස්කි. මොකද මේ හොරේ?
0: මම අඩිසි.
1: මොකද මේ චූටි හොරේ?
0: ඩිසිප්ලින් නැතුව වැඩ කරන. ජපාන විදිහට වැඩ කරන්නේ නැහැ.
1: මොකද මේ චූටි හොරේ නිකන් අමුතු
0: මේ
1: කෑල්ල කතා කරන්නේ ඇයි එක දිගට කතා කරගන්න යන්න බැරි ඇයි මිස්ටර්?
0: ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගැන. එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 150යි. ඕකේ.
1: හරි ඔය ගැම්මෙන් මල්ලන්න බයික් X55 එක අල්ලමු
0: හරි 1 2 කරට
1: අල්ලන්න දැන් බලමුකෝ මොකද අද කොහොමද කියලා දැන් මේවා තාත්තට අරන් දෙන්න තැන ඉඳලම කතාව ගියා
0: රයිට් අර
1: දැන් නම් තාත්තට අරන් දෙන්න පාටකුත් නෑ අපිට අරන් දෙන්න පාටකුත් නෑ දැන් නම්
0: ඇත්තටම ඉස්සෙල්ලා කතාව පටන් ගත්තේ තාත්තට අරන් දෙන්න ඊට පස්සේ මේක ගිහලා මම බැලුවනේ මට දැන් තේරෙනවා තාත්තිට නෙමෙයි මේක මට තමයි හරියන්නේ කියලා.
1: මොකද?
0: ඒ කියන්නේ ඒකේ
1: මොකද තාත්තිට හරියන්නේ නැති වෙන්නයි ඔයාට හරියන්නේ නැහැ මොකද උනේ?
0: හරියන්නේ නැත්තේ නෑ තාත්තට හරියනවා හැබැයි අපිට ගන්න පුළුවන් එකයිනි බයික් X55 එක SUV එකයි ගන්න පුළුවන්.
1: එතන තමන්ට ආවා බව තණ්හාව ආවා.
0: තණ්හාව වෙනවා. ඒක දැක්කම ඒකේ
1: මගේ තාත්ති මගේ මොන සිංහ දැන් ඉවරයි.
0: නෑ මගේ තාත්තිව දාගෙන යනවා.
1: දැන් දාගෙන. මිනිත්තු ගණන අපි අරන්ත දාගෙන.
0: තාත්තට දෙනවා චුට්ටක් පදින්න කරන්න.
1: දෙනවා.
0: හැබැයි my name.
1: වාගේ නමට තමයි තියෙන්නේ.
0: my name එක තමයි දාන්නේ.
1: තාත්තා හම්බ කරපු දේපලත් අන්තිමට දෝගේ නමට. හොරණ ඉඩම් ටිකක් දෝගේ නමට. ආච්චිගෙ දේපලත් දෝගේ නමට. ඈ අම්මා විතරයි තාම ලණුව කෑවේ නැත්තේ. අම්මා හොඳ මොලේ. අම්මා දන්නවා. මුන්ට දීලිවරුණොත් එහෙම ඉවරුණා. අපිට පාරට බහින්න තමයි මහත්තයා වෙන්නේ කියලා. අම්මා මීටරේ මං ඒකට ගරු කරනවා. තාත්තා ඉතින් හිත හොඳ මිනිහා සේරම ටික ලියලා දුන්නා. අද තාත්තට බයික් X55 එකක් අරන් දෙනවා කිව්ව යෝදි.
0: දැන් මෙතන කියනවා.
1: දැන් කියනවා මේ තාත්තිතුනි මේක මට අනියන්නේ වගේ මට හිතෙනවලු.
0: තාත්තිව ටැක්සල් තහවුනොත් අර
1: බේන. තාත්තිව ටැක්සල්
0: ගත්තා කියලා. ටින් නම්බර් එක.
1: ටින් එක කම්බුණා කියලා.
0: ඒ මට නියතකොට ඔක්කොම මං ඒ කරදර ඔක්කොම බාර ගන්නම් තාත්ති. ටිනුයි අරවයි මේවයි.
1: බාර ගන්නකෝ. මොකද දැන් ඔයාලට ඔච්චර හිත කී කියන්නේ?
0: ඇත්තටම මම මෙහෙම ඈතින් දැක්කා. මං කොහොමත් පාරදී දැකලා තියෙනවනි බයික් X55. කොහොමත් මගේ ඔළුවේ චිත්‍රය ඇඳිලා තිබ්බා. ළඟට යන්න යන්න තව තව ආසාව
1: වැඩි වෙනවා. ලොකු වෙලා
0: පේනවා. ලොකු ආසාව වැඩි.
1: සාමාන්‍යයෙන් එහෙමනේ ළඟට යන්න ටිකක් ලොකු වෙලා
0: පේනවා. වට පිට බැලුවා. හරිද? වටින් ගිහිලා බැලුවා. පිටත නිමාව බැලුවා. ඒකේ අර ෂෙල් එක බැලුවා. ඔක්කොම බැලුවා ආසාව.
1: ෂෙල් එක විතරද දන්නේ? ඒ කියන්නේ වාහනේ ෂෙල් එක කියන කැලලට කියන නම විතරද දන්නේ?
0: නෑ ඒක බැලුවා. ඊට පස්සේ දොර බැලුවා. ජනෙල් බැලුවා.
1: ජනෙල්.
0: හරිද? රෝද බැලුවා. ටයර් බැලුවා. වව්. ඇලෝ වීල් බැලුවා. ආස ආස.
1: ආ ඇලෝ වීල් දන්නවා.
0: වැඩි උනා. ඊට පස්සේ අනිත් එක ඒගොල්ලන්ගේ ඩෝ හැන්ඩල් එකත් හරි ස්පෙෂල්. ඒක වැකියුම් ඩෝ හැන්ඩල් එකක් තමයි තියෙන්නේ බයික් X55 එකට.
1: හී.
0: හරි.
1: මොකද තියෙන්නේ මිස්? වැකියුම් ඩෝ හැන්ඩල් එක.
0: එහෙම ගන්න නේද? ඇතුළට මෙහෙම යනවනේ.
1: හා. ඒකට කියන්නේ වැකියුම් ඩෝ හැන්ඩල් එක. වැකියුම් ක්ලීනර් එකක්ද ගන්න ගියේ?
0: මොකක්ද ඒකට කියන්නේ?
1: ෆ්ලෂ් ඩෝ හැන්ඩල්.
0: ෆ්ලෂ් ඩෝ හැන්ඩල් එකක්.
1: හ්ම්. හා. පිටින් බැලුවා, උඩින් බැලුවා, දොරවල් බැලුවා, ජනෙල් බැලුවා, උළුහ බැලුවා. උළුහ.
0: ඊට පස්සේ
1: මට මයික් එක්සිස්ටර් එක මේක අත්තිවාරම මේ ගයක් ගැනද කතා කරන්නේ, වාහනයක් ගැනද කතා කරන්නේ කියන්නේ. හරනේරු.
0: ඊට පස්සේ එතන හිටපු
1: විනෝදයි ඈ.
0: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකේ එතන තිබුණ නියෝජිතයෙක් කිව්වා ලස්සන මිස් පොඩක්. නැගලා බලන්න මේකට මෙහෙම.
1: පේන්නේ නැහැ ඉඳගත්තා. ස්ටීරින් වීල් එක පේනවා, වෙන මොනවාක්ද පේන්නේ.
0: ලස්සන.
1: ඇයිද බාන්න තියනවනේ රාජාසනේ වගේ තියනවනේ ඉඳගත්තා. අඟුටු මිට්ටෙක් ඉඳගත්තා වගේ තියෙනවා.
0: මම ඊට කොට්ට 3-4ක්
1: තියලා බයින් බයින් බයින් බයින් වාහනේ පෙනුමත් සෞත්‍ය බයින් බයින්
0: මම ඊට කොට්ට 3-4ක් තියන්න එක නෑ. සීට්ස් මෙහෙම මෙහෙම කරලා ගාන්ට් ඇඩ්ජස් කරලා හදාගෙන උස්සට හදාගෙන තමන්ගේ මේකට ගැලප එහෙම හදාගන්න.
1: එහෙම දණන් හිටියේ නැද්ද ඉතින්?
0: දණන් හිටියේ.
1: සීට් ඇඩ්ජස් කරන්න පුළුවන් කියලා.
0: කියන්න කියලා ඔයකේ.
1: හරි ඕකේ. තාම මොනවද ඔය දැක්කේ?
0: එයාගේ ඔය ඔළුවේ හිස් කරගන්න ඉස්සලා රෙන්ද මාත් එක කතා කරා.
1: මමත් ඔළුව හිස් කරගත්තොත් මෙහෙමද තියෙයි.
0: දැන් මම ඔයත් එක්කද ඔළුව හිස් කරගෙන තමයි කතා පුරවනවා. එතකොට පිරෙනවා. ඔයාට පුරවන්න බෑ එළියට යනවා. හ්ම්. ඔළුව හිස් කරගන්න.
1: වාගෙන මටත් මේ ෂෝ එකට එනකොට ඔළුව හිස් කරන් ඉන්නේ. හ්ම්. හොඳට තියෙයි.
0: අනේ ඉතින් ටික කියන්න බැරි මට වැඩක්
1: තියෙනවා. මේ හිස් මුට්ටේ. ඉතින් කියන්නකෝ.
0: මට තව පොඩි වැඩක්
1: තියෙනවා. හරි සානන නේරු තව මොනවද?
0: ඉතින් ඒක
1: උළුවහු. බයික් X55 එකේ උළුවහු. ජනෙල්. තව?
0: ඒවනේ මේ ඒකේ ඊට පස්සේ ඒකේ තියෙන සිස්ටම්.
1: ඔබබ් ගන්න මොනවද? සිස්ටම්
0: සිස්ටම් පැනල් එක
1: සිස්ටම් චේන්ජ්.
0: ඇත්තටම ආසිතනවානේ. ඒක ලොකුවට මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ උපාංගවල හරි නම් කියලා කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ගර්ල් කෙනෙක් විදිහට, ලේඩි කෙනෙක් විදිහට මට ඒ වාහනේ මගේ සිත් ගත්තා. මොකද ඒකේ තියෙන ඔප්ෂන් දැක්කම අනිත් එක මම හිතුවා දැන් තියෙනවනේ ඩිජිටල් පැනල් එක. මම අහුවා අයියා මේක ගොඩක් මට මහන්සි වෙයිද මට අමාරු වෙයිද මේවා තේරුම් ගන්න. ඒක හරිම ඊසි සිස්ටම් එකක් තියෙනේ. ඕන ෆීචර් එකක් ඔයාලා try කරලා බලන්න පුළුවන් තරම් පැහැදිලිව මේක තියෙනවා කියලා. Yes හැම එකම ලස්සනයි. හොඳට කරන්නත් පුළුවන්. User friendly. ඉතින් මගේ අංක එක බවට පත් වුණා බජාජ් මොකද්ද අපේ බයික් X55 SUV එක. මගේ කතාව අවසන් අසසිරි ඔබ සැමට ස්තුති.
1: හමෝයන්තයි.
0: නැති එහෙම තමයි අපි ලේඩීස්
1: තේරෙනව නේද?
0: මොකක්ද?
1: ඔලුව හිට් කරගෙන. අන්නර එලියත් බංකුවෙන් මාර්ලෙන් ගිහින් අපිට වාත කරන්න නේතු. ෂෝ එකට වාතයක් වෙන්න එපා. බයික් X55 ගැන කතා කරා. බාසු නැහැ කෙනෙක් කතා කරා වගේ කතා කරේ. ගෙවල් හදන බඩු බාසු නැහැ කෙනෙක් කතා කරා වගේ කතා
0: කරේ. නෑ අපි
1: මේ දවස්වල ඉදිරි
0: කිරීම ක්ෂේත්‍රයේ වැඩනි ගොඩක් කරන්නේ.
1: ඔව් ඔව් ඔව්. අර ටයිල් ටික අල්ල ගන්න ඕනේ. හ්ම්. රූෆ් ටොප් එකට.
0: හරි.
1: ගෙදරට ගහන රස්නේ වැඩි නම් රූෆ් ටොප් එක වාත වෙලා නම් තියෙන්නේ. හ්ම්. ගලවන්න. හැමදාම හිත හිත ඉන්න එපා. ගලවන්න. මොකක් හරි පියවරක් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම උඩ ටයිල් අතුරලා තියෙනවා නම් ඒ ඒ ඒ ටයිල් එක හරියන්නේ නැහැ නේ. ඒක ඒ වැඩේට ආපු ටයිල් එකක් නෙමෙයි. නිකන් ඒක නිකන් සරසන්ඩ ආපු ටයිල් එකක් ඔබ ඔය දාලා තියෙන. ඒක රත් වෙනවා දිගටම. රූෆ් ටොප් එකට යන්න හිතෙන්නේ නැහැ. රස්නේ අඩු වෙන්න රෑ 8 9 10 වෙනවා. එතකොට ඉතින් අජුන්තු ගිහලා උතන්ට යන්න තියෙනවා.
0: ඔව් ඒක හරි.
1: ඉතින් මොකද කරන්න, ගලවන්න ඕකේ තියෙනවා. නිකන් සිමෙන්ට් දාලා නම් තියෙන කිසිම අවුලක් නැහැ. ඔබ මාර වාසනාවන්තයි, නිකන් සිමෙන්ට් දාලා විතරක් නම් ඔය රූෆ් ටොප් එක ෆිනිෂ් කරලා තිබුණේ.
0: හරි, ඕකේ.
1: ලංකා ටයිල් එකේ කූල් රූෆ් ටොප් ටයිල් එක දාලා වැඩේ ෆිනිෂ් කරන්න ඔබට අනිත් අය ඔක්කොටම වඩා ඉක්මනට කරගන්න පුළුවන් වැඩක් ඒක. හරිම ලේසි. දැනට ටයිල් දාලා දුක් විඳන එක කියන්නේ ගලවන්න. හැමදාම හිතේ තියෙන දෙයක් නෑ, ගලවන්න.
0: ගලවන්නකෝ. ඌ
1: ගලවල මේ ටයිල් එක දාගන්න. උනම් ඊට කලින් ගිහිල්ලා ළඟම තියෙන ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා බලලයි.
0: Yes.
1: ඒ ටයිල් එක නම් එහෙම නිකන් පාට ಜಾති ගොඩාක් අහර මෙහෙනම් මම දැක්කනේ එකම පාටයිද කොහෙද තියෙන්නේ? මොකද ඒකේ ෆන්ක්ෂන් එක වෙනස්නේ. ඒක ෆන්ක්ෂන් එක වෙනස්. නමුත් ඒක ඕන තැනකට සෙට් වෙන ටයිල් එකක්. ලයිට් කලර් ටයිල් එකක් ඕන තැනකට සෙට් වෙනවනේ. ලයිට් කලර් වෙන්න මෙපැයි. නැත්තම් ඉරේ තියෙන රස්නේ අපව හරවල යවන්න බැරි වෙනවා. ඒක විශේෂ මටීරියල් පාවිච්චි කරලා හදලා තියෙන්නේ.
0: හරි.
1: එහෙම මෙකනිකල් සොලූෂන් තියෙනවා ලෝකෙ.
0: හ්ම්.
1: ඉතින් ඒවා එක දෙක හරි ලංකාවේ තියෙනවා, ඒවා තියෙන අපිට වැඩ ගන්න. ඔන්න ඔබට අපි සොලූෂන් එක දුන්නා. රූෆ් ටොප් එක රත් වෙන නිසා ගෙවල් රත් වෙනවා, ගෙවල් රත් වෙන නිසා AC දානවා, AC දාන නිසා බිල යනවා, බිල යන නිසා වෙන වැඩක් කරන්න ඕනේ. ඒක ගෙවනවා. ගිල්ව ගෙව නැත්නම් ලයිට් කපනවා.
0: හ්ම්. ඉතින් ඒකට තමයි සොලූෂන් එක මේ ඇවිල්ලා තියෙන්නේ. කූල් රූෆ් ටොප් ටයිල්. ඩින් ඩින්. මට ලින්ක්ඩ්ඉන් එකේ මැසේජ් එකක්.
1: LinkedIn එකේ මැසේජ් එකක් වචන පහක් කියා ගන්න බෑ කෙලින්.
0: Have
1: you any mood කියලා බලන්න.
0: That's English really my name. අහරි කමන්නේ. ඉතින් අපි හජ් ගැන කතා කරනවා. ඉතින් මගේ social life එක මේ විදිහට ගත කරන්න
1: මට ලැබ්. මට ඔළුව පැලෙන්න වගේ නෝ මේ මිනිහාගේ social life එක අහගෙන ඉඳලා. පත වෙවි කුණු වෙවි ඉන්න life එක. Total life.
0: ඉතින් හරි අපි ආවේ
1: සුදේ මාව ඉස්පිරිතාල ගිහින්
0: වතුර ගුද්දිලා
1: මට වතුර එකක් තියෙනවා ආයෝන්නේ.
0: හරි අපි කතා කරමු හජ් 15 පැකේජ් එක ගැන. මේ පැකේජ් එක ගැන අපි දැන් ගොඩක් දවස් ඉඳන් කතා කරන්නේ. මේක හරිම ස්පෙෂල්. මොකද අපි කවදාවත් දැකලා නැහැ මෙච්චර ඇප්ස් කොඩකට අන්ලිමිටඩ් ඩේටා දීලා රුපියල් 1199 එක පැකේජ් එකක් අපි අහලා නැහැ. සමහර පැකේජස් තියෙනවා ඇප්ස් 5යි 6යි වැඩි මුණොත් 7යි. හැබැයි මේකේ ඇප්ස් 15ක් තියෙනවා බ්‍රෝ.
1: 9යි. ඔහොම ගොත් ඉතින් 15ටම යනවා මේ.
0: ඉතින් ඔයගලන්ට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න ළඟම ඉන්න හච් නියෝජිතයව හම්බ වෙන්න පුළුවන්. එයත් එක්ක කතා කරලා වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. නැත්නම්
1: මොකද ලස්සන කරගන්න දෙයක් නැහැ, ඇක්ටිවේට් කරගන්න දෙන්නේ. මොනවද මේ? හලෝ කියන්න දෙයක් නැති වුණාම අනවශ්‍ය වචන ලස්සනට ඇක්ටිවේට් කරන්නේ මොකද්ද? ඇක්ටිවේට් කතාව ඉවරයි. ඒක ගෙදරදි කරගන්න දැනුම තියෙන මිනිස්සු ඉන්න ඔයාට නම් ලොවෙත් බෑ. ඔයා යන්න හසු නියෝජිතේ කන්න.
0: ස්තුති අරවින්ද මයික්‍රෝෆෝනේ ලබා දෙන්න.
1: ස්තුති මයික්‍රෝෆෝනේ ලබා දෙන්න තියෙන එකත් ගලව ගන්න එක තමයි මම කරන්නේ.
0: මයික්‍රෝෆෝනේ ඔළුවට ගහන්න නැතුව මයික්‍රෝෆෝනේ ලබා දෙන්න. බොහොම ස්තුති. එහෙම නැත්නම් ඔයගලන්ට හච් ඒගොල්ලන්ගේ යන්න වෙබ්සයිට්
1: එක. මම මයික්‍රෝෆෝනේ දෙන්න මට.
0: hutch.lk සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට eSIM එකක් දරවද මේවද ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්. හරිනේ හච් 15 දාගත්තොත් ඔබට තමයි වාසිය.
1: එහෙමද කියලා හත් 15 දාගත්තොත් ඔබට තමයි වාසි. ඒගොල්ලෝ ටැග් ලයින් එකද?
0: ඒක මම කිව්වා.
1: අද මොකද ලොරියක්ද මේවා කරන්නේ? ලොරියක් ගෙන්නලා යවුවනම් ඉවරයි.
0: අද
1: 17 මාල් ලොරියක වවුන
0: ටොප්පල. හරි. දිගෙලි කරලා.
1: දිගට දාලා. ගෙදරට යවන පාර්සල් එකක් විදියට.
0: අම්මා කෑ ගාගනේ.
1: අම්මා?
0: හලෝ.
1: අනේ බබා, ඔය තාත්තා තරන් කොහොදාගේ? හරියට කියන්න කොදයක්. ඕගොල්ලන්ගේ අම්මා තාත්තට කතා කරන්නේ බබා කියලාද? තාම තාත්තා බබාද? ඇත්ත කියන්නකෝ.
0: පැටියෝ පැටියෝ.
1: තාත්තා නම කියලා කතා
0: කරන්නේ? නෑ නෑ පැටියෝ. ඒයි තමයි වැඩියෙන් යන්නේ.
1: ඒයි
0: පැටියෝ කියලා
1: තාත්තා. තාත්තයි කියන්නේ. අනේ පව්. තාත්තා මොනවද කියන්නේ?
0: තාත්තා
1: දේවිය.
0: බබා කියනවා.
1: බබා කියනවා අනේ හොඳ මනුස්සයා නේ මොන වුණත් නේ ආදරණීය මනුස්සයෙක් නේ පවුලටම ඔච්චරයි ඉන්නේ මම අවධාරණයෙන් කියනවා පවුලට මෙන්න ඔච්චරයි ඒ අපේ තියෙනවා
0: මගේ මාම් ඩෑඩ් මෙතනට මොකටද මගේ මාම් ඩෑඩ්
1: මාම් නේ ඩෑඩ් අම්මෝ අම්මෝ අම්මෝ අම්මෝ
0: ආයම පාර්සල්
1: කළා බෝම්බේ නේ
0: අම්මි පොඩක් ආර
1: පරමාණු පොඩි බෝම්බේ
0: පොසිටිව් යා
1: පොසිටිව් නේ බෝම්බේ තාත්තා බය කරගෙන පාවුවානේ
0: මේ
1: නමනුත්
0: ඔයා ඒකාවේ අපි අර පික්මි ට්‍රක් එකේ මාව පාර්සල් කළා
1: ඉතින් මෙහෙමයි අපි කතා කරමු
0: අපි ඊයේ ට්‍රක් ගැන කතා කරා රවින්ද අද අපිට
1: පුළුවන් පොඩි පොඩි පාර්සල් ගැන කතා කරමු නේ
0: යස්
1: ඉතින් දැන් මම පොඩක් කියන්නම් මේක අර මලීසිද මම පික් මී දාගෙන තියෙන රයි
0: හරි ඕකේ
1: ටැක්සි පාවිච්චි කරනවානේ ගොඩක් අය ටැක්සි පාවිච්චි කරනවා කෑම ගෙන්න ගන්නවා ඒක හරි රයිට් එතකොට ඕකේ ලොකේෂන් එක දෙන්න ඕනේ නැත්නම් මිස කොහොමද පාර්සලේ කොහෙන්ද ගන්න කියලා හොයාගන්න ඔබේ ලොකේෂන් ඇක්ටිවේට් කරලා තියාගන්න
0: හරි
1: කොහොමද කරන්නේ අප්ඩේට් එකක් ආව ගැන්නේ මේකත් බලන්න තමයි පෙන්වන්න ගියේ මේක කොහොමද කොහොමද අපි කරන්නේ
0: කියලා ෆෝන් එකක් ගන්නකෝ ඔනර් ෆෝන් එකක් ගන්න අපි ඒ ගැන කතා කරමු දැන් ටක් ගාලා
1: නෑ මිස් ඇප් එක අප්ඩේට් එකක් ආවම ෆෝන් එක හොඳද නැද්ද කියන එක දන්න නෑ අප්ඩේට් එකක් නෙන්නේ
0: අපිට එළියට කියලා
1: එනවා ඉඳගෙන ඉඳගෙන ඉඳන් සවුත් වෙන එක ඉතින් වාට මේ අලුතෙන් පුරුදු වෙන දෙයක් නෙමෙයි ඕක ඕකම නේ කරන්නේ උදේ ඉඳන් ඇප් වලට අප්ඩේට් වෙනවා ඒක අප්ඩේට් කරන්න ඕනේ මිස් ඇප් එකට අප්ඩේට් එකක් ආවම අලුතෙන් ෆෝන් එකක් අරන් එන්නේ නැහැ මිනිස් ඒක නම්
0: ඇත්ත ඒක වැරදුනා
1: ඕක විතරක් නෙමෙයි වැරදුන උදේ ඉඳන් වැරදිලා තියෙන්නේ ආන්න දැන් මෙතනට ගියා මේකේ තියෙනවා රයිඩ් සීනවා ෆුඩ් තියෙනවා මාකට් තියෙනවා එක්ස්ප්ලෝ අරක මේක ඔක අන්න තියෙන එකක් ඩිලිවරි
0: ගියා ඩිලිවරි
1: ෆ්ලෑෂ් කියලා පොඩි රතුපාට බොත්තමක් තියෙනවා
0: හරි
1: ඉන්ස්ටන්ට්ලි පැකේජ් එක යවන්න පුළුවන් ඔබ තීරණය කරන කොතනින්ද පැකේජ් එක ගන්න තියෙන්නේ හරිද
0: හරි
1: එතකොට ලංකාවේ ඕනම තැනකට ඕනම දෙයක් යවන්න පුළුවන් ඕනම දෙයක් රයිට් එතකොට affordable weight based pricing බර 90 තමයි ගාන charge වෙන්නේ බර
0: 90.
1: ඉතින් ඒගොල්ල බර 90 තීරණය කරලා දානවා. ඔන්න මෙතන තහනවා දැන් අපි ගියාම මේක යවන්නද ගෙන්න ගන්නද? ඒ
0: okay.
1: පාර්සලයක් දෙකම වෙන්න පුළුවන් නේ.
0: ඔව් යවන්නත් පුළුවන් ගෙන්න ගන්නත් වෙන්න පුළුවන්.
1: දැන් සමහර ඒවා තියෙනවා සමහර ආයතන තියෙනවා ඒගොල්ලෝ deliver කරන්නේ. අපි ගිහිල්ලා
0: ගන්න ඕනේ.
1: store එකෙන් pick කරන්න ඕනේ. අපිට වෙලාවක් නැහැ.
0: yes.
1: දැන් මොකද මේකේ ඔබන්නේ? receive කරන්නයි ඕනේ. පියනෝ රිසීව් වලට මට දැන් ගෙන්න ගන්න. කොහෙන්ද ගෙන්න ගන්නේ? මොකද්ද ගෙන්න ගන්නේ මම?
0: මොකද්ද දැන්ට තව
1: මොකක් හරි? ආයිටම් ටයිප් එක මොකද්ද කියලා ඔන්න දැන්. මේක ડોකියුමන්ට් එකක්ද? මේක කෑම පාර්සලයක්ද?
0: හරි.
1: හොඳට කොස් කරෝලා හරිමේ දාලා හදපු කේල් කොලේ දාලා උතපු බත් එකක් ගෙන්න ගන්නද මේ යන්නේ? දානේ බත් එකක්ද? මට අදලා තියෙන දානයක්. ગ્રોસરીස්ද?
0: හරි.
1: ඇඳුම්ද? ඉලෙක්ට්‍රොනිකස්ද? ස්පෝර්ට්ස් ෆුඩ් ගුඩ්ස් මොනාරිද? household පොඩි item එකක්ද මේ පොඩි ඒවා මේ පොඩි ඒවා right අපි දැන් මොකද්ද අපි මේකෙන් තෝරගන්නේ
0: කැම
1: documents තෝරගමු උදේ බඳින කැම බඩගිනේ
0: documents
1: කොහෙන්ද ගන්නෙ කොහෙටද drop කරන්නේ
0: හරි
1: ඒ විස්තර ටික දෙනවා ඊට පස්සේ ඔයාට සම්පූර්ණ ගානයි කීයටද pick කරේ දැන් කොහෙද තියන්නේ තව කොච්චර වෙලා යයිද ওই විස්තර ටික එනවා How beautiful, නේද?
0: Yes, nice.
1: යවන්නෙත් උහමයි. ගෙන්න ගන්නෙත් ඔය ආකාරයටම තමයි. යවන කොටත් මේ අපේ ගෙදරින්ම පික් කරගන්න මම ඉන්න තැනින්ම පික් කරගන්න කියලා එකක් නැහැ. සමහරවිට ගෙදරට කිලෝමීටර් 3-4ක් එහා වෙන්නදී ගන්න තැන තියෙනවා. එතනින් අරගෙන තවත් වෙන තැනකට වෙන්නදී යවන්න තියෙනවා. කල හැකි. Pick me flash.
0: Okay.
1: බරානුව ඉතාම සාධාරණ ගණන් විතරයි අය කරන්නේ. බයිසිකලයක යවනවද? දැන් ડોකියුමන්ට් එකක් නම් බයික් එකක් යවන්න.
0: හරි.
1: තඩයක් ලොකු නම් 3 wheel එකක් යවන්න පුළුවන්.
0: ටික ලොකු ડોකියුමන්ට් එකක් නම් නේද?
1: ඒත් බයික් එකේ යවන්න පුළුවන්. ලොකු ડોකියුමන්ට් එකක් කියන්නේ මොකද්ද? මොකද ලොකු ડોකියුමන්ට් එක?
0: ඒ ලොකු ડોකියුමන්ට් එක?
1: ඔය පුස්කොල පොතක්.
0: ඒක තීරණය කරන්න ඔබ. ඔබ යවන භාණ්ඩය අනුව. උදේ 9:00 විනාඩි 8:00.
2: හද ගැස්මට සියත. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්
3: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
2: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන්න 0115 880 400. එල්ලෝ එල්සී රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන්, අදිස්සියට තියෙන පැන.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
4: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0710 700 555.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Cambia තුළ ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
5: උදේ 9:00 විනාඩිය 11යි

0: ප්‍රියතා ටොප් ස්ටෝරි
1: වාහන ආනයනකරුවන්ට දැනුම් දීමක්. ආනයනය කරන ලද වාහන නිසි වේලාවට නිදහස් නොකළහොත් වෙන්දේසි කිරීමට යටත්වන බව රේගුව පවසනවා. රේගුව අධ්‍යක්ෂ චන්දන පුංචි හේවා පැවසුවේ වාහන ආනයනකරුවන්ට ලිඛිතව දැනුම් දීමක් සිදුකොට වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් මාර්ගෙන් අලෙවි කිරීමට කටයුතු කරන බවයි.
2: ආනයනකරුවන් විසින් උදාගෙන නැති වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා වරාය මෙහෙයුම්කරුවන් විසින් අපි දැනුවත් කරලා තියෙනවා. රේගුව අඥාපනතේ ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේ අවස්ථාවේදී මේ වාහන හෝ ඕනෑම භාණ්ඩයක් නිශ්චිත කාලයක් කියන්නේ මාසයක කාලයක් තුල මුදාගෙන ගිහිල්ලා නැත්නම් ඒවා අත්හරදමු භාණ්ඩ විදියට රේගුවට පුළුවන් රේගුවක් යපනතේ 109 වගන්තයේ යටතේ වෙන්දේසියේ හෝ ටෙන්ඩර් මාර්ගෙන් විකුණන්න.
1: දැන් විදස් පොතක්. හෝමුස් සමුද්‍ර සංධිය මෙවැනි විට සම්පූර්ණයෙන්ම ඇමරිකානු පාලනය යටතේ පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යලිත් ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ට්‍රම්ප් සඳහන් කළේ ඉරානය කිසිදු අයුරකින් හෝමුස් සමුද්‍ර සංධිය පාලනය නොකරන බවයි. ඉරානය හෝමුස් සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැඩි ප්‍රතිචාරයක් දක්වන බවටද ට්‍රම්ප් අනතුරු අඟවනු ලැබුවා. ඇමරිකානු නාවික හමුදා විසින් හෝමුස් සමුද්‍ර සංධිය පාලනය කරන බව ට්‍රම්ප් ඊයේ දිනේද ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011-1188-666 Love it now Meva love vika het now Anuwatai Dashma Deken Anuwatai Dashma Hataren

0: මන්දියරේ කරන්න ඕනේ.
1: හයි.
0: පඩ ප්‍රංශයට ගිහිල්ලා බලන්න ඕනේ ඒගොල්ල වික්‍රේසරේ තලේ හදන විදිය. බිග් ලයිටරේ හදන්නේ කොහෙද කියලා මන් දන්නේ නැහැ. මම වැදගත්ම දේ ලයිටරේ නම් කොහෙද වත් කමන්නේ නැහැ. පත්තු වෙනවා නම් එච්චරයිනේ.
1: ඕනේ.
0: නමුත් වික්‍රේසරයක් කියන එක මට ඊට වඩා මාරම මාර නිර්මාණයක් කියලා හිතෙනවා.
1: Yes. Okay.
0: මොනතරම් මේ අතින් ප්‍රෙෂර් එක දාලා කැපුවත් නිකන් ඕන නැති විදියට සෙල්ලමක් දැම්මොත් තැරෙන්න ලේසියෙන් වික්‍රේසර් එකට මූණක් කැපෙන්නේ
1: නෑනේ.
0: නිකන් කපා ගන්නම හිතාගෙන කරොත් තැරෙන්න.
1: ඔව්
0: ඔව්. කපා ගන්න ඕනේ රේසරෙන් කියලා හිතාගත්තොත් තැරෙන්න.
1: හරි.
0: ඒතෝ රැවුල කැපුවා කියලා ඩැමේජ් වෙන්නේ නෑ. නමුත් ඉස්සරේම නෙමෙයි. අර බ්ලේඩ් එක gederdi දාලා gederdiම හදාගත්ත රේසරේදී. බ්ලේඩ් එක gederdiම දාලා රැවුල කපන්න.
1: ඒක ටිකක් වෙලා යනවා ඒක සෙට් කරලා ඔක්කොම.
0: වෙලාවක් හැම ලොකෝට යන්නේ නෑ. ඩග්ගාලා මිලෝ දෙයක් දාන්න. කවුදර මෝඩ ගෑණික්කගේ නේ මෝඩ පෙනුමක් තියෙන
1: කාරණා. It's me, it's me.
0: නෑ ඔයා නෙමෙයි වෙන එකක් නේ නේද? ඔයා ඔයා නෙමෙයි.
1: නෑ නෑ ඇත්ත.
0: හැම එකම ඔයා බය ගෑංගේ දා ගන්නවා. හරි ආසයි ඉතින් මිනා.
1: මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න.
0: දැන් සම්මත. ඔයා ප්‍රශ්න මුතෙන් අපි දෙන්න කතා කරමු. ඉතින් මේ අපි දෙන්න වෙලාවක ඇන්ද මේ වික්‍රේසර් හදන විදිය බලන්න මේ රේසර් හෙඩ් එක හදන්නේ කොහොමද කියලා බලා ගන්න ඕනේ නැද්ද අපිට ප්‍රංශය යන්න අවශ්‍ය නැද්ද?
1: ඔව් ඕනි ඕනි. ඔව්.
0: මේ පොඩ්ඩක් ඉන්න මාර මේ හැම දෙයකටම කටගහන මෙතන ගෑණි කියලා
1: මං කියනවා නම් එනවා
0: පොඩ්ඩක් පැත්ත කරලා ඉන්නවද අපි දෙන්න මේ විද්වත් සාකච්ඡාවක්
1: හරි හරි හරි
0: පුදුම කරදරයක් ඇත්තරම තියෙනවා ඔයා හිතන්නකෝ මම මේ මොනිෂෝ කොහොමද කරන්නේ අයියෝ කියලා නෑ මාත් තාගෙන මම එදා වහනවා ෂෝ එක ඕලක මම ලස්සන හොඳට ෂෝ එක කරනවා වෙන ගැල්ල මේ කන්න මෙතන ෂෝ එක නෑ මම හිතලා තියෙනවා ඒත් ඉතින් මේ පරණ දරහ හොඳයි කියලා හිතනලා තියෙනවා
1: හරි
0: අවුද ලස්සන ගර්ල් කෙනෙක් ඉන්න හොඳට කතා කරන්න පුළුවන් මේ මට ওই channel එකේ ඉන්නේ අවරන් දෙන්නත් පුළුවන් හ්ම් හ්ම් ආ
1: මේ private දේවල් පස්සේ කතා
0: කරනවා private මේ show එක ගැන කතා
1: කරන අපි ආස big race එක ගැන
0: private දේවල් මේ show එකේ දිනුව කතා කරන්නේ අපි දැන්
1: එකම voice එක එන්නේ
0: එහෙමද
1: ඔව් දැන් දෙබස යන එකම voice එක
0: සමහර වෙලාවට එහෙම වගේ දේවල් වෙන්න පුළුවන්
1: ගැවා දැන්
0: අපි දෙන නියුන්නු
1: right
0: ඉතින් මේ race blade එක හදන්නේ ප්‍රංශයේ ඒක ඔබ දැනගන්න ඕන රේසර් එක ගන්නකොට මිට මෙහි ගැහුවා කියලා ප්‍රොඩක්ට් එක මෙහෙ නෙමෙයි මේක made in France මේකේ අර තලය කවර් කරන්න එනවනේ පැකේජින් මැටීරියල් එකක් ඒකේ තියෙනවා S code එකක් print කරලා ඒක තමයි මේ දවස්වල වැදගත් ඒගොල්ලන්ගේ ලයිටරේ තලව තියෙන ස්ටිකර් එකක් බාකෝඩ් එකක් ඇත්ත ඒකේ තියෙනවා S
1: code එකක් yes
0: S code තමයි මේ දවස්වල වැදගත් ඔය S code වලට පුළුවන් ඔබට ස්කූටර් එක කරන් දෙන්න.
1: සතිපතා ස්කූටර්ස් අරන් දෙන්න.
0: ඔය ස්කෝඩ් එකට පුළුවන් ඔබට ස්මාර්ට්ෆෝන්ස් අරන් දෙන්න.
1: දිනපතා.
0: දැන් මේ වැඩ කරන්න තියෙන්නේ කියයි.
1: හරි. Thank you, thank you.
0: දැන්
1: මං කියයි.
0: දැන් මේ වැඩ කරන්න තියෙන්නේ කියයි. කොහොමද ස්කෝඩ් වලින් ස්කූටර්ස් සහ ස්මාර්ට්ෆෝන් අම්ම කරන්නේ
1: මම ටිකක් මන්ද හරි මෙහෙමයි ඔබ කරන්නේ
0: දැන්
1: big histanak escort එක දැම්මා ඊට පස්සේ ඔබේ ID number එක දැම්මා 2343ට SMS එකක් දාන්න ජයග්‍රාහකෙක් වේ

0: half day.
1: Half day නෙමෙයි. අනිවාර්ය නිවාඩු.
0: මේ ඇත්ත මොකද ඔගේ මල්ලි කෙනෙකුට මොකද උනේ?
1: දැන් මිනිහා හොඳ ඇලුමිනියම් වැඩකරු.
0: හා රයිට්.
1: මිනිහා කරන්නේ ඇලුමිනියම් ප්‍රොෆයිල් කියන්නේ පටි අර තියෙන කණු කඳන් වගේ. ඒ වරන් ගිහලා මිනිහා ඉතින් හයි කරනවා. පොප් රිවර්ඩ් ගහනවා, ගම් ගානවා, බීඩින් දානවා, හරි වැඩ. මම මිනිහට මේ විදිහට කතා කරලා මං ඇහුවා. අර ඇලුමෙක්ස් එක පැත්තේ ගියේ නැද්ද එක්ස්පීරියන්ස් සෙන්ටර් එක? ආ යන්න නම් බැරුණා මේ වැඩ වැඩිනේ.
0: ඔව් ඔව්.
1: මං කෝ හලෝ. තමුසෙට මේ වැඩ වැඩි වෙලා තියෙන හැම එකම කරන්න යන හින්දානේ. එහෙම නෙමෙයි. දැන් ඉස්සර වගේ හැම එකම කරන්න ඕනේ නැහැ. ඇලුමෙක්ස් එකට ගිහලා බලන්න. ඒක තියෙනවා සමහර ප්‍රොඩක්ට්.
0: යස්.
1: රෙඩි මේඩ් බඩු තියෙනවා. ඔක්කොම මම්ම කරන්න ඕනේ යයි යයි යයි කියලා එකක් නැහැ. මිනිසුන්ට වාගේ ශිල්පේ බලන්න නෙමෙයි ඕනේ. මිනිසුන්ට අන්තිමට ඕනේ වැඩේ ලස්සනට කරගන්න.
0: ෆයිනල්.
1: වැඩේ ඉක්මනට ලස්සනට කරගන්න. කන්ස්ට්‍රක්ෂන් එකේදී සල්ලි වීදම් කරන මිනිහට තියෙන එකම ගා එච්චරනේ. ලස්සනට වෙන්න ඕනේ ඉක්මනට වෙන්න. මේ මිනිහට මුලදී පේන්නේ සල්ලි යනවා යනවා යනවා. එකපාර සල්ලි වියදම් කළා ජීවිත කාලෙටම හරියන්න ඇලුමිනියම් වැඩ කරනවා නම් පළවෙනි දේ ඔබ ඇලුමෙක්ස් ගැන දැනගන්න ඕනේ.
0: හරි.
1: කොහොමද ඒක දැනගන්නේ? ඇලුමෙක්ස් අලුතෙන්ම දාපු එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. ඒකට යන්න. ඒක තියෙන නාවල පාරේ. නාරායම්පිට නාවල පාර.
0: හ්ම්.
1: ඒ වරදින් නෑ ඒක. පොඩි දුරයි. නාරායම්පිට පැත්තේ ඉඳලා යනකොට වම් අත පැත්තේ අහුවෙන්නේ. ලංකටයිල් ප්‍රදර්ශනාගාරේ පහු කරගෙන පහු කරගෙන යනකොට
0: හරි
1: වම් අත පැත්තේ අහුවෙන්නේ. වැඩි දුරක් නෑ ටග්ගල ඒක මිස් වෙන්නේ නෑ. මූ ඇස් පේනද මිනිහ උනොත්
0: අන්න. සනම ලස්සන බිල්ඩින් එකක්.
1: ඔයා දැකලා නෑනේ.
0: මම ෆොටෝස් දැක්කා. ලස්සන ලස්සන හදලා තියෙනවා.
1: යස්. මං ඇස් දෙකෙන් දැකපෙනී කතා
0: කරන්නේ. ඉතින් කතා කරන්නේ ලස්සන ගැන.
1: කතා කරන්න බෑනේ. මම හැමෝම මැදින් පයින්නවා. කොහොම කතා කරන්නේ?
0: රයිට් ඉතින් ඒක තමයි ඔයාට කියන්නේ.
1: පොඩ්ඩක් ඉන්න කියලා ඉවර නෑ.
0: ආ ඉවර.
1: ඔය කතා ඉවර කරන්න.
0: හ්ම්.
1: එතනට යන්න. එතනට ගිහිල්ලා බලන්න.
0: හරි.
1: මේ ජාත්‍යන්තරයට ගියා කියන ඇලුමෙක්ස් අදටත් ලෝකේ රටවල් ගණනාවකට තමන්ගේ නිෂ්පාදන යවන ඇලුමෙක්ස් මොනවද ඒ රටවල් එක්ක කරලා තියෙන ගනුදෙනුවේදී මොනවද ගිහිලා තියෙන බහඳ මොනවද ඒ නිෂ්පාදන එවෙන් කීයක් ඔබ අලුතෙන් හදන ගෙදරට එකතු කරගන්න පුළුවන්ද? මම නම් ඇලුමිනියම් දැම්මේ ගේ තිබිච්චව කඩලා මතක තියාගන්න. මං අන්තිමට එහෙමම තීරණය මං කම් මේ අපේ පැත්තේ වීයෝ වැඩේනේ. හැම ලී කඳම කනවා. උන්ට මං හොඳ පාඩමක් ඉගන්නවා. අදටත් වීයෝ ඉන්නවා අපි යනකොට
0: බලාගෙන.
1: එතන ඉන්නවා ජම්බු ගහ යට.
0: ඕනා.
1: මම මේව කට කොණින් උන්ට හිනා වෙලා යන්නේ. උන් ඇලුමිනියම් කඳන් දිහා දැන් දන්න කාලේ ඉඳන් බලන් ඉන්නේ.
0: අනේපාව.
1: හැමදාම උදේට ඇවිල්ලා බලනවා. උන් හිතනවා අද දිරයි. හෙට දිරයි. අනිද්දා දිරයි. එතකොට කනවා.
2: කයි කයි කයි.
0: පවුනේ.
1: පවුනේ ඉන්න.
0: ඔව්.
1: උන් කාපු දවස්වල අපි පව්.
0: ඊට ඕගොල්ලෝ ණය. මොකක් කරි කරගත්තේ කිනේ?
1: එහෙම කතා කරන්න එපා. අපි තමරු ජීවිතෙන්. ඇලුමෙක්ස්.
0: හරි.
1: ආයි වෙන ඇලුමිනියම් ගැන අම්මෝ මට කතා කරන්න මට ඔළුව රිදෙනවා.
0: හරි මේ ඔයාට කියන අරවින්ද දැන් අපි ලැප්ටොප්ස් ගැන කතා කරන්න ඕනි. සිංගේකේ ලැප්ටොප්ස් රුපියල් 20000ක් මාසෙට ගෙවන්න පුළුවන් නම් ඔයගලන්ට සුපිරිම බ්‍රෑන්ඩ්ස් වල ලැප්ටොප්ස් අරගෙන යන්න පුළුවන්. ලැප්ටොප් එකක් අපි මෙහෙමයි. ඒ කියන්නේ දැන් ලැප්ටොප්ස් තියෙනවානේ ඒස වගේ ගත්තොතින් ඒස අසූස් වගේ ලැප්ටොප්ස් වල තියෙනවා. ඔය නිකන් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකට මාර විදියට සූට් වෙන ලැප්ටොප්ස්. තැනකට අරන් ගියාම මොකක්ද ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියාම තින්දි බලනවානේ මිනිස්සු කවුද මේ? මෙයා මොනවද යූස් කරන්නේ? මෙයා අඳින පළඳින විදිය කොයි වගේ? දේව බලනවානේ. එතකොට ඉන්න ඕනේ හොඳ personality එකක් ඕගලන්ට පෙන්වන්න. ඕගලන්ට පුළුවන් සුපිරි laptop එකක් පාවිච්චි කරන්න. ඒකට හොඳ brands දෙකක් තමයි Acer සහ Asus කියලා කියන්නේ professional life එකට. ඊට පස්සේ gaming side එකට ටිකක් වැඩියෙන් බර කෙනෙක් නම් නැත්නම් starting ඒ කියන්නේ start කරන්න laptop එකක් හොයන කෙනෙක් නම්
1: start කරන්න වාහනයක් හොයාගන්න.
0: නෑ නෑ මම කියන්නේ laptop එකක් මුලින් පටන් ගන්න.
1: laptop එක start කරන්න.
0: නෑ නෑ
1: laptop එක on කරන්න. on කරන්න.
0: නෑ නෑ laptop එක ගන්නවනේ ඒගොල්ලන්ට Dell වලින් වගේ ස්ටාර්ට් කරන්න පුළුවන්.
1: ආ පළවෙනි ලැප්ටොප් එක්ස්පීරියන්ස්
0: එක. එක්ස්පීරියන්ස්
1: එක. ලැප්ටොප් එක ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. ඒක ඔන් කරන්න නේ තියෙන්නේ.
0: ඔව් ඒකනේ ඒකනේ. ආ
1: ඒක. ඕම් කතේරියා.
0: පටන් ගත්තා. හරි.
1: පෙරහැරේ මෙයි වගේ දැන්. පෙරහැර පටන් අරන් තියෙන්නේ. දැන් දිගටම දිගටම යයි.
0: දැන් අරවින්ද අපි ගේමින්
1: වල අරවින්ද නෑ මෙතන. දැන් අරවින්ද මේ අරවින්ද මැරිලා. අරවින්ද මැරිලා.
0: අනේ එහෙමනම් කියන්න බා. සන්තෝෂයක්
1: නෑ දුකක් ආවා හරිදලා
0: මම
1: මැරිලා මේ නැහැලු
0: කොහේ ඉන්නවද දන්නේ නැතුකෝ
1: ඒත් බලාගෙනලු ඉන්නේ වරද්ද නැටි
0: රයිට් ඉතින් ඕගලන්ට ගේමින් පැත්තට බර කෙනෙක් නම් ඒවම නම් හැමතිස්සෙම ලයිෆ් එකේ තියෙන දරුවෝ ඉනෝ සමරක් කට්ටි හොඳ ගේම් ප්ලේ කරලා හොඳට සල්ලි හම්බ කරන ළමයි ඉන්නවා අපේ දැන් රටේ ඉතින් ඒගොල්ලන්ට සූට්ම ලැප්ටොප් එක තමයි MSI කියලා කියන්නේ

0: ආශ්‍රිතාවය ගිහිල්ලා කියන්නේ?
1: සූට් මගෙන්. සූට් බූට් කොට ගන්න සම්.
0: සූට් වෙන ඉතින් හොඳට ගැලපෙන.
1: සූටබල්.
0: සූටබල් ලැප්ටොප් එක තමයි MSI.
1: සූටබල්.
0: හරි අහුණා. සූටබල්.
1: සූටබල්.
0: සූටබල්.
1: සූට් ලැප්ටොප්. ඉස්ටාර්ට් ද ලැප්ටොප්. සූට් ද ලැප්ටොප්. බහිනා එළියට බහිනවල ඔක. එළියට බහිනවක. මැරිලා වුණත් එනවලු. කඩක් ගෙනවලු. සූට් ලැප්ටොප්. ඉස්ටාර්ට් ද ලැප්ටොප්.
0: අනේ මම මහන්සි
1: කරපම්. මහන්සි කරපන් නෙමේ මං කියන්නේ එපා වෙලා තියෙන.
0: හරි එහෙනම් ඉතින් සිංහයකට යන්න මාසිකට රුපියල් 20000ක් ගෙවලා ඔබ කැමැතිම ලැප්ටොප්
1: 20000ක් ගෙවන්න වෙනවා
0: ඉතින් 20000යිනි පොඩි ගාණක් නේ
1: 20000
0: යප්
1: ගෙවන්න වෙනවා මොකද ඒක රයිට් එහෙම තමයි ඒක වෙන්නේ පොල්තෙල් ප්‍රශ්නේ නම් මම හිතන්නේ අපි
0: සුද්ධ බුද්ධ කරලා තියෙන්නේ දැන්
1: පොල්තෙල් නිකන් මානසික ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙන්නේ නේද
0: ඔව් යස්
1: තාමත් ඉතින් අපි කතාව මෙහෙම කිව්වට බූලිය තෙල් වලට ලංකාවේ තියෙන ඉල්ලුම තාම වැඩි. ඒකට හේතුව ගාණ තමයි මම දන්නෝ. ඔබ තාමත් ක්වොලිටිය වෙනුවෙන් එක රුපියලක් වැඩියෙන් ගෙවන්න සූදානම් නැහැ කියන තරණම් ඉන්නේ. මම හිතන්නේ මේ කතාව ඔබට නෙමෙයි.
0: හරි.
1: මේ අපි කියන කතාව සල්ලි වියදම් කරලා වහකන්න කැමති නැති මිනිස්සුන්ටයි අපි.
0: Yes, definitely.
1: සල්ලි වියදම් කරලා කීය හරි වියදම් කළා. බාල දෙයක් ඇඟ ඇතුළට දාගන්න අකමැති මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට තමයි කොකෝ ෆ්‍රයි. කොකෝ ෆ්‍රයි හරි විදිහට බ්ලීච් කරපු. හරි විදිහට රිෆයින් කරපු. හරි විදිහට ඩියෝඩරයිස් කරපු තෙල්. හරි විදිහට. මොකද RBD කරන ක්‍රම තියෙනවා ලෝකයේ කියලා. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් විතරක් කරනවා නම් ඔවා කෙමිකල් දාලා කරලා ලාභ ලබන්න පුළුවන්. නමුත් කොකෝ ෆ්‍රයි හැදෙන්නේ එහෙම නෙවෙයි. කවුරැවෝ ඕගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ මම කියන්නම් අදටත් සේන මිල්ස් ඒගොල්ලෝ තමයි කොකෝ ෆ්‍රයි බෝල්තෙල් එක අපිට අඳුනලා
0: දෙන්නේ
1: ඒ කොකෝ ෆ්‍රයි හදන සේන මිල්ස් තමයි ලංකාවෙන් පොල්තෙල් වැඩිම ප්‍රතිශතයක් 70%කට වැඩි ඉලක්කමක් විදිහට කියනවනම් පිට රටට යවන්නේ ඔබ එක්ස්පෝර්ට් ගැන දන්න කෙනෙක් නම් ඔබ දන්නවා කන බොන දෙයක් නෙමෙයි මේ පොඩි යකඩ කෑල්ලක් මේ රටෙන් එළියට දාගන්න ගියාම අහන දේවල් අහන සහතික ISO සහතික සහ අනිතුකුත් සහතික ගොඩක් විශේෂයෙන්ම ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට එනකොට පුතා පුදුම අමාරුයි වැටපැන ගන්න.
0: Yes.
1: ඒ කියන්නේ යවන්න නම් බෑ මේ රටෙන් කිසි දෙයක් කියලා හිතන ගානට එක එක වර්ගයේ සහතික ඉල්ලනවා. ඒවත් නිකන් දෙන්නේ නැහැ. ඒවත් කරලා පෙන්නලා සල්ලිත් ගෙවලයි ගන්න
0: ඕනේ.
1: ඒවත් දෙන්නේ හැමදාටම නෙමෙයි. ඒව අලුත් කරන්න ඕනේ. කියන්නේ එකපාරක් කරලා නිකන් ඔහෙ ඉන්න බෑ.
0: බෑ.
1: සමහර සහතික තියනවා දීලා තව සහතිකයක් දෙනවා. ඒ පොරොන්දු වෙච්ච විදියට හැම වෙලාවෙම මේ වැඩේ කරනවද කියලා බලන්න. එපා වෙනවා ඉතින්. ඒ ඔක්කොම ඒව ත්‍රූ වෙලා හරි ක්‍රමයට වැඩේ කළා තමයි ලංකාවේ පොල්තෙල් අපනයනින් 70%කට අදටත් සේන මිල්ස් අයිතිවාසිකම් කියන්නේ.
0: හරි.
1: ඒගොල්ලෝ දාපු ප්‍රොඩක්ට් එක තමයි ලංකාවට මේ මෑත දැම්මේ. මම දන්නේ මෙච්චර කාලයි දැම්මේ නැත්තේ. දිගටම එක්ස්පෝර්ට් කර කර ඉන්නේ නැති.
0: හ්ම් හ්ම්.
1: දැන් ඔන්න කොකෝ ෆ්‍රයි ලංකාවේ
0: තියෙනවා. යස්.
1: ෆ්‍රයි කරලා බලන්න.

0: අද ගැස්මට සියත රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි. නමස්තේ නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. හැව්ලොක් සිටි මෝල් ප්‍රෙසෙන්ට්ස් ඉන්දියා ෆෙස්ට් 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place. සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් වටවල තේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගිල්ස් ෆුඩ් සිට
1: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 4700 868.
3: Hari giye hari matanata giye inda. LOLC eken ne loan ekak gatte. Maath hariyanna kiyala hari tanatama yanna one.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555.
5: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
9: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තිය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමගමකින්
11: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet Fedwister Sandha 13.96 Amathanna
13: Yugadivita Pivisena Obata Me Dinawala Seetha Vethi Vituli Upakarana Gruha Paanda Sandha Sushishi Deemana Rasa Vistara 0.7628 233 444 Seetha Hadawat Dinu Hitawat Kama
0: Hada Gasmata Seetha
14: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
15: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
14: ඩෙංගු මාරාන්තිකයි. මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
16: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
17: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
16: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
17: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
18: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
14: ඕ
18: Profit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 251 3020.
19: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
20: Light, Water, Phone
19: විලට සහනය මෙන්න
21: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන්නය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
22: Big Bang!

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික්රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අම
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
5: වයිෆ් ගේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
9: ශ්‍රීලංකා

0: මගේ චොක්ලට් චිප්ස් අරංගයා ග්‍රෑම් දෙසිය පණහක්.
1: හරි.
0: පිටිකිලෝ එකක්.
1: ඕකේ.
0: සහ යම් යම් අමුද්‍රව්‍ය කිහිපයක්. අපි හදුවා චොක්ලට් චිප් කුකීස්.
1: Right, very nice.
0: දකලවත් තියනවද? චොක්ලට් චිප් කුකීස් දකල තියනවා?
1: කොහෙද දකල තියෙන්නේ? අම්මා දුදේ හදුවා. හරි නේද? මගේ මේ ලන්ච් බොක්ස් එකේ තියෙන මොනවාද? චොක්ලට් චිප් කුකීස්.
0: ලන්ච් බොක්ස් එකේ. උදේ හදුවා. චොක්ලට් චිප් කුකීස්. අම්මා ගෙදරදි බයිනොයිලෙට. එළියට බයි. මේක කවදාවත් කරන්න බෑ මට මේ.
1: අනිත් එක ඔය මේක ටේස්ට් කළා
0: බලන්න. අනිත් ඔහමම කරන කරන්නේ මේක. අපි කිජුවා අපි කිජුවා අපි කිජුවා. මොකද්ද මේ විකාරේ?
1: ඔයා ලේට් වෙලා කරන්නේ. අපි කරන දේවල් ඔයා කියන්නේ අලුතින් කළා වගේ. අපි ඒක ඉස්සෙල්ලා කළා අරවින්ද.
0: පිට්ටු මට පොරේ චොක්ලට් චිප් කුකී මං කවදාවත් වෙන මොකක්වත් ඉල්ලන්නෙත් නෑලු. ඒව ඔක්කොම අරන් දෙනකන් විතරයි. තව මිනිස්සුන්ටත් කියලා ඇති ඔය වගේ. අරක අරන් දෙන්න කවදාවත් මම වෙන දෙයක් ඉල්ලන්නේ නෑ. වෙන කිසිම දෙයක් මට ඕනේ නෑ. මට ඕනේ මේක. පෑ යන්න කලින් තවත් මොකක් හරි වෙන්න නෝ. අනේ මට අර මම කවදාවත් මම වෙන මොකක්වත් ඉල්ලන්නේ
1: නෑ. එන්න තමයි.
0: ඕගොල්ලෝ හදන චොක්ලට් චිප් කුකීස්. මම කියන්නේ පැල්වත්ත බටර් රෝලින් අද අපි ෆස්ට් ටයිම් හැදුවේ.
1: වව්. ඔකේ.
0: මෙච්චර කල් අපි ඔය එක එක ඒවා මේ එක එක ස්ප්‍රෙඩ් වර්ග දාලත් හදන්න පුළුවන්. බටර් කුකීස් හදන දැන් ප්ලෑන් එක තියෙන එකනේ චොක්ලට් චිප්ස් අත ඕනේ නෑ කියලා හිතුණා.
1: හරි ඔකේ.
0: අයිති බටර් කුකීස් හොඳ යහමින්. ඒක ඇතුලේ මෙලෙක් වෙන්න හදන්න ඕන. පිටින් තදයි ඇතුලේ මෙලෙකයි.
1: ඔකේ.
0: ඒකෝර තමයි කුකී එක ඉතාම රහට එන්නේ. මමයි මගේ ඩෝටා එකතු වෙලා තමයි අපි දෙන්න තමයි හදන්නේ. අපි දෙන්නගේ ව්‍යාපාරයක් තියෙනවා. බටර් කුකීස් බයි අරවින්ද ඇන්
1: ආස්තර.
0: ආස්තර කියලා වැරදි දාලා පස්සේ කැපුවා. පෑනින් කැපුවා ඔක්කොම.
1: හරි හරි හරි මාව. කමන්න නැති.
0: අපි කියමුද අපිට බටර් කුකීස් ව්‍යාපාරයක් තියෙනවා එකකින් ගන්න කියලා කියමුද මේ ලයි.
1: කියමු කමන්න නැහැ අරවින්ද කියන්න. මගේත්
0: ව්‍යාපාරයක්. අපි ගා පොඩි බටර් කුකීස් ව්‍යාපාරයක් තියෙනවා. අරවින්ද ආස්තර කුකීස්. ඒකේ දැනට ආශ්චර්ය නම කපලා තියෙන මොකද මේ සල්ලි දැම්මේ නෑ එකට.
1: දාන දමින්
0: ඉන්නේ. රුපියල් 5000 දාන්නකෝ අන්තිම මට 10000 දාන්න ඕන මට ඒ වැඩේ මේ වුණා.
1: මමනේ අපි දියුණු වෙමින් පවතිනවා මම සල්ලි දමමින් පවතිනවා. එහෙම තමයි ඉත ව්‍යාපාර කරනකොට.
0: ඕම හිඟන විදිහට ව්‍යාපාර කරන්න බෑ. සල්ලි දානවා නම් හරියට සල්ලි දාලා කරන්න
1: ඕන. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අරින්ද දැන් අපි මේ
0: ඕඩර් එක. අයියෝ ඔයා කියන්නේ අයියෝ බටර් කුකීස් හදන එක මෙච්චර කල් පහු කරේ කියලා කියන්නේ.
1: ඒකට අපිට හොඳ සාධාරණ ගානට බටර් එකක් තිබුණ නෑ
0: මාකට්. ඔව් බටර් කුකීස් කරා අපි බොරුව කරන්න ගියේ.
1: ඔව්.
0: වංක බොරුව බොරුව බටර් කේක් කියලා බොරුව කරන්නේ නේද? අන්තිම බට නම බටර් කේක් මොකරි මේ මාගරින් එකක් දාලා තමයි හදන්නේ. අපිට හිතන එහෙම ව්‍යාපාරයක් කරන එක හොඳ මදි කියලා නේ. ඊට පස්සේ පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමය වුණා. ඒකෙන් අපිට පැල්වත්ත බට අඳුන ගන්න පුළුවන්
1: වුණා.
0: අපි හොඳ හොඳම හොඳ පැල්වත්ත salted butter දාලා තමයි මේක පටන් ගත්තේ. අපි කුකී පැක් එක කුකීස් පහක් එනවා. හොඳට චොක්ලට් දාලා තියෙන්නේ.
1: කුකී පැක් එකක් 50000ක් විතර වෙනවා.
0: අපි හදන විදිහට 50000කටත් දෙන්න බෑ. ඉතින් කවුරු හරි එහෙම දන්නවනම් මේ කියන්න.
1: Yes අපිට මැසේජ් එකක් දාන්න. අපි නෝනේ.
0: කාලා බලලා උදව් කරන්න. මේක අපිට හඳාල්ලන්න යන ගමනක් නෙවෙයි. අපි රටාල්ලන්න යන.
1: කෝටි දෙකක් තුනක් හොයාගත්තා නම්
0: ඇති. ඇති ඇති ඇති.
1: ගොඩාක්
0: සල්ලි කවන්නේ. බිස්කට් මාසයකට පැකට් එක දෙක හරි විකිරිලා අපි දවසකට අපි ජනප්‍රිය වෙයි.
1: රයිට් ආ අනිතක පැල්වත්ත බටවල සෝල්ටඩ් එක විතරක් නෙමේ අන්සෝල්ටඩ් ඉන්ස්ටෝල්ඩ් හරිනේ අන්සෝල්ටඩ් ඒක අමතකුණා මට ඉන්ස්ටෝල් වෙලා
0: ඉන්ස්ටෝල්ටඩ්
1: අන්සෝල්ටඩ්
0: ඈ රූපින් හොඳයිනේ අන්සෝල්ටඩ් ඉන්ස්ටෝල්ටඩ් අන්සෝල්ටඩ් සෝල්ටඩ් සහ සෝල්ට්
1: සෝල්ට්
0: ඕක අගන් දිනේවා salted unsalted installed
1: අනේ garlic එකක් තියෙන
0: කොහමද
1: පැල්වත්ත බටර්
0: හලෝ
1: අයියෝ
0: බැරිලේ පදිලා දෙන්නේ මරණයෙන් නැගිටලා දෙන්නේ
1: රූපින් වගේ නෙමෙයි
0: රූපින් වගේ අන්තෝල්ටඩ් ඉන්තෝල්ටඩ් සෝල්ටඩ් ඉන්ස්ටෝල්මන්ට්
1: අරවින්ද දැන් අපි
0: සෝල්ටඩ් අන්සෝල්ටඩ් ගාලික් ඔන්න තියෙන වේරියන්ස් තුන පැල්වත්ත බටවල
1: අපි බිස්නස් පටන් ගත්තා වගේ නෙමෙයි හිතන්න මට මෙහෙම බයක් තියෙනවා අපි එක ඕඩර් එකක් හොඳටම කරනවා ඊට පස්සේ අපිට තව ඕඩර්ස් එනවා
0: තාම නම් අපිට එහෙම ඕඩර්ස් ඇවිල්ලා නැහැ
1: ඉතින් අපි හිතමු අනාගතේ ගැන එහෙම වුණොත්
0: අපි වැඩේම මේකල දෙන බිස්කට් 10යි
1: හරි අරවින්ද ඉතින් 10ටත් සල්ලි හොයාගත්තේ අමාරුයි තව ඉස්සරහට තව තව ලොකු ලොකු ඕඩර්ස්
0: ආවොත් ඒ එයිද
1: එයි
0: කඩවල වලින්
1: එයි එයි ඉතින් මේ හැමදාම ෂෝ එකේ කියන්න ගත්තා මේ තියෙන්නේ නැතුව තියෙන්නේ
0: අනේ ඔව් ඔව් ව්‍යාපාර අතීත දෙන්න
1: හරි
0: අතීත දෙන්න අපිට අතීත දෙයිද LOC finance එකෙන් අපිට දැන් ලොකු ඕඩර් එකක් එන්න වගේ නිකන් කැරක් කැරක් තියෙනවා
1: ආ එතකොට අපිට
0: මොකද අපේ හෝම් මේඩ් නේ මෙයා ආදරයයි යෝ මේ ඔක්කොම අපි
1: කරුණාවයි
0: ඔව්
1: නේ
0: ආදරය කරුණාවයි සල්ලි ඔක්කොම දාලා මම්මනේ හදන්නේ වාගේ නම් විතරම තියෙනවා ඒ ලේබල් එක වාගේ නම් මං කපලා තින්නේ පෑනින් කපලා තින්නේ ඔබට ඒක දකින්න පුළුවන් ඒ පෑනින් කපලා තින්නේ සල්ලි දෙනකන් ඒ නම කපනවා
1: මේ ඇතර එහෙම කරන් මරුනේ
0: මොකද කියන්නේ
1: මගේ නම පෑනින් කපලා
0: තියෙනවා ඔව් මම අමුතු නර වරංගත දෙන සල්ලි දාලා නෑ තාම
1: මේ ඇතර
0: මොකක්ද පහ මාර ව්‍යාපාර මේ වන්නේ තියෙන්නේ
1: එහෙන් තමයි ඉතින් පොඩි
0: නම දාගන්න තියෙන හදිස්සියේ සල්ලි දෙන්නේ නෑ නේ
1: හරි හරි මේ මොකද ගොඩක් පෞද්ගලික දේවල් කතා කරන්නේ අද
0: පිස්සස් කුකීස් එක දිනු වෙන්න ඕනේ නැද්ද?
1: දිනු වෙන්න ඕනේ.
0: ඒ දිනු වෙන්න ඕනේ නැද්ද?
1: ලාභ ඕනි, දිනු වෙන්න ඕනි.
0: ලාභ මොකටද? සල්ලි දාපු නැති මනුස්සයෙක්.
1: මේ ඇත්තට ඔබත් ව්‍යාපාරයක් කරනවා නම්, ඔයගලන්ට මේ වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා ඇති සමහරක් විට. එකපාරක් ඕඩර් එකක් දෙනවා, ඒක හොඳ ගානකට දෙනවා. හැබැයි සල්ලි ඒ වෙලාවේ හම්බ වෙන්නේ නැහැ. සල්ලි ඔන්න ඩේට් එකක් දෙනවා. තව දවස් 90කින් තමයි සල්ලි දෙන්න පුළුවන් කියලා. ඒ අතරේ ඉන්නකොට තව ඕඩර් එකක් එනවා. අතේ සල්ලි නැහැ. නැත්තම් සේවකයන්ගේ මොකක් හරි ගෙවීමක් කරන්න වෙනවා අතේ සල්ලි නැහැ. අමුද්‍රව්‍ය ගන්න වෙනවා අතේ සල්ලි නැහැ. ඒ වෙලාවට ඕගලන්ට පිටිට එන්න LOLC finance last week කියලා දන්නවද? ඒකට කියන්නේ factoring service එක කියලා. මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලෝ අර දුන්න, ඒ කියන්නේ ඔබ කලින් කරපු order එකේ සල්ලි ගන්නනේ මේ වැඩේ. අපිට දැන් මුලින්ම ඕනේ. එතකොට ඒකේ invoice එකත් අරගෙන යන්න LOLC finance එකට. ගියාට පස්සේ ඒගොල්ලෝ බලනවා invoice එක බලලා ඔබේ බඩු දීලා තියෙන්නේ කවුද? ඒගොල්ලන්ගේ කොහොමද වැඩ? සාමාන්‍ය ඒගොල්ලන්ගේ ගෙවීම් කරන විදිය කොහොමද? ඔක්කොම check කරලා ඒගොල්ලෝ වැඩේට ඒගොල්ලෝ හොඳ මිනිස්සු ඒගොල්ලෝ සල්ලි හොඳට ගෙවීම් කරනවා මේවා කරනවා ඔබත් හොඳයි right එහෙනම් අපිට සල්ලි දෙන්න පුළුවන් කියලා හිතලා 80%ක් 85%ක් දක්වා ඔබට අර invoice එකේ තියෙන ගාණෙන් හම්බ වෙනවා LOLC finance වෙති ඊට පස්සේ අර සල්ලි ටික ඉතුරු
0: සල්ලි වෙන තියෙන සල්ලිය තව මාස 3-4කින් ලැබෙන්නේ මේ සල්ලි තියෙන ඒකෙන් 80%ක් විතර හම්බ වෙනවා
1: හොඳයි නේද
0: සහ ඒගොල්ලෝ LOLC finance එකෙන් follow up කරලා payment එකත් collect
1: කරගන්නවා
0: පොඩි ගාණක් ඒගොල්ලන්ගේ service fee එකට තියාගෙන අර 80%ෙන් ඉතුරු ටිකත් ඔබටම අපව දෙනවා මේක තමයි LOLC finance එකේ factoring නෙමේ factoring service එක හරියට වචන කිව්ව නැත්නම් කුකී බිස්නස් එකෙන් සම්පූර්ණයෙන්මයි කළා
1: factoring
0: okay මම ඊළඟ print කරන order එකේ බාල දෙන label එකේ නම නැතුව සල්ලි දුන්නොත් අතින් නම ලියලා මම දාන පොඩි හිස්තරක් මං තියලා වෙන කිව් තිත් පෙලියක් සල්ලි දාන මිනිහාගේ නම ලියලා තමයි ඒක ආවේ ඕන කරන පුළුවන් සල්ලි දා
1: join වෙන්න ව්‍යාපාරෙට
0: තකල ආ රමණි හරවින්නෑන් රමණි
1: right
0: කුකීස් එයිමයි සල්ලි දාන මිනිහාගේ නම දැම්මා කොහොම අම්මා මගේ 5000 දාලා තියෙන්නේ ලයිට් බිල් එකක් එක්ක ඉඳන්නේ හැබැයි එහෙම නැත්නම් ගාන වැඩි කරන්න ඕන විකුණුම මිනිස්සුන් කෙනොත් සල්ලි ඉල්ලන් එනවා තමයි අමුතු බිස්නස් යාම මේක
1: yes දැන් අපි ව්‍යාපාර කළාට මදි අපි ජොබ් එක කරනවා ව්‍යාපාර කරනවා අපිට හොඳ නිින්දක් ඕනේ අරවින්ද නැත්නම් අපි වැඩිකල් මේක ඇදගෙන යන්නේ නැහැ අපි ටයර්ඩ් වෙනවා
0: මහන්සි වෙනවා මොකක්ද කුකීස් හදන්න වෙන්නේ අපිට
1: ඇත්ත ඇත්ත ලයිෆ් එක තේරෙනවද පොඩ්ඩක් නිකන් ටයර්ඩ් ගතියක් පොඩා වයස යන දැන් චුට්ටක් මහන්සි වගේ කියලා ඒකට ප්‍රධානම හේතුවක් තමයි හොඳ නිින්දක් නැතිකම එතකොට අපිව ටයර්ඩ් වෙනවා මොකද අපේ ඇඟ ඇතුලේ ඔක්කොම තියෙන මේ ඕගන්ස් අනම් මනම් හැම එකම රෙපයා
0: ඕගන් එකක් මනක් තියෙන පොඩි ඕගන් එකක්
1: මේ
0: කැසි ඕගන් එකක්
1: ඕගන්ස් ඇඟ ඇතුලේ තියෙන
0: ඒවා ව්‍යායාම මගෙත් කීබෝඩ් එකක්
1: ඒකට කියන්නේ
0: අවයව
1: ඔව් ව්‍යායාමලු
0: හරි වීරකමක් වෙන්න ඇති තමන්ට වතන බැරි එක
1: ඉතින් ඒ අවයව ඒව ඔක්කොම නැවත රිපෙයා කරලා ගන්න අපේ නිින්දෙන් හරි නිින්දක් වැටෙන්නේ නැහැ කියලා කියන්නේ ඇඟ එන්න එන්න විඩාපත් වෙනවා ඇඟ එන්න එන්න මහන්සි
0: වෙනවා ඔයගේ අවයවවල ලොකුවට මැද්ද මේ ආමාශය විතරයි නේ
1: හાર્ට් එකත්
0: ලොකු මරංගත් ආමාශෙන්
1: හાર્ට් එකත් හොඳයි
0: හાર્ට් එක ඔය ගැන නම් මට කතා කරන්න එපා ඔය හાર્ට් එක මම දන්නවනේ හાર્ට් ඒ මේ ඇම්බිටිල්ලන් හાર્ට් එකක් තියෙනවා
1: ඉතින් අපිට ඕනේ ඕගලන්ට හොඳ නිින්දක් දෙන්න අපිට විතරක් නෙමෙයි
0: ඔබට නිතර තරහ යනවනම් චෙක් කරන්න සමහරවිට කෝස් එක අඩු නිින්ද වෙන්න පුළුවන් එමම් මටම කියාගත්තේ.
1: ඇස්සලින් විතරයි මං කිව්වේ.
0: ඔබ මෙන්න මේ වගේම.
1: මොකද්ද මම වගේ? හොඳ
0: වචන පහක් කතා කරගන්න බැරි නම් එක දිගට. වෘත්තීය නිවේදිකාවක් වචන පහක් කතා කරොත් 10ක් වැරදි නම්. ඔබේ ප්‍රශ්නය හොඳ නින්දක් නැති
1: කම වෙන්න පුළුවන්. Yes.
0: ඔබට හැම වෙලාවෙම මහන්සි නම්. ප්‍රශ්නේ හොඳ නින්දක් නැතිකම වෙන්න පුළුවන්.
1: හැම වෙලාවෙම ලෙඩින් නම් ඔබ. එක එක නිකන් පොඩි පොඩි ගම් තියනවා නම්.
0: ලෙඩින් නම් ඉතින් ඔබට අසනීපයක් වෙන්න පුළුවන්. ඔබට ફોකස් කරන්න බැරි නම්. මිස් බොහොම කල්පනාෙන් කතා කරන්න. මම මේ විහිළු කරන වෙලාවක නෙමෙයි ඉන්නේ.
1: හරි.
0: මාත් එක්ක විහිළු කරන්න මේව කාන්න එපා.
1: ඇයි කාටද දික් කරන්නේ?
0: ඇයි ඇඟිල්ල දික් කරනවාට?
1: හරි. බලාගමු.
0: ඇඟිල්ල ඕනේ. හොඳ මට්ටම් ලෑල්ල කරන් ඉන්න ඕනේ. ඇඟිල්ල දිග මදි මයි. ඒකට ගබල අරින්න.
1: පොඩ්ඩක්. ඇත්තට ඔබේ ફોකස් එක එහා මෙහා වෙලා නන්නේ.
0: ඔබට කොච්චර කර ඕ එකට අග්ගාල මේවා වෙනවනේ. නින්ද මදිකම නින්ද මදිකම මේ ගොඩාක් දේවල් වලට හේතුව නින්ද මදිකම. දෙයියෝ දීලා නැද්ද ඔබට ඒ තෑග්ග? දෙයියෝ අපිට දීප හොඳම තෑග්ග නින්ද. විවිධ හේතු වෙනවා ඔබට නින්දයන් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ෆික්ස් කරන්න පුළුවන්. ඒක තමයි හොඳම ආරංචිය.
1: Yes.
0: Valentino Italy mattress තාක්ෂණිත කාප මැට්‍රස්. එහෙම නැත්නම් ස්ප්‍රින්ග් ටිකක් අයගා රෙදි කෑල් දෙකකට ස්පොන්ජ් දෙක තුනක් කුඩින් යටින් දාලා එහෙම කළා මහලා මල් මහලා ආපු එකක් නෙවෙයි. එහෙම මැට්‍රස් නම් ඔය උන් තරම් තියෙන ඔබට ඒව ගන්න පුළුවන්. ඒවා ඔය හේට හිතන දේකුත් නැහැ කියලා මැට්‍රස් එකක් ඔබට මැට්‍රස් එකක් නම් ඕනේ නිකන් අර ඇඳේ පාළුවට මැට්‍රස් එකක් දානවනම් ඔය ඒකට
1: Valentino
0: ගන්න එපා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔබට නිින්ද යෑමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබට සුව නිින්දක් පෑ අටක් අට කපල ඕනනම් Valentino Italy. එතන ගිහලා ස්ලීපින් ටෙස්ට් එක කරන්න විනාඩි 5යි. ඔබට හරියටම ගැලපෙන මැට්‍රස් එක දෙන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක දන්නවා.
1: හරි. අපේ අම්මමට බඩු ලිස්ට් එක එවලා තිනවා අද ගන්න කියලා. සොසේජස්, සෝයා බිස්කට්, තේ, අයිස්ක්‍රීම්, සබන්, ඊට පස්සේ ඩිටර්ජන්ට් ලික්විඩ්, චොක්ලට් බිස්කට්, තව මොනවාද, ජෙලි ජෑම්,
0: චොක්ලට් බිස්කට්.
1: ඕත්
0: මේක දැන් දෙකට විනාඩි 5කට කලින් කොයි චොක්ලට් බිස්කට් හදන ව්‍යාපාරයක් තියෙනවා කියලා. දැන් චොක්ලට් බිස්කට් කඩෙන් අරන් ආවා.
1: අපි
0: ඇත්තටම කඩෙන් අරන් ගිහලා වෙන පැකට් වලට දාලා තමයි යකුණා.
1: බිස්කට්, අසමෝදගම්, බේබි සෝප්. මේද ආමි? ඒක ඇල්ල ඔයා කියන්න ඕන එකක්. ඒක මම ඔයා ඇතුළට කියන්න ඕනේ. ආ ඔය ලිස්ට් එකම තියෙනවනේ.
0: අනේ මට කියන්න.
1: කාගීල්ස් ෆුඩ් සිටි වල මේ දවස්වල ඒගොල්ලන්ගේ මෙගා වට්ටම් තියෙනවනේ. මෙහෙම කර එහෙම කියන්න බෑ අරින්ද. මේක සහයෝගයෙන් කරන්න.
0: කිසිම සහයෝගයක් නැහැ මේ එතන.
1: මම කර ආ බලන්න මේ ලිස්ට් එකම තියෙනවා කාගීල්ස්. කාගීල්ස් ෆුඩ් සිටි වල මෙගා වට්ටම්. දැක්කද අපේ අම්මා එවපුම ලිස්ට් එක තියෙනවා. ඉතින් මේ හැම එකම ලොකු ගානක් අඩුවෙන් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මං කිව්වනේ කලින් සොසේජස් ග්‍රෑම් 450 පැක් එක රුපියල් 270ක ඉතිරියක් එක්ක ඔබට ගන්න පුළුවන්. බිස්කට් ගන්නකොට රුපියල් 40ක ඉතිරියක් තියෙනවා. තේකොළ ගන්නකොට රුපියල් 310ක ඉතිරියක් තියෙනවා. අයිස්ක්‍රීම් රුපියල් 280ක, සබන් රුපියල් 160ක. ඈ ලොකු ඉතිරියක්. ඒ අර මං හිතන්නේ සබන් පැක් එකක් ගන්නකොට වෙන්නේ නැති. ඒ වගේම ඩිටර්ජන් ලික්විඩ් එක ගන්නකොට 230ක ඉතිරියක්. ඉතින් මේ ඔක්කොම ඔබට හම් වෙන්නේ කාගීල්ස් ෆුඩ් සිටි වෙතින්. ඔබ මේ කරුණු දෙකක් ගැන අවධානය යොමු කරන්න. එකක් තමයි ඔබට සී රිවෝඩ් සමාජිකත්වය තියෙන්න ඕනි. ඒක එකක්. අනිත් එක මේක හෙට දවසින් ඉවර වෙනවා. අද 12 වෙනිදා 13 වෙනිදායින් මේ මෙගා වට්ටම් ලිස්ට් එක වෙනස් වෙනවා. ඒ නිසා මේ ටික ඕනි නම් අද හෙට දවස් දෙක ඇතුළත ෂොප් කරන්න යන්න කාගීල්ස් ෆුඩ් සිටි.
0: ඔයා මට කියන්න
1: මොකද්ද?
0: පස්පංගුවට අදාළ. පස්පංගුව. පස්පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
1: කොත්තමල්ලි. වෙනිවැල් ගැට.
0: ඔව්.
1: පත්පාඩගම්.
0: පත්පාඩගම්.
1: තෙබුකොළ.
0: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
1: හරි අර තුන හරිද?
0: හරි.
1: කොත්තමල්ලි.
0: වෙනිවැල් ගැට. පත්පාඩගම්. කටු. කටු.
1: කටු ඉඹුල.
0: කටු ඉඹුල නක් කරා දැන් හරියට කිව්වේ නැත්නම් මේ පහ.
1: කටු. ඊළඟ කරත්
0: මොනා කටු අනෝදද? කටුවල් බටු.
1: ආ කටුවල් බටු. ඒ. අනිත් එක මොලේ කිය?
0: ඊ.
1: ඊ.
0: ඊ. ඊ.
1: ඊ.
0: ඉදල?
1: නෑ නෑ.
0: ඉඟුරු.
1: ඉඟුරු කිය? ඉංගුරුද? ආ ඉංගුරු.
0: තමයි මට මේ ඉංජිනේරින් මට ගේන්නකොට දිග්ගම දිග පොල්ලක් ගේන්නකො. මම පත්පාඩගම් මේ පස්පංගෝ ගන්න එළියට.
1: පත්පාඩගම් වෙලා යන්නද?
0: පස්පංගෝ බොන්න ලෑස්ති කරලා දෙන්නද ගෙදර ගිහින්?
1: හරි මම දන්නවා වෙනිවැල් ගැට, කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු. ඒ තමයි පස්පංගුව.
0: මේ තමයි පස්පංගුව.
1: හරි.
0: මම මේකේ ගුණාත්මක භාවය තව පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් ඖෂධ දෙකක් හොයාගෙන තියෙනවා.
1: හා ඕකේ.
0: ඇත්තම කියනවා මම නෙමේ හොයාගෙන තියෙන්නේ.
1: අපි දන්නවා.
0: හරිද? මම නෙමේ ඇත්තම හොයාගෙන තියෙන්නේ. හරිද?
1: ඕකේ.
0: ඉතින්
1: මොකද්ද කියන්නේ ඉතින් ඔච්චර?
0: නෑ දෙකක් නෙමේ තුනක්ම. ගම්මිරිස් එලබටු විෂ්ණු ක්‍රාන්ති.
1: හා.
0: හරිද? මේ පස්පංගුවේ ක්‍රියාවලිය යාවත් කාලින කළ එක තව වේගවත් කරන්න. දැන් ඔයා කියන්නේ සමහර දවස්වල ජිම් එකට ගියාම ඇඟට අමාරුයි. මොකද කරන්නේ? පස්පංගුවක් තමලා දානවා මම.
1: හරි, ඕකේ, නයිස්.
0: ඇත්තම මාර වැඩක්. පස්පංගුව බීලා එනකොට පැයක් විතර නිින්දක් ගහගත්තාම නැගිටිනකොට මලක් වගේ. හැබැයි මම ඉස්සර නම් මමත් ඔය අර එක එක පැකට් වල අර මේව කරපු පස්පංගුව මම බොනවා.
1: හරි, ඕකේ. අර ලොකු
0: ලොකු පොඩ්ඩක් කරදරයි. ඕ. මොකද සමහරලාට කෑලි ගොඩාක් ලොකු වුණාම මෙයා හරියට තැම්බෙන්නේ
1: නැහැ.
0: ඔව් ඔව්. කොච්චරවත් තැම්බුවට වැඩේ වෙන්නේ නැහැ. ඉතින් අපි විද්‍යාවත් ඉගෙන ගත්ත මිනිස්සුනේ. අපි දන්න ඕනම එකක් අර පොඩි කෑලි වලට කපන්නේ ඇයි? පෘෂ්ටි වර්ගඵලයේ වැඩි කරාට පස්සේ හොඳට තැම්බෙනවා, ඉක්මනට තැම්බෙනවා.
1: Yes.
0: ඖෂධේ නිකන් කොහොමිට කපලා දැම්මා වගේ විනිවල් ගැට කෑලා දාන්නේ නැතුව පොඩි පොඩි කෑලි වලට රැහැලා රැහැලා කරලා දාපුවම හොඳට තැම්බෙනවා. මේ මුළු හැම තැනකම තියෙන ඖෂධ සාරය උරලා ගන්න පුළුවන්කම තියෙනවා. එතන ලින්ක් පස්පංගුව හැදෙන්නේ අන්නේ ක්‍රමයට තමයි.
1: හරි. ලේසි කරලා තියෙන්නේ නේ.
0: ලින්ක් පස්පංගුව පවුඩර් ෆෝමැට් එකක්. මේගොල්ලෝ තමයි ෆස්ට් ටයිම් මේ අදහස ගේන්නේ. දැන් වා හිතන්නේ පොඩි කෑලි වලට කපන්න අපි එච්චර දඟලනවා. පවුඩර් කරපුවාම මේක මොන තරම් වේගෙන් අර වතුර එකත් එක්ක මික්ස් වෙනවා ඇතිද කියලා හිතන්න. අනිතක පස්පංගුව කියලා ඒ ටිකයි. ඒකේ ඖෂධීය ගුණය තව ටිකක් වැඩි කරලා අපිට ඉතින් පොඩි හදිස්සියකුත් තියෙනවානේ. අපිට හැමදාම එක්ස්පිඩයිට් කරගන්න ඕනේ, වේගවත් කරගන්න ඕනේ. වෙනිවැල් එතකොට ගම්මිරිස් එලබටු විෂ්ණු ක්‍රාන්තියකට හම්බෙන්නේ අන්න ඒ විදිහට. ගොඩාක් අයට ඉතින් අර කලබල ජීවිත අපි ගෙවන්නේ කොච්චරවත් මේවා දැන් ස්ලෝ ඩවුන් කරන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් අර දුවන පණින ගමන් අර අතේ කටු ඇන මේ ගගා මේවා දාලා අල්ලන්නත් බෑනේ අර කටු ඇනන මේක. පවුඩර් ෆෝමැට් එක හරියම ලේසි. හරියම මාත්‍රාව පදමේ ඔක්කොම හරියට තියනවා. වතුර කොච්චර දාන්න ඕනේද? අනිත් එක සාමාන්‍යයෙන් ඔයා දන්නවද? ඔය ඖෂධාලයක තියෙන එකක් ඖෂධාලවල දැන් ඇත්තටම ඒගොල්ලොත් ප්‍රොමෝට් කරන ලින්ක් පස්පංගුව තමයි. පුළු පුළුවන් ඔය තියෙන ඔය මොනාදේවට කියන්නේ මේ ආයුර්වේද කඩ එහෙම තියෙන මේවන හැම තැනකම තියෙනවානේ. සුපර් මාකට්ස් වල පවා තියෙනවා.
1: දැන්
0: ආයුර්වේද ෂොප් එකකට ගියත් ඒගොල්ලොත් කියන්නේ මේ ලින්ක් පස්පංගුව අරගෙන යන්න ලේසි වැඩ ඉක්මනට කරගන්න පුළුවන් කියලා. අනිත් එකත් ඒගොල්ලෝ ගාව තියෙනවා.
1: හැබැයි
0: මිනිස්සු දැන් ටිකක් උනන්දුයි මේක ගන්න ලේසියට.
1: ගොඩක් උනන්දුයි.
0: මේ තාමත් මිනිස්සු දෙනවා අරක තමයි හොඳම ඇත්තේ, ඒක gediya pitimma තියෙනවනේ කියලා. ඉනිසිතේනට මොකුත් කියන්නත් බෑ ඉතින්. නමුත් අපි විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සුනේ. අපි දන්නා පෘෂ්ටි වර්ගඵලය වැඩි කරා නම් බාණ්ඩේ නියමන වැඩ කරනවා කියලා.
1: හරි.
0: ඒ නිසා තමයි පවුඩර් ෆෝමැට් එක අපිට තේරෙනවා.
1: හරි, හොඳයි කියන එක.
0: ඔව්. හොඳටම වැඩ කරන්නේ පවුඩර් ෆෝමැට් එක කියලා සයන්ස් කරපු අයට තේරෙනවා. අනිත් කාලයක් යන තේරුම් ගනි.
1: හරි, ඕකේ.
0: සාමාන්‍යයෙන් අර නෝමල් පැකට් එකේ තියෙන කෑලි ලොකු වෙවරන් ගියාම ඒවා ආයිත් පාර පොඩි කෑලිවලට කඩන්න ඕනේ හරියට වැඩේ කරගන්න නම්. ඊළඟ එක තමයි අම්මෝ
1: ගෑස්
0: එක 45ක් පැයක් විතර
1: ඒක
0: ලිපේ බල බලා බල බලා වගන එකට වෙලාව තමයි ප්‍රශ්නේ. මට නම් ලොකුම තියෙන
1: ඒකේ
0: මේ අමුතු විශේෂ බලයක් නෑ මේ ලොකු කෑලි වලින් තැම්බුවා කියලා. මේකේ විනාඩි 15ට ඉස්සර මේකෙන් කරගන්න එකම තමයි ඒකෙන් එන්නේ.
1: හරි.
0: ඉතින් ඔබට ඕන් තරම් වෙලාව තියෙනවා නම් ඒක අරන් යන්න. අපිට වෙලා තියෙන්නේ ඒ තරම් ඕන් තරම් වෙලාව නෑ අපිට. අපිට වැඩ ඉක්මනට ටට්ටක් ගාලා කරගන්නයි, ඖෂධ වටිනාකම ඒකේ ගුණය සටහස් කාලා ගන්නයි ඕන නිසා අපි ඉතින් ලින්ක් පස්පංගුවට තමයි ඉතින් ඔය කොච්චරවත් මෙව කරන්නේ. ඉතින් අවුරුදු 20කට ආසන්න කාලයක්
1: හරි
0: ලින්ක් පස්පංගුව මාකට් එකේ තිබුණා. ඊට අමතරව ඉතින් අපි ලින්ක් ගැන අපි දන්නවනේ. ලින්කේ නායතනය මං හිතන්නේ අවුරුදු 40 කණකට වැඩි කාලයක් ලංකාවේ මිනිස්සුත් එක්ක ගනුදෙනු හිටියා. ඉතින් හිම්බිරිසාව හැදීගෙන එනකොට නෙමෙයි, සමහරවිට දැන් හිම්බිරිසාව හැදිලා ඇති. එතකොට ඇඟ අමාරුව තියෙනවා ඇති, කිවිසුම් ළඟ ළඟ යනවා ඇති, ඇඟ රිදෙනවා ඇති, ඔළුව කැක්කුම් වගේ නිතර වගේ තියෙනවනම් පොඩ්ඩක් නිකන් දවසක් කර දවසක් විතර වගේ නිකන් බීලා බලන්න. දවස ගන්නත් බොන්න පුළුවන් ස්වභාවික ඖෂධනේ.
1: ඒ
0: පස්පංගුව තියෙනවනේ. ඉමියනිටි තියාගන්න එක හරිම වැදගත් ලෙඩේ හැදුනට පස්සේ මැච් ගන්න යනවට වඩා. ඔන්න ඕක තමයි ලින්ක් පස් පංගුවේ මැජික් එක. ඒක ඖෂධ පහක් නෙමෙයි ඖෂධ 8ක්ම තියෙනවා. වැඩේ නැගලම යනවා.
1: ඕකේ. දැන් මම ලෑස්ති වෙන්නේ ඔබව කෝටිපතියෙක් කරන්න. මට ඒක කරන්න පුළුවන්. මම මේ සුබ ආරංචි ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. අපි කතා කරනවා NLB ලොතරැයි ගැන. පහුගිය දවස්වල අරවින්ද NLB මෙගා පවර් ලොටරි එකෙන් ඔගොල්ලෝ දන්නවා නේද කෝටි 47ක සුපිරි ජයමල්ල ගියා. ඊට පස්සේ කෝටි 23ක සුපිරි ජයමල්ලත් ගියා. සම්පූර්ණ ගාන තෑගි දෙකම එකට එකතු කරාම කෝටි 70ක්. ඉතින් ඒගොල්ල සුපිරි ජයමල්ල විදිහට දීලා තියෙනවා. ඉතින් මේ වගේ සුපිරි ලොතරැයියක් ඔබ හොයනවා නම් ඒක මෙගා පවර්. කවුද ඒක දෙන්නේ? NLB. ඉතින් මේ මෙගා පවර් ලොටරි එකේ පළවෙනි තෑග කියන්නේ පවර් සුපිරි තෑග තියෙනවා රුපියල් කෝටියක්. ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දෙනවා. ඉතින් රුපියල් 40ක් වියදම් කරලා සුපිරිම තෑගි 3ක් තියෙන ලංකාවේ එකම ලොතරැයිය මෙලදී ගන්න ඒක තමයි මෙගා පවර්. ඉතින් අපිට පුළුවන්නේ ලංකාවේ මිනිස්සුන්ව මෙහෙම ඉන්ස්පයර් කරලා මෙහෙම පුරුදු කළා කොහොම හරි සල්ලි තියෙන මිනිස්සු කරන්න නේද අරවින්ද? වැඩි වැඩියෙන් ලොතරැයි අරගෙන
0: පුළුවන්ද බැරිද මන් දන්නේ. අපි දිගටම මහන්සි වෙනවා.
1: මහන්සි වෙන එක අපි කරනවා. ඒක අපි යුතුයකමක් විදියට හිතලා කරනවා.
0: කොයි වෙලාවක හරි අපිට හිතෙනවා ඔබ ලොතරැයියක් ගන්නවා. ඇහිලා ඇහිලාම ගන්නවා.
1: ඔව් ඔව්.
0: දිනන මිනිස්සු කෝටිපතිව වෙන මිනිස්සු දැකලා ආසා හිතලා හරි ඔබ ගන්නවා.
1: යස්.
0: අර බලන්න ඉතින්. ඔබට තාම ගන්න හිත දුන්නේ නැත්තම් තම ඔබේ වෙලාව ඇවිල්ලා නැද්ද දන්නේ නැහැ.
1: අනේකනේ. හරි අපිට ප්‍රයිම් ගෲප් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ද ප්‍රයිම් කලම්බෝ බලලා ඊට පස්සේ අපිට සමුගෙන යන්න පුළුවන්. මේක හැමෝගෙම ඩ්‍රීම් එකක්. අපි දෙන්න ඇතුළුව අපි හැමෝගෙම ඩ්‍රීම් එකක් තමයි කොළඹ පදිංචිය.
0: හැබැයි ඉතින් හැමෝටම ගන්න තරම් මේ හදන්නේ.
1: හරි.
0: ඉල්ලන ලක්ෂ ගානක් අපාර්ට්මන්ට් හදනවා.
1: එහෙම නෑ. ඔව්.
0: සීමිත අපාර්ට්මන්ට්ස් ගන්න. තොට කොළඹට ගැලපෙන්න කොළඹ ජීවිතයට හරියන්න කොළඹ මොඩර්න් ලයිෆ් එකට නිකන් කනෙක්ට් වෙලා තියෙන ක්‍රමයකටනේ හදන්නේ. පහසුකම් ටික හැදෙන්නෙත් එහෙමයි. ඉන්ටීරියර් ඩිසයින් වෙන්නෙත් එහෙමයි. මොකද ඇඩ්‍රස් එක කලම්බෝ.
1: යස්.
0: ඇඩ්‍රස් එක කලම්බෝ මේවා කළා නිකන් මේවා.
1: ඔව් නිකන් නෝමල් එකක් හදලා බෑනේ.
0: ඉතින් ඒ ටික ඔක්කොම ඔබට හම්බ වෙනවා. මොඩර්න් ආකිටෙක්චර් මේක පාවිච්චි වෙන්නේ. කොළඹට ඇත්තටම සුපිරි ළඟක්. මේක නිකන් හබ් එකක් වගේ තැනක තියෙන්නේ.
1: හැම දෙයකටම ළඟයි. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ shopping malls, hospitals, ඉස්කෝල ඒ හැම එකක්ම ළඟපාත තියෙනවා. ඉතින් ඔබ එන්නේ කොළඹටනේ. ආයි කතා කරන්න දෙයක් නැහැ. මේක
0: කොළඹට එන්න පුළුවන්. කොළඹට එන්න. ඊටාම වේගෙන් හැදිලා ඉවර වෙයි. දැන් මේ කාලේ ඊටාම හොඳයි ගන්න.
1: හරි.
0: අපි කියවන ඔබට ප්‍රොපර්ටි එක සාමාන්‍යයෙන් වට්ටංකම අවුරුදු 5ක් ඇතුළත ලංකාවේ දෙගුණයක් වෙනවා. ලංකාව හොඳ ප්‍රොපර්ටි මාකට් එකක් තියෙන්නේ. තාමත් මේ මොන ප්‍රශ්න දා තිබ්බත් ලංකාවේ ප්‍රොපර්ටි මාකට් එක හොඳ තැනක තියෙනවා.
1: රයිට්.
0: ඕකේ. ඒ නිසා අපි ඔබට යෝජනා කරනවා අන්න ඒ ප්‍රොපර්ටි මාකට් එකට අත තියන්න හොඳ වෙලාවක්. ඒකත් කොළඹ කියන ඇඩ්‍රස් එකේ නිතර දෙවිලේ හම්බ වෙන්නේ නැති නිසා ඔබ මොන හරි කරන්න හිටියනම් මේක හොඳ තැන.
1: නියමයි. අපි කතා කරන නම්බර් එකක් දෙන්නම් ප්‍රයිම් ගෲප් එකට 0.71.77.333 කෝල් එකක් දෙන්න. රුපියල් මිලියන 45 ඉඳලා ගන්න පුළුවන් කියන එකත් මතක් කරන්න ඕනි.
0: පොලිය නැතුව අවුරුදු ගාණක් ගෙවන්න දෙනවා. ඊට පස්සේ එකකින් ගාණක් ඉතුරු වුණොත් ඒකට තමයි ඔබ ලෝන් එකක් දාගත්තත් ඔබට දාගන්න වෙන්නේ.
1: හරි.
0: පොලිය නැහැ. ඒ කියන්නේ ඔබ අපාර්ට්මන්ට් එකේ වටිනාකමට වඩා ගෙවන්නේ නැහැ දැනට. ඔබ පොරොන්දු වෙන ගාණ තමයි ගෙවන්නේ. මුලින් ඉඳලම ලෝන් එක දැම්මොත් එහෙම ඔබට ටිකක් වැඩියෙන් ගෙවන්න වෙනවනේ. දැන් එහෙම එකක් නැහැ. ඔබ ගෙවන්නේ ඔබට පොරොන්දු වෙච්ච ගාණ තමයි. අන්තිම කැලලත් එහෙම ගෙවා ගන්න පුළුවන් වුණොත් එහෙම මේක හදලා ඉවර වෙද්දි ගානයි ඔබ පටන් ගන්නකොට ඔබට ගිය ගානයි අතර අති විශාල වෙනසක්. තියා ගන්නවද විකුණනවද කියන එක තීරණය කරන්නේ ඔබනේ. ඒකේ වෙලා බලන්න මේවයි ආයෝජනය කරන්න. සල්ලි තියනවා නම් එහෙම තියාගෙන ඔය ඉන්න එපා. මේක තමයි වැඩේ.
1: හරි එහෙනම් සුබ දවසක්.
0: සුබ දවසක්. මම අරවින්ද.
1: ආශාරයා.
2: හද ගැස්මට සියත
3: මට ඇපල් මලක් දෙන්න.
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
5: ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
6: Big big dinumai bonanza bonanza.
7: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort dunker. 23:43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
8: හදිස්සියට එහෙ මෙහෙ තියන්න පරතරම්.
7: රන්පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන 011.5880400. LOLC රන්සලි රන්මය සේවාව. වරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
5: සිංගිරි ඕගස්ට් මොනන්සා. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුර සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
10: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: නොකරයේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොකරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.7683 සීත හදවත් දිනු හිතවත් කම.
14: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
14: කතාවට දක්ෂ නම් මාකටින් දන්නව නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044 අපිට WhatsApp කරන්න.
14: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
15: සමහරු එන්නේ සද්ද අහලා.
16: තව සමහරු එන්නේ සුවඳට.
15: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
16: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
15: Motor Show,
16: Lifestyle Expo,
15: Construction Expo,
16: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
15: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
16: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
5: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: ඉන්දියා ටොප් ස්ටෝරි.
1: මත්ද්‍රව්‍ය සමග සැකකරුවේ කත්අඩංගුවට. විදේශගතව සිටින සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගගන නෙමෙත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුමංශයේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුවයි. පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් සහ මත්පෙති 800ක් සිය බහරට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවේ. තවත් දේශීය පුවතක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එබගින් පෙන්වා දී ඇත්තේ යෝජිත සංශෝධනය මගින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අදාළ නොවන බවයි. මෙම සංශෝධනය සම්බන්ධයෙන් සියලු විරෝධතා සහ කරුණු නොතකා ආණ්ඩුව තවදුරටත් ඒ ඉදිරියට යන්නේ නම් ජනමත විචාරණයක් සඳහා අවස්ථාව ලබා දිය යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනදු ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතේකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට වට්ස්ඇප් කරන්න
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බික්ටවීන් ලේඩි ඔබත් සැනින් දිදුලා
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
6: සියට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
7: කුකුම්ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන කුණේ
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි ෆොන් රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 40යි කොහොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි කාගිල් සුර්සිටි
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලිය LP ස්ථාවර තැන්පතු trading a-lka outlook stable ලියාපදිංචි මුල්‍ය

0: පරම්පරාගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ் ஸ்ரீலங்காவின் பிரதம வதாவட ரைனோ ரூஃபிங் விதின் ஹதுன்வா தின ரைனோ பிரிமிய ஜல பிரதிரோதி மதுபிட ஆரக்ஷணை சாய்த ரூஃபிங் ஷீட் ரைனோ ரூஃபிங் விதின் ஹதுன்வா தின ரைனோ பிரிமிய ரூஃபிங் ஷீட் பெடிவிஸ்தர சந்தா தாதுனை அனுகாய அமதன
1: செமட்டு அத்துதுன் கமனட்டு ஜவையதுன் ரட்டட்டு பனதுன் திஸ் வசருக்கு விசிஷ்டத்வே அபிமானய பீப்பிள்ஸ் லீசிங் விஸ்வாசே பிரமுகயா
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8333-444 සීතා හදවත් දිනු හිතවත්කම
3: ඩෙංගු මාරාන්තිකයි මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර
4: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලැබලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇතනම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
3: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
5: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
6: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
5: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
6: හරි පුතේ.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස්
8: බලකොමි තරයි
7: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ
7: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
9: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
10: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිලිනවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගන අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: එන්නෙන්නම කඩේ දියුණු කරනවානේ
13: LB රන් අය තමයි මගේ හයිය
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
15: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක් ඒ විතරක් නෙවෙයි ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි ලොකෝකෝ එක ඔබට පුළුවන් කරන්න තියෙන මෙච්චරයි රිට්ස්බරි ලොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න වැඩි විස්තර සඳහා රිට්ස්බරි ලොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න රිට්ස්බරි ලොකෝකෝ මගේ කරගන්න එපා තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
16: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
17: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
16: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
18: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
16: යාගේ නම සීතා.
19: සීතා!
16: මට කෑ ගැස්සුනානි.
17: එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අත්තටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
0: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

මොකක්ද මේ අගෝස්තු 14 වෙනිදා වෙන්න යන විශේෂ වැඩේ? අපි දැන් අපිට මතක් කරලා තියෙන්නේ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාව වොන්න රීලොන්ච් කරන හරියටම අගෝස්තු මාසේ 14 වෙනිදා. ඒ කියන්නේ සිකුරාදා. එතනින් ඉඳන් දිගටම ඉතින් අපිට වාසි විතරයි ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාවට ගියොත් හම්බෙන්නේ. අගෝස්තු 14 වෙනිදා මේ රීලොන්ච් එක වෙන්නේ. එතනින් ඉඳන් 16 වෙනිදා වෙනකන් ඔබ යනවා නම් කිරිබත්ගොඩ ශාඛාවට ඔන්න විශේෂ වාසි ගොඩක්ම ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. අලුතෙන් ගෝල්ඩ් ආටිකල් එකක් ඔබ ගන්නව නම් ඒ අවුට්ලට් එකෙන් ඔන්න 50% ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න එයාලා ලෑස්ති කරලා තියෙනවා. ඒත් එක්කම වැඩකුලිය නැතෝ චේන් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ ගෙවන්න ඕන රත්තරන් වල ගාන විතරයි. හරිනේ? එතකොට ඔබට ගාන පැත්තේ ලොකු වාසියක් වෙනවා. ඒත් එක්කම වාරික වශයෙන් ඔබට ගෙවන්න පුළුවන්. එකපාර සල්ලි දෙන්න ඕනේ නැහැ. ඔබ ගන්න ජුවලරිස් වලට ඔබට වාරික විදිහට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි ජුවලරිස් මිලදී ගන්නකොට ඒකත් එක්ක ඔබට රන් කාසි මැණික් දිනා ගන්නත් chance එක හදලා දීලා තියෙනවා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිබත්ගොඩ ශාඛාවෙන්. ඔන්න මේ රීලොන්ච් එකත් එක්ක වැඩ ගොඩක්. අපි දැන් මේ කිව්වේ ටිකයි. තව ගොඩාක් වැඩ ඒ පැත්තේ සිද්ධ වෙනවා කියලා අපිට පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. 14 වෙනිදා අපි තව විස්තර කියන සිකුරාදට 14 වෙනිදා පොඩ්ඩක් තියාගන්න දවස. පටන් ගන්න දවසේම යන්න. එදාට ඉතින් ඒ කිව්ව දේවල් වලට අමතරව තව තව වැඩ ටිකක් ඒ පැත්ත වෙනවලු ඔන්න. හරිද? ඒත් එක්කම අපි තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැනත් ඔබට මතක් කරන්න ඕන. දැන් කිරිබත්ගොඩට ගිහිල්ලා ස්වර්ණමහල් එකෙන් ඒ වැඩ ටික කරගෙන ඔබට යන්න පුළුවන් තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් එකට. ගොඩක් වෙලාවට අඳුම් ගන්න ගියාම තියෙන ප්‍රශ්නයක් නෙමේ පාකින් නැති එක. ෂොප් එක සෑහෙන ලොකුවට තියෙන හැබැයි තින් පාකින් ස්පේස් එකේ වාහන තුනක් දාපු ගම ඉවරයි. ඊට පස්සේ ඉතින් මිනිස්සෙක් ඉන්න කැමති වෙන්නේ නැහනේ. හැබැයි තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් මොන අවුට්ලට් එකට ගියත් ඔබට ඒ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඔබට පුළුවන්කම තුන නිදහසේ ෂොප් කරන්න. වාහනේ දාන්නේ ගැන බය වෙන දෙයක් නැහැ. ගමක වාහන අරන් ආවත් ඔබට දාන්න ඉඩකඩ හදලා දීලා තිනෝ. කස්ටමර් සර්විස් එක ගැන මුතින් කියන්න ඕනේ නැහනේ. ස්ටාෆ් එක හැමතිස්සෙම ඔබට උදව් කරන්න විතරයි එතන ඉන්නේ. ඔබට කරදරයක් වෙලා ඔබට අඳුමක් ඔබ ඇඟේ ගහලා යවන්න try කරන්නේ නැහැ. ඉතින් ඒ වාසියත් ඔබට තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ගියොත් ගන්න පුළුවන්කම තියෙනවා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයත් බය ආශ්චර්ය මේසට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු දෙකේ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕනතරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම.
10: කතරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
11: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
10: ගන්න ලින්ක් පස්පංගුව, හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
13: සිංහගිරි ඕගස් මොනන්සා, Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
14: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන් LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
16: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්.

0: यह था टॉप स्टोरी।
1: ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්. ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිට තවදුරටත් දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය පවසනවා. ඒ ප්‍රධාන ලේකම් නෙමිල් විජේරත්න සඳහන් කළේ තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
2: අද ඉඳලා සෙනසුරාදා කාර්යාල දින වලින් සම්පූර්ණ මේ වටිනවා. ඒ වගේම රජයේ සීලොම් වැඩසටහන වලින් වටිනවා. ග්‍රාමීණදාරින්ගේ ශේෂ රාජකාරිය වලින් වටිනවා. ඒ නිසා අපි දැඩි කරලා තියෙනවා සෙනසුරාදා වගේ දවස්වලට රාජකාරිය සඳහා පැමිණෙන රජයේ නිලධාරීන් තමන්ගේ නිවාඩු. ඒ නිසා උන්ට දැන් මේ රාජකාරිය කරගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අපිට ඒ සඳහා අපි ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් කරන්න. මේක ආණ්ඩු විරෝධීවත් නෙවෙයි, රජය අපහසුතාවයට පත් කරන්නත් නෙවෙයි, සාමය කඩ කිරීමටත් නෙවෙයි. ග්‍රාමීණදාරින්ට සාකච්ඡාවක් ලබා දෙන්න ඉල්ලා සිටීමට අපි ග්‍රාමීණදාරින් ලබන 24 වෙනි සඳහා කොළඹට එනවා. අපි එදාට තීරණය කරනවා ග්‍රාමීණදාරින්ගේ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සහ ග්‍රාමීණදාරින්ගේ ශක්තිය කොහොමද අපි මේ රටේ පාලකයින්ට පෙන්වන්නේ කියන එක.
1: රුපියල් 600ක ප්‍රවාහන දීමනාව ඉහළ දමන ලෙස ඉල්ලා ග්‍රාම නිලධාරීන් පසුගිය 10 වනදා සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. තවත් දේශීය පුවතක්. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90695ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 11 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5348ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 119ක් මේ වන විට පවතින බවයි. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 65ක් සිදු වුණා. සියත ප්‍රධාන උපත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0117888666. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: උදේ 11 විනාඩි 15යි දැන්.
1: හද ගැස්මට සියත.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: සතුට රස ගොඩ මුසුමෙන කැමමල රස සුරකෙන
4: කුකුල් ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානට
6: සුනගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්
8: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි
7: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
10: ගන්නවා ලයිසන් එක
11: දැන් හරිනේ අමාරු
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
14: මට උන වගේ සේන
13: ලින්ක් පස් පංගුව බමු
14: සෑහෙන වෙලාවක් යයිනේ
13: මොන ගත්තත් ඇම්බුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
15: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු විචේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
17: කිරිපත්කඩ රන් කෙරුණා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
18: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම

0: 98.4 මෙගාවාට්ෂයට FM. තිලකවර්ධන සෙලියුල ගැන තමයි ඔන්න මතක් කරන්න හදන්නේ මේ පැය මුලින්ම අපි ස්මාර්ට් ෆෝන් එකක් ගන්න යනකොට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔව් ෆෝන් එක මාරු කරන්න ඕන අලුත් ෆෝන් එකක් ගන්න ඕනේ හැබැයි ඉතින් එකපාර සල්ලි දෙන්නේ කොහොමද හැමතැනම ඉතින් ගෙවන්න දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන නම් විතරයි ඔබ මොකද කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්තම් ෆෝන් එකක් ගන්නේ නැද්ද ඔය තියෙන ෆෝන් එකක් පාවිච්චි කර කර ඉන්නවද ඒකට විසඳුම දෙලා තිනවා තිලකවර්ධන සෙලියුල එකෙන් ඔබට පුළුවන් එතනට ගිහිල්ලා ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් ගෙවන්න ගන්න මුලින් 130ක් ෆෝන් එකේ ගාණින් ගෙවන්න. ඊටු ටික ගෙවාගෙන යන ඔබට මාස 24ක්ම දීලා තිනවා. වැඩේ ලේසි කරලා තියෙන මේ විදිහට තෝරගන්නත් ෆෝන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් කරන්න තියෙන ඔබත් එක්ක යනකොට ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන දෙන්නගෙම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. ID කාඩ් සරගෙන යන්න. ඊට පස්සේ ඉතින් ෆෝන් එක අරගෙන එන්න තියෙන්නේ. හරිනේ. ඒ වැඩේ ඔබට එහෙම කරගන්න පුළුවන්. සිකුරාදාට මොකද කරන්නේ? ස්වර්ණමහල් ජුවලස් කිරිබත්පුර ශාඛාව රීලොන්ච් කරන අපි පණිඩියේ දීලා තියෙන්නේ. දාට ගියොත් ඒ පැත්තේ වැඩ ගොඩයි 16 වෙනිදා වෙනකම්ම පොඩි පොඩි වාසි ටිකක් තියෙනවා. පොඩි වාසිත් නෙවෙයි ලොකු වාසි හැරදී ඒකල නේ පොඩියට කියන පොඩි වාසි. 50% ඩිස්කවුන්ට් එකක් දෙනවා අලුතෙන් ගෝල්ඩ් ආටිකල් එකක් ගන්නවා. පොඩි වාසියක්ද? ඊට පස්සේ වැඩ කුලිය නැතුව චේන් ගන්න පුළුවන්. ස්වර්ණමහල් එකෙන් වෙන කොහෙන්වත්ද? රත්තරන් ගැන ඉතින් විශ්වාසය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? කැරක් 24 ගන්නවා නම් ඒක අවුරුදු 10කින් 20කින් 30කින් බලවත් ඒක කැරක් 24ම තමයි. වෙන තැනකින් ඉඳලා චෙක් කරාට පස්සේ මේක මේ කැරක් 22කින් හදපු එකක් නේ 18කින් හදපු එකක් නේ. එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඒ සර්ටිෆිකේට් එක තමයි ඔබට ජුවලරිස් හම්බෙන්නේ. ඒත් එක්කම ඔබ ජුවලරිස් ගන්නකොට ඔබට රන් කාසි මැණික් දිනා ගන්න අවස්ථාවක් ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාවෙන් ඔන්න අගෝස්තු 14 වෙනිදා ඉඳන් 16 වෙනිදා වෙනකන් එතනට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා. සිකුරාදා දවසේ තමයි රීලොන්ච් එක වෙන්නේ. ඒක අගෝස්තු 14 වෙනිදා. අපි මතක් කරනවා ඔබට ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාවට අමතක නොකරම එදාට යන්න.
1: We got money in sound system. The hip hop queen is here.

0: ඩෙංගු මාරාන්තිකයි.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ශමිල් විජේසිංහ.
2: මයලින් විනාශ වෙන්නේ ඩෙංගු මදුරුවා විතරයි. නමුත් ඩෙංගු මදුරු බිත්තර මදුරු කීටයින්ට මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. එසා දුමායනය කළා කියලා සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දිගටම කියන්නේ තමයි ලෝකයේ තුල පිළිගත් එකම කාරණය, ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කරන්න නම් ඩෙංගු මදුරුවා බෝ වෙන ස්ථාන විනාශ කරමින් ඒ පරිසරය පිරිසිදු කරන්න ඕනේ. එනිසා ඒ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්ව එකතු කර ගනිමින් ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න ඕනේ.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම move කරන්න pick me truck book කරන්න.
7: ofi premium inverter air conditioner රුපියල් 179,999 සිට smart wifi fast cooling සමග 12000 18000 24000 btu වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252320.
8: හිනාවෙන්න මෙන්න වෙලාව.
9: මං හිතන්නේ අලුත් regulation ඇවිල්ලා තියෙනවා. pilots 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
10: pilot, co-pilot, co-co pilot.
9: නෑ, pilot, co-pilot, co-me pilot.
11: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM breakfast drive.
12: අනුග්‍රහය.
13: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
14: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
15: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
16: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
17: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within. Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
18: සුබ දවසක්.
19: අලුත් වෙලා.
18: පහසු වෙලා.
19: තෑගි වැඩි වෙලා.
18: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
20: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
21: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
22: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
23: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
24: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
25: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
26: real mobile experience එකකට නැල්වත්ත බට
27: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
28: satutu rasaguna musvena kemala rasa surakena
27: kufrai rbd poltel hata wasarakata wedi vishwasen
29: mulu pavulatama mage ganatama oba asakarana sappa nindaka soya vedimo evithanna enna valentino italy flagship experience center world place colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
30: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin nena bajaj vigo electric 3 road rataya david peeris e mobility wedin 0114700550
31: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
32: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
33: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
0: ශොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
1: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
2: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
3: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: ඇත දෙවයිනපුරා
1: ජීවිතේ හැම කෙනෙක්ටම දෙවෙනි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබට එහෙම අවස්ථාවක් හම්බෙලා තියෙනවා නම් ඔබ සතුරු වෙන්න ඔබ වාසනාවන්තයි. අපි දැන් මේ දවස්වල ඔබත් එක්ක කතා කරන රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි රටේ මේ විෂමද්‍රව්‍යත් එක්ක සිද්ධ වෙලා තියෙන හානි ගැන විශේෂයෙන්ම පාසල් දරුවෝ මේ දවස්වල ගෙදර ඉන්න අම්මා තාත්තා ගොඩක් සැලකිලිමත් වෙන්නේ ඒ ගැන. මොනවද ඒගොල්ලෝ කරන්නේ, කවදා ආශ්‍රය කරන්නේ, කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ, ඒ ගැන හැමතිස්සෙම ඔබ බලන්න. මොකද සමහරලාට දරුවන්ගේ පුංචි වෙනස්කමක් අපි ළමයිනේ ඒගොල්ලෝ හොමයි මේ ඉන්න විදිහ නෙවෙයි ළඟ වෙලා ඉන්නේ. අපි එහෙම හිතලා පොඩ්ඩක් ඒක ගණන් ගන්නතු තියලා තියෙනවා. හැබැයි ඔබ ඒ කරන වැඩෙන් ඔබ දන්නවද සමහරලාට දරුවගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් අපි අමතක කරලා දාලා ඉන්නව වෙන්න පුළුවන්. හැමතිස්සෙම යා තනි වෙලා නැහැ කියලා පෙන්නන්න, එයාගේ දේවල් ගැන ඔබ සෙවිල්ලෙන් ඉන්නවා කියලා පෙන්නන්න. මොකද අලුත් යාළුවෝ හම්බුනහම කියන දෙයක් තමයි ඉදරත් එක්ක දැන් අපිට ලොකු සම්බන්ධයක් නෑ. අපි ඉතින් අපිට කැමති දේනේ කරන්න කියලා. හැබැයි ඔබේ දරුවට උගන්නලා තියන්නේ ඒ වගේ ආගන්තුක දෙයක් ඔවුන්ට පුරුදු කරන්න හැදුවොත් නැහැ කියන්න, බැහැ කියන්න, එපා කියන්න, ඒ තැන් වලින් ඈත් වෙන්න දරුවන්ට අනිවාර්යයෙන්ම ඔබ පුරුදු කරලා තියෙන්න ඕන. අම තාත්තා විදියට ඔබට ඒ සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. රට මේකට ජාතික මෙහෙමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ මතක් කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ වගේ සිද්ධියකදී කාටද කතා කරන්න ඕන, මොනවාද ඔබට ඒ විදිහ ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන කරුණු කියලා අපි මතක් කරන්න. ඔබට විෂමද්‍රව්‍ය පිළිබඳ එහෙමත් නැත්නම් මේ නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු ලබා දෙන්න පුළුවන්කම තියෙනවා 18:18 කියන අංකයට. ඒ වගේම තමයි පුනරුත්ථාපනය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් 19:27 කියන අංකයට. ඔබ කතා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: කුඩා වැලි නිවසකට වෙඩි. මාස 7ක් තුල අලි මරණ 199ක්. අලියා ජාතික සත්වයා ලෙස පිළිගන්නේ සජිත් තිල්ලයි. ජලහිඟෙන් පුද්ගලින් 39,000කට පීඩා. ග්‍රාම නිලධාරී වෘත්ති ක්‍රියාමාර්ග දැඩි කරයි. එල් නිනෝ නිසා ඇමසන් අවදානමක.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: හද ගැස්මට සියත.
4: සියත පත්තරේ විදහස.
5: සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයෙත් බය ආශ්චර්ය මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙන මේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු කේ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
4: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
6: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
7: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මතකද සිංගල් බිග් බොනන්සා.
11: 60% ඩිස්කවුන්ට් අරගෙන
10: මේ අවුරුද්දේ තාවා.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.

0: experience එකකට නැල්වත් බට
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76883344 සීත හදවත් දිනු හිතවත් කම ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: Turn 98.2 and 98.4.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
6: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71555-6044 අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
7: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුරු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: කුඩා වැල්ලේ නිවසකට වෙඩි. මාස හතක් තුළ අලි මරණ 199ක්. අලියා ජාතික සත්වයා ලෙස පිළිගන්නයි සජිත් ඉල්ලයි. ජලහිඟයෙන් පුද්ගලින් 39,000කට පීඩා. ග්‍රාම නිලධාරී වෘත්ති ක්‍රියාමාර්ගයේ දැඩි කරයි. එල් නිනෝ නිසා ඇමසන් අවදානමක.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117868.
1: විදේශගතව සිටින සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගගන නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මෙහෙවන පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුමංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුවයි. පොලිසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සහ මත්පෙති 800ක් සිය බහරට ගත් බවයි. අත්අඩංගුවටගත් සැකකළු 44 හැවිරිදී හෝමාගම ප්‍රදේශයේම පදිංචි කරවේ. විදේශගතව සැඟව සිටින ගගන නැමැත්තාගේ උපදෙස් මත ඔහු මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චාලය සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ජීවත් බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ තෙල්දෙණිය පොලිසිය නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5155ක් සහ එම චාවාරමින් උපයාගෙන ඇති රුපියල් 63,000ක මුදලක්ද පොලිස් බහරටගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 25ක් වන දිගන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරුගෙන් අනාවරණය කරගත් තවත් තොරතුරු කිහිපයක් මත සිදු කළ පරීක්ෂා කිරීමකදී සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් තවත් තියුණු ආයුධ දෙකක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1250ක් සොයාගෙන තිබෙනවා. මෙතර තංකල්ල කුඩාවැල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරු පැදයකින් පැමිණි පුද්ගලෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර පලාකුස්ස ඇති බවයි පොලිසිය පැවසුවේ. මිලිමීටර් 90 වර්ගයේ ගිනි අවයකින් වෙඩි තැබීම සිදු කර තිබෙනවා. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පැවසුවේ. දේව රොබෝට්ටෝ හිමිකරුවෙකුගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 28ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම්වලින් මියගිය සංඛ්‍යාව 14ක්. පොත්ගලින් 14 දිනක තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමකින් පෙන්වා දී ඇත්තේ යෝජිත සංශෝධනය මගින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පත්‍රයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අදාළ නොවන බවයි. මෙම සංශෝධනය සම්බන්ධයෙන් සියලු විරෝධතා සහ කරුණු නොතකා රාජ්‍ය තවදුරටත් ඒ ඉදිරියට යන්නේ නම් ජනමත විචාරණයක් සඳහා අවස්ථාව ලබා දිය යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසුවේ. මෙම කරුණ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන බලපෑම ආරක්ෂා කරගත හැකි එකම පියවර මේ බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් අද පසරු 1ට පැවැත්වීමට නියමිතයි. ඒම යෝජනාව පිළිබඳ සේස්ථාවර පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමේ පරිදි මේ වන විට ගැසට් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67ක් දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත්. අභ්‍යාචනාධිකරණ විනිසුරු වරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කළා. බන්ධනාකාර තුළ සිදූ නොසන්සුන්තා හේතුවෙන් සිදූ හානි තක්සේරු වාර්තාවනිකුත් කිරීම තවදුරටත් කල්ගත වන බව වන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතන පැවසුවේ බන්ධනාකාර රෝහල්වලට සිදුව ඇති හානි තක්සේරුවද මේ වන විට ආරම්භ කර ඇති බවයි.
4: අපි දකිනවා බන්ධනාගාර අධික තදබදය පැවති මේ බොහෝ මේ කියන ආරවුල වලට හේතු වෙනවා. දැන් පල්ලන්තේන ඒ බන්ධනාගාරයේදී මේ පහුගිය දවසේ ඇති වෙච්ච ඒ නොසන්සුන්තාවය තුළ ඒ රැඳවියන් ප්‍රදර්ශනය කළේ අපේ වාර්තාකෝ කියලා. අපේ වාර්තා කියන්නේ මොනවාද? රසපත්‍ර වාර්තා. ඉතින් ඒක කුමන්ත දක්වන්නේ කොහොමද? ඉතින් ඒ හින්දා සාධාරණ දුක් ගැනවිල්ලක් රැඳවියන්ට තියෙනවා. මේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් හදන්න ඕනේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වෙනකොට බන්ධනාගාර ගත වෙලා ඉන්න පිරිස 60%කටත් වැඩි මේ පිරිස ඇත්තටම තවදුරටත් රැඳවියන් කියන කාරණයකට වඩා මේ අය රෝගී.
1: රැඳවියන්ගේ ඉල්ලීම් වලට නිසි ක්‍රමවේදයක් රජය විසින් ගෙන ආ යුතු බව සිරකරු අයිතිවාසිකම් පිළිබඳව සිවිල් සංවිධානය පවසනවා. සිවිල් ක්‍රියාකාරී නීතිඥ සේනක පෙරේරා පැවසුවේ මත්ද්‍රව්‍ය මත අත්අඩංගුවටගත් සිරකරුවන් සඳහා කඩිනමින් රස පරීක්ෂක වතා කැඳවීම සිදු කළ යුතු බවයි. මේ අතර මරණීය දඬුවම් ලබා දුන් පමණින් මත්ද්‍රව්‍ය පාලනය සිදු කළ නොහැකි බවයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා පැවසුවේ.
4: 15ක් 20ක් බන්ධනාගාරයේ ඉඳලා මරණීය දඬුවම් ලක්වීම තුළින් අර බලාපොරොත්තු වෙන ක්‍රියාකාරී තත්ත්වයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපේ රටේ ඒ ක්‍රමවේදයේ තියෙන වැරද්ද ඒක සම්බන්ධව. ඊළඟට මේ නිලධාරීන් හරියාකාරව ඒ සාක්ෂි දාමය, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්ත එකමද රස පරීක්ෂකට යන්නේ කියන එක ගැටලුව නඩු ගණනාවකදී ප්‍රශ්නගත වෙලා තියෙනවා. ඉතින් මේව හරියාකාර සිද්ධ නොවෙන තාකල් කවදාවත් අපිට මරණීය දඬුවම් නියමකරණය ගැන කතා කරන්න බෑ. අපි හැමතිස්සෙම කරන දේ තමයි අවසාන දේ ඉතාලියෙන් අරගෙන ඒකෙන් තෘප්තිමත් වෙන්න බලනවා. එහෙම නෙමේ විය යුත්තේ.
1: මනෝවෛද්‍ය විශේෂඥ රුමි රූබන් පවසුවේ බන්ධනාකාර ගතව සිටින මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවන් නිසි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළ යුතු බවයි.
5: මේ අය අපි මත්ද්‍රව්‍ය දුකඳන්නෙන් වෙන් කර ගන්නට ඕන. මේ අය එකට දැම්මොත් වෙන්නේ මේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වැඩි වෙනවා. ඒ වගේම නියම පුනරුත්ථාපනය කරන්නට නොහැකි වෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කරන සහ ඒවට ඇබ්බැහුවන් බන්ධනාගාරවල තබා ගැනීම නොව කළ යුත්තේ ඒ අය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නියම විද්‍යානුකූලව පිහිටවූ වෛද්‍ය විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක පුනරුත්ථාපන සහිත පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහාම පිහිටවලා ඒවට අවශ්‍ය ඉදාරි පත් කරලා වෛද්‍යවරු සහ මනෝ විද්‍යාඥයන් ඒ වගේම කවුන්සලර්ස්ලා පත් කරලා ඒ පුනරුත්ථාපන ක්‍රියාදාමය වේගවත් කිරීම තුළින් තමයි අපිට මේ සඳහා මේ පියවරක් ගන්නට ඕනේ.
1: ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිට තවදුරටත් දැඩි කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කළේ තම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
6: අද ඉඳලා සෙනසුරාදා කාර්යාල දින වලින් සම්පූර්ණ මේ වත් වෙනවා. ඒ වගේම රජයේ සිළුම් වැඩසටහන වලින් වත් වෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ ශේෂ රාජකාරි වලින් වත් වෙනවා. ඒ නිසා අපි දැඩි කළා තියෙනවා සෙනසුරාදා වගේ දවස් වලට රාජකාරි සඳහා පැමිණෙන රජයේ
1: රුපියල් 600ක ප්‍රවාහන දෙමනාව ඉහළ දමන ලෙස ඉල්ලා ග්‍රාම නිලධාරීන් පසුගිය 10 වනදා සිට අසනි පරිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. මේ අතර විධිමත් පත්වීම් ලිපි නොමැතිව වැඩපළු විදුහල්පතිවරුන්ට ගෙවා ඇති ස්ථීර විදුහල්පතිවරුන්ට හිමි විශේෂ දීමනාව යළි අයකර කරන්නා ලෙස සිදු කර ඇති දැනුම් දීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අරුපුතු මැතිව ඇති බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ එම දීමනාව අදාළ විදුහල්පතිවරුන්ගෙන් අය කිරීම අසාධාරණ බවයි.
7: කිසිම විදුහල්පතිවරයෙක් ලංකාවේ බලහත්කාරයෙන් ගිහිල්ලා පාසලක් අරගෙන මම මේකේ විදුහල්පති කියලා වැඩ කරගෙන ගිහිල්ලා නැහැ. විශේෂයෙන්ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හරි එහෙම නැත්නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එහෙම නැත්නම් ඊටත් එහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරු ඉල්ලීම් කරලා එහෙම නැත්නම් ලිපිනිකුත් කරලා එහෙමත් නැත්නම් ලොක්සටහන් යොදලා තමයි මේ පාසල්වල වැඩ කරන්න මේ විදුහල්පතිවරුන්ට බාර දීලා තියෙන්නේ. එතකොට ඒ අයට විදුහල්පති දීමනාව ගෙව්වේ තනිකරම වැඩ බලපු විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි නෙමෙයි. කලාප අධ්‍යාපන කාර්යාලයේ සුදුසුකම්ලත් ජනකාධිකාරීවරයෙක් ඉන්නවා. ඒකට ඔවුන්ගේ අනුදැනුම මත තමයි මේ විදුහල්පති දීමනාව ගෙවලා තියෙන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ වෙලාවේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් විදුහල්පති ධූර දරලා තියෙනවා නම් රාජකාරී ආවරණය හෝ වැඩබැලීමේ පදනම මත යම්කිසි කාලයක් ඔවුන්ගෙන් මෙතෙක් කල මේ ඔවුන්ට ගෙවපු විදුහල්පති දීමනාව ආපහු අය කර ගැනීම කියන වගන්තිය කරුණාකරලා හකුල ගන්න.
1: මෙම වර්ෂය තුළදී කිසිදු අයුරකින් ජලකාස්තු ඉහළයාමක් සිදු නොවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති සම්බන්ධයෙන් පැවති විශේෂ සමාලෝචන රැසීමේදී. ජලකාස්තු සංශෝධනයක් සිදුවේ යුතු නම් ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුවන්නේ ලබන වර්ෂයේ ජනවාරි මාසයේදී බවද අමාත්‍යවරයා සඳහන් කළා.
8: ජලගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන් කිසිම තීරණයක් නැහැ. ලබන අවුරුද්දේ ජනවාරි වෙනකම්ම මේ ජලගාස්තු මත තමයි යන්නේ. ලබන වසර කියන්නේ 2027 වසරේ ජනවාරි මාසෙ තමයි නැවත ජලගාස්තු සංශෝධනයක් සිද්ධ වෙන්න නියමිත. සංශෝධන කියන්නේ මේ සමාලෝචනයක් සිද්ධ වෙන්න නියමිත. ඒ සමාලෝචනය මත ජලගාස්තු වැඩි වෙනවද අඩු වෙනවද මේ තීනකම පවත්වගෙන යනවද කියන සමාලෝචනය සිද්ධ වෙන්නේ 2027 ජනවාරි මාසෙ.
1: මේ අතර දිස්ත්‍රික්ක තුනකට අයත් පුද්ගලයන් 39,000කට වැඩි පිරිසක් මෙවන විට ජල හිඟ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය පවසුවේ අම්පාර මොණරාගල සහ බදුල දිස්ත්‍රික්කවල ජනතාව ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින බවයි.
9: ප්‍රාදේශ ලේකම් කොට්ටාස 4ක පවුල් 3,478ක පුද්ගලයන් 12,212කට මේ වෙද්දී පානීය ජලය ලබා දීමේ කටයුතු නිවේදී ආරම්භ ජාතික ආපදා සංස්ථ මධ්‍යස්ථානයේ මගින් බවසනත 79ක් මේ වෙද්දී අපි බෙදා හැරලා තියෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන වෙත. ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඊට අමතරව පළාත් පාලන ආයතන සතුවත් යම් බවස ප්‍රමාණයක් තියෙනවා. ඒ බවස රට ප්‍රමාණවත් වන්නේ නැත්නම් පෞද්ගලික බවස රටත් කුලීපදන මත දවන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.
1: වියලි කාලකුණේ හේතුවෙන් වනෝද්‍යානවල සිටින සතුන්ට බෞසර මගින් ජලය ලබා දීම ආරම්භ කර තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාල, විල්පත්තුව, කුමන සහ බූන්තල යන වනෝද්‍යානවල ජලය එක්රස්වන ස්ථාන සිඳී යමින් පැවතීම හේතුවෙන් මෙලෙස බෞසර මගින් ජලය සැපීම ආරම්භ කර ඇති බවයි. ලෝක අලි දිනය අදට එදී තිබෙනවා. පරිසර අමාත්‍යාංශය පැවසුවේ පාරිසරික පද්ධතිය තීරණාත්මක පුරුකක් වන වනි අලින්ගේ සුරක්ෂිතතාව සහ පැවැත්ම පිළිබඳ ලෝකෙම අවධානය යොමු ඇති බවයි. අලි මිනිස් ගැටුමින් මාස 7ක් තුළ සිදු අලි මරණ සංඛ්‍යාව 199ක්. පුද්ගලින් 79ක්ද මිය ගියා. අලි මිනිස් ගැටුමින් අලි ඇතුන්ට සිදුවන හානි අවම කිරීම සඳහා වනාන්තර සංරක්ෂණයද මෙන්විට ආරම්භ කර ඇති බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පැවසුවේ.
10: විශේෂයෙන්ම පසුගිය කාලයේ අපේ රටේ තිබිච්ච වැරදි දේශපාලන සංස්කෘතිය විසින් අලි ඇතුන්ගේ වාසස්ථාන, ඔවුන්ගේ සුපෝෂණ ස්ථාන බරපතල ලෙස විනාශයට ලක් වුණා. ඒ නිසා අලි ඇතුන්ට තමන්ගේ වාසස්ථානවලින් එළියට ඇවිල්ලා ධම්වදින සිදු වුණා. ඒ නිසා මේ අලි මිනිස් ගැටුම උග්‍රව. මේ පසුගිය වසර දෙක තුළ මේ නව පාලනය යටතේ අපට හැකියාව ලැබුණා වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා දේශපාලන අනුග්‍රහයෙන් සිදුවන අවනාන්තර විනාශයන් වාසස්ථාන සුපෝෂණ ප්‍රදේශ විනාශ වෙන එක නවත්වලා ඒව නැවත අලි ඇතුන් ලබා දෙන්න. මේ රජයේ ලෙස වනාන්තර 94ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරලා තවදුරටත් ඔවුන්ගේ වාසස්ථාන ප්‍රදේශ පුරුල් කරලා තියෙනවා.
1: අලි ඇතුන් රක්ෂිත වලට පමණක් සීමා කිරීම අලි මිනිස් ගැටුම විසඳීමට විකල්පයක් නොවන බවයි පරිසරවේදී පුබුදු වීරරත්න පැවසුවේ.
9: එතකොට අලියතුන්ව රක්ෂිත ප්‍රදේශවලට ගාල් කරලා කොටු කරලා අලි මිනිස් ගැටුම විසඳන්න හදනවා නම් ඒක ප්‍රායෝගික නෑ. මොකද ඒක තමයි මෙච්චර කාලයක් තිස්සේම පවතින සියලුම පාලන ක්‍රමය. එහෙම නැත්නම් මේ පාලකීන් උත්සාහ කරේ අලින්ව රක්ෂිත ප්‍රදේශවලට ගාල් කරලා තියෙනවා. නමුත් ඒක කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. හේතුව 60%ක් ඉන්නේ රක්ෂිත ප්‍රදේශවලට පරිබාහිරව. එහෙම නම් අපි කරන්න ඕනේ මේ රක්ෂිත ප්‍රදේශවලට පරිබාහිරව දැනට තියෙන ඉඩම් එහෙම නැත්නම් වනාන්තර ප්‍රදේශ තමයි හඳුන්වන අවශේෂ වනාන්තරයේ මත අදර් ස්ටේට් ෆොරස්ට් ලෑන්ඩ් කියන ඒවා. මේවා යම් ආරක්ෂා කර ගැනීම ක්‍රමවේදයක්. එහෙම නැත්නම් මේවා තියෙන නීතිමය தত্ত্বය ඉහළ දමා ගැනීම සිද්ධ කරන්න ඕනේ දෙවෙනි කාර්යය.
1: අලියතුන් ආරක්ෂාව සඳහා රාජ්‍ය නිසි වැඩපිළිවෙලක් මෙරට තුල නොමැති බවයි පරිසරවේදී නායක රන්වැල්ල පැවසුවේ. මෙතර අපගේ අලින් යනු ශ්‍රී ලංකාවේ උරුමය සහ අනන්‍යතාවයේම කොටසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ශ්‍රී ලාංකික අලියා අපගේ ජාතික සත්වයා ලෙස පිළිගනිමු යන්නයි. ආනයනය කරන ලද වාහන නිසි වේලාවට නිදහස් කිරීමක් සිදු නොකළහොත් විදේශ කිරීමට යටත් වන බව රේගුව පවසනවා. එහි අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේමා පැවසුවේ වාහන ආනයනකරුවන්ට ලිඛිතව දැනුම් දීමක් සිදුකොට විදේශ කිරීමක් හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකිණීමට කටයුතු සිදුවන පවයි.
11: ආනයනකරුවන් විසින් උදාගෙන නැති වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා වරාය මෙහෙයුම්කරුවන් විසින් අපි දැනුවත් කරලා තියෙනවා. රේගුවක් යාපන්න තේ ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේ අවස්ථාවේදී මේ වාහන හෝ ඕනෑම භාණ්ඩයක් නිශ්චිත කාලයක්, يعني මාසයක කාලයක් තුල මුදාගෙන ගිහිල්ලා නැත්නම් ඒවා අත්හරදැමූ භාණ්ඩ විදියට රේගුවට පුළුවන්. රේගුවක් යාපන්න තේ 109 වගන්තය යටතේ වෙන්දේශියේ හෝ ටෙන්ඩර් මාර්ගයෙන් විකුණන්න.
1: මෙම වසරේදී තවදුරටත් පොලි අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. අමරිකානු ඩොලර් මිලියන 2.9ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකයේ යථාතත්වයට පත්වෙමින් පවතින බවද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ උද්ධමනය පාලනය කරමින් ආර්ථික වර්ධනයට බාධාවක් නොවන ලෙස මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම සිය අරමුණ වී ඇති බවයි. පුනර්ජනනීය විදුලිය ජනනය කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකින්ද අවශ්‍ය බව නිදහස් වෙළඳ කලාප ආයෝජකින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ධම්මික ප්‍රනන්දු සඳහන් කළේ කඩිනමින් ආයෝජන ලබා ගත්හොත් කර්මාන්ත සහ නිවාස සඳහා විදුලි බල අඩු කිරීමේ හැකියාව පවතින බවයි.
12: අලුත් විදුලි බල පනතින් අපිට දීලා දෙනවා මේ පහසුකමක්, මේ අපි කියන පවවීලින් කියලා. ඒ පවවීලින් පහසුකම දැනට ඒ සඳහා රෙගුලාස් සකස් කළා. මේ රෙගුලාසි හැකියක්මනින් සකස් කරොත් එහෙම අපිට පුළුවන් තරගකාරීව විදුලිය මිලදී ගන්නට නොයෙකුත් විදුලි බල ජනනය කරන්නන්ගෙන් පුද්ගලිකව මිලදී ගන්න. ඒක කෙලින්ම විදුලි බල මණ්ඩලයෙන් පමණක් මිලදී ගන්නව නෙමෙයි. අපි තරගකාරී මිලකඩ මේ පවර් වීලින් පහසුකම සඳහා රෙගුලාසි සකස් කරලා අපිට දුන්නොත් චෙක් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම කර්මාන්ත සඳහාත් ඒ වගේම නිවාස සඳහාත් මේ විදුලි බල අඩු කර ගන්නට පුළුවන්.
1: විදුලි බල අඩු කිරීමේ හැකියාව ආණ්ඩුවට පවතින බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පැවසුවේ.
13: රජයට මිලියන 15000ක සානාධාරයක් ලැබුණා. ඒ වගේම ඇත්තට තව මේ NSO එක පවත්වාගෙන යාම කියලා මිලියන 17000ක ගණක් ලැබිලා තියෙනවා. මම දන්නේ නැහැ මේක මොන අරමුණෙන් දුන්නද කියලා. මේක හරියට මාධ්‍ය ප්‍රකාශ උදෙත් නැහැ. කොමිසම තමයි මේක ගැන අදහස් දක්වලා තින්නේ. ඒ වගේම මේකේ වැඩිවීම තියෙන්නේ 100.03යි කියලා. ඒකම මිලියන 437ක වැඩිවීම. දැන් අපි දකිනවා ජලාශ පිරීලා හිතුවට වඩා බලාපොරොත්තු නොවුණු වැස්සන් නිසා ජලාශ පිරීලා අද ජලාශ 165ක මට්ටමින් පිරීලා තියෙනවා. ඒ නිසා විදුලි බිල 120ක් අඩු කිරීමේ හැකියාව තිබුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවේ 133ක් අඩු කරන්න. ඒකෝට මේක කොමිෂන් සභාව ජනතාවගේ අදහස් ලබා ගන්නේ නැතුවම මේ විදුලි බිල සංශෝධනය නතර කර සිටීම අපි තරයේ එලා දකිනවා.
1: ඩෙංගු ව්‍යාප්තියේ මෙරට ප්‍රධාන වාහකයා වන ඊඩිස් ඊජිප්ටයි මතුරු කාන්දේ ඝනත්වය මේ වන විට 50%කින් පමණ පහත කුස ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ පසුගිය මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ යාමට එහි හේතු වී ඇති බවයි.
14: විශේෂයෙන්ම මේ වැඩුණු මදුරුවන් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව කෘමිනාශක විශේෂයෙන්ම පෙස්ට් භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම භාවිතා කරපු නිසා මදුරුවන්ට ඔරොත්තු දීමේ තත්ත්වයක් පැන නැගුණා. ඒ කීට විද්‍යා පරීක්ෂණ වලින් තහවුරු කරගත් ඒ අවදාන ප්‍රදේශවල මදුරුවන්ගේ මැරෙන ප්‍රමාණය ප්‍රතිශතය අඩු ප්‍රදේශ සඳහා ඉන්දියාව සහ විදේශ සහභාගිත්වය ඇතුව මැලතියෙන් කෘමිනාශකය ලංකාවට බාර දුන්නා. ඒ මැලතියෙන් මේ වෙනකොට ප්‍රාදේශීය මට්ටමට බෙදා හැරීම ඒ අවදාන ප්‍රදේශ තෝරාගෙන ප්‍රාදේශීය මට්ටමට බෙදා දීම කටයුතු සිදුලෙමින් පවතිනවා. ඒ අනුව ඒ කෘමිනාශකය එස්ගාඩ් කෘමිනාශකය වගේ භාවිතා කිරීමට ටිකක් දුෂ්කරයි. නමුත් මදුරුවා විශේෂයෙන්ම බාහිර පරිසරය තුළ මදුරුවන් හඳ කිරීම සඳහා මේ කෘමිනාශකය භාවිතා කරනවා. ඒ සඳහා ඉදිරි දිනවල මේ කටයුතු අඛණ්ඩව සිදුලෙමින් පවතිනවා.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ වර්ධා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,695ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. අගෝස්තු මාසයේ ගත වූ දින 11 තුළ වර්ධා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5,348ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 119ක් මේ වන විට පවතින බවයි. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 65ක් සිදු වුණා.
0: Vitis Theater. International News on Theater.
1: එල්නිනෝ හේතුවෙන් ඇමර්සන් වරාන්තර කලාපයට දැඩි නියඟ තත්ත්වයක් ඇතිවිය හැකි බව විද්‍යාඥයින් පවසනවා. පරීක්ෂකින් අනතුරු අංකමා සිටිනුයේ ඉදිරි මාස කිහිපේ ඇමර්සන් වනාන්තරයේ පැවැත්ම සම්බන්ධයෙන් තිරනාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇති බවයි. 2023 සහ 2024 වසරවල පැවති එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඇමර්සන් කලාපයේ ප්‍රධාන ගංගාවල ජලමට්ටම් වාර්තාගත ලෙස පහළ ගොස් තිබුණා. නවතම පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම නියගෙන් බලපෑමට ලක් වූ ඇමර්සන් වනාන්තරයේ ප්‍රදේශ රසක් තවමත් සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වී නොමැති බවයි. වනාන්තරයේ සම්පූර්ණයෙන් යථාතත්වයට පත්වීමට පෙර නැවතත් දැඩි නියගයකට ලක් වුවහොත් එමකින් වනාන්තර පද්ධතිය තවදුරටත් දුර්වල විය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දේශගුණික විපර්යාස, වනාන්තර විනාශය සහ ලැව්කිනි හේතුවෙන් ඇමර්සන් වනාන්තරය දේශගුණික වෙනස්කම් වලට වඩාත් සංවේදී වී ඇති බවද පරීක්ෂකින් සඳහන් කළා. ඇමර්සන් වනාන්තරයේ ලෝකයේ වැදගත්ම කාබන් ගබඩා පද්ධතිවලින් එකක් වන අතර ඒ විශාල ප්‍රදේශයක් විනාශ වූහොත් වායුකූලයට විශාල කාබන් ප්‍රමාණයක් මුදාහැරීමේ අවධානමක් මතුව තිබෙනවා. වනාන්තර ප්‍රමාණය විශාල ලෙස අඩුවහොත් දකුණු ඇමරිකාවේ සහ අවට ප්‍රදේශවල වර්ෂාපතනයද සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවයි විද්‍යාඥයින් සඳහන් කළේ. ඔවුන් පවසුවේ ඉදිරි එල්නිනෝ තත්ත්වයෙන් ඇමර්සන් වනාන්තරයට සිදුවන බලපෑම තීරණය වන්නේ ඒ කොපමණ ප්‍රබල වේද සහ එම කාලය තුළ වනාන්තරයට කොපමණ ලැව්ගිනි ඇතිවේද යන්න මත බවයි. පැසිෆික් සාගරයේ සමකයට ආසන්න ප්‍රදේශයේ උණුසුම් මුහුදු ජලය විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින අතර ඒ සමග එල්නිනෝ තත්ත්වය තවදුරටත් ප්‍රබල විය හැකි බවට අනතුරු ඇඟවීම් පළ වී තිබෙනවා. අමරිකානු ජාතික සාගර සහ වායුකෝලීය පරිපාලනය අනාවැකි පළ කරනුයේ මෙම වසර අවසානය වන විට ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්ව ඇතිවීමට 80% පමණ අවස්ථාවක් පවතින බවයි. මෙම එල්නිනෝ තත්ත්වය වසර 150කට වැඩි කාලයක් තුළදී වාර්තාවන ප්‍රබලම එල්නිනෝ සිදුවීමක් බවට පත්වේ හැකි බව ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට සම්පූර්ණයෙන් අමෙරිකානු පාලනය යටතේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදීන් වෙත අදහස්

0: ඉන්දියා ජාතික සත්වයා ලෙස පිළිගන්නයි සජිත් තිල්ලයි. ජලහිඟයෙන් පුද්ගලින් 39,000කට පීඩා. ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි. එල්නිනෝ නිසා ඇමසන් අවධානමක. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේනු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පෙපුවත් සමග.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: සෝංග එක හැදුනේ කොහොමද කියලා එයා අපිට මෙහෙම කිව්වා.
1: ගජලීලා සින්දුව හැදෙන්නේ ලංකාවේ දල්දා පෙරහැර සහ දල්දා පෙරහැරේ කරඬුව වඩම්මවන ඒ ඇත් රාජයෙකුගේ කතාවක්.
2: සාටින් පියුම් දරා ගාමන්‍යානා
3: music video ke shootings wenna me experience ekak wenna edi
1: ekena loku experience ekak mage jeete labapu mama godak aadare karana kenek tama ata aliya kiyana e sattu kottase mulimma nan poddak bay hituna langata yaddi ita passe tika welawak hika huruna ita passe thing edit mata dala innad duka hituna
0: music video ke end ekek mokadda kiyana try kale
1: kathave end ekek tiyana story ekak api damma nokiyaimu neda eka කට්ටියම තේරුම් අරගන්නේ කොයි විදිහටද කියලා අපි ප්‍රේක්ෂකයන්ට බාර දෙමු.
3: ඔයාගේ මියුසික් පැත්තේ මොනවද තියෙන plans?
1: මගේ ගොඩාක්ම නිර්මාණ සිද්ධ කරන්නේ ලංකාවේ ජන සංගීතයත් එක්ක. ඉතින් ඒ වගේ නිර්මාණ ගොඩාක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්.
0: Thank you Anjali.
1: බොහොම ස්තුතියි සියත ආදරෙයි.
4: Talk of the town.
3: බොලිවුඩ් වල ආදරය ගැන කතා කරපු හැබැයි ඒ කන්සෙප්ට් එක නිසාම ඔඩියන්ස් එකෙන් බැනුම් අහපු කබියල් විදා නාකේනා මූවී එක රිලීස් වෙලා දැන් අවුරුදු 20ක්.
5: කබියල් විදා නාකේනා
0: ෂාරුක් ඛාන්, රානි මුඛර්ජී, අභිෂේක් බච්චන්, ප්‍රීටි සින්ටා වගේ ස්ටාර්ස්ලා ඇක්ට් කරපු මේ මූවී එක ඩිරෙක්ට් කළේ කරන් ජොහර්.
3: ෆිල්ම් එකට අවුරුදු 20ක් ගිහින් තිබුණත් රිලීස් වෙන්න කලින් තිබුණු ස්ක්‍රීනින් එකක ඔඩියන්ස් රියැක්ෂන්ස් ගැන කරන් ජොහර් ආයිම මතක් කළා තියෙනවා.
0: එදා ඔඩියන්ස් එකේ හිටපු කෙනෙක් ෆිල්ම් එක බලලා කරන්ට කෙලිම කියලා තියනවලු shame on you කියලා.
3: ඒ වෙලාවේ Tamanට ඇත්තටම ගැහුවොත් එහෙම කියලා බය වුණා කියලාත් කරන් කියලා තියනවා.
0: හැබැයි ඉතින් ඒ කාලේ කොච්චර bad reviews ආවත් කබියල් විදනා කේනා කියන්නේ තාමත් ගොඩක් අය බලන ආසම movie එකක්.
4: Talk of the town.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ලය
1: සියත බික්ටවන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: ඔබත් මම අනදි ගුණසේකර මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවෙන පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන්ගත් එන්න
3: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කෙරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගොස්තු 14 වනදාට කලින් 0716 516 500කට වට්ස්ඇප් කරන්න
1: සියත බික්ටවන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිදුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න බික්ටවන් ලේඩි රේසරයකට අදම මාරු බික්ටවන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
6: ඩෙංගු මාරාන්තිකයි මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර
7: උණ හිසරදය මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතු පැහැ ලප්ප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය
6: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්
8: ඇඟ රිදෙනවා වගේ තාත්තේ
9: හිට මුලින්ම වැඩට යන දවස නේද එන්න
8: මං කරදරයක් නැතුව ආවා තාත්තේ
9: හරි පුතේ සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය තර

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකියර්. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බිග් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandunwa Dina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
3: සමහරු එන්නේ සද්ද අහලා.
4: තව සමහරු එන්නේ සුවඳට.
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
3: Motor Show,
4: Lifestyle Expo,
3: Construction Expo,
4: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
4: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
5: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
6: Theater Teli Depaya Aluth kalawakata teli natya pelak balanna
7: Mama dakala hanguna ne
8: hanguna man amme kalu wenaka metentala hiti
6: kalu sudu saha patali charita ekama vediyaka ekata mona gahena doobillin pirinagarayak
9: mate ehema onna yaki mate ehema onna man me miniya kasada wenaganna ne
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්
11: 98.2 98.4

0: අද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයද්ද ආශ්චර්ය මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු කේ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
1: සියද පත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හැන්දි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව
6: රාස්සිකේ අවුව වැටිලා
5: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා කිව්ව රාස්සිට කිව්වද
6: වැටිලා
5: කිව්වත් අද යද්ද ඒදි මේ දැන් ඔයත් කොහමයි රාස්සි වගේමයි යන යන දැන් මොන හරි වට්ටකේ යනවා රේ පොඩි කාලේම මොලේ වට්ටකේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
10: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
8: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770455111.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111575555 අමතන්න.
13: Big big dinumai bonanza bonanza.
14: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort ඩංකිය. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
15: සිංහගිරි ඕගස්ට් මොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
16: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
17: 98.2 98.4 දිව

0: किया था टॉप स्टोरी।
1: भंडारे अली रिमांड සුගීෂර බණ්ඩාර ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ජනාධිපති වැෂීර්ෂ යටතේ වැටුප් දෙකක් ලබාගත්තේයි චෝදනා එල්ලවීම හේතුවෙන්. සුගීෂර බණ්ඩාරගේ ඇපීලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. සැකකාර සුගීෂර බණ්ඩාර නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉන්දුනීසියාවේ මේ වන විට පැතිරියන ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 1,07,000කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගිනි නිවා දැමීම සඳහා බලධාරීන් විසින් කෘතිම වර්ෂ ඇති කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. බලපෑමට ලක් වූ ප්‍රදේශ කිහිපයක පාසල් අඛණ්ඩව දින 3ක් පසා දැමුණා. ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක එල්නිනෝ තත්ත්වයේ හේතුන් උණුසුම් හා වියලි කාලගුණයක් පවතින අතර ඒ ලැව්ගිනි පැතිරීමට බලපා තිබෙනවා. බලධාරීන් විශේෂ අවධානය යොමු කර ඇත්තේ ජම්බි, දකුණු සුමත්‍රා, බටහිර කලිමන්තන්, මධ්‍යම කලිමන්තන්, දකුණු කලිමන්තන් සහ රියාව් යන ප්‍රදේශවලටයි.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111788666 Love it na Meva love ka het na Anuwatai 0.2 Anuwatai 0.4

0: දැන් වෙලාව දවල් එක විනාඩි 14යි.
1: හද ගැස්මට සියත. රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: අයිබෝවන්, මම අනදු ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
0: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
0: Title sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරු. බික්ටවීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ් කේ කතා පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
8: දෙවනසේකුණා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන්ස් ටිකෙන් ටික පේ.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
14: සිංහගිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
15: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කොස්සක් තියෙනවා.
5: මං නම් හිතන්නේ නැත.
3: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: ഡെങ്കു മാറാന്തികായി.
1: മേ രാജ്യ വൈദ്യ നിലധാരങ്ങെ സംഘമേ സഹകാരലേക്കം സഹ മാധ്യ പ്രകാശക വൈദ്യ ഷമിൽ വിജയ് സിംഹ.
2: ഡെങ്കു വൈറസ് വർഗ ഹതരാ തീരോ ഏക ഡെങ്കി 2 കേര വൈറസ് തമൈ നെവര രടപുരാ വ്യാപ്തമി തീയനി നവത വരം ഞാൻ കടീൻ കട വർഷാവ പതിതെമി തീരോ മധുര വട ഇത്ര ദാന്ന കീട വെത്തി വെന്ന കീടയട മധുര വടക്കാ വർദനീ വെന്ന ഈ ജീവന ചക്ര സമ്പൂർണതവന്ന അവശ്യ പരിസരയേ വടാ പിടാവ നിർമാണേ കരമി ഇന്നു വികതമ ഈ ജനതാവഗേ ഇല്ലരുടെ തമൈ അഖണ്ഡവ മേ ഡെങ്കു രോഗീൻ ഗോവിയ ഹാകിസ്ഥാന ഹനുനാ ഗനിമി ഇവ പരിശുദ്ധി കിരീമ സഹ ദിനാസ്തകേ നിസന്ദ അവശ്യ പീവര ഗതയുതു.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝකෝ එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝකෝ මගහැර ගන්න එපා. තරගය ගොස්තු
7: අනුග්‍රහය
8: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
19: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
18: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
13: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
1: ගංවතුරට සුළු සුළුමෙට දැන් මම බය නෑ.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
20: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගිබ් එක ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නම්. Double Decker, Double Delight, Double Salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් Double Promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
21: සින්දු සියත අනුග්‍රහය.
22: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
21: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
23: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
21: 98.2 98.4

0: හද ගැස්මට සියත. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
5: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා. 60% ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දේ තාවා.
6: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: CDB රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
10: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: සමහරු එන්නේ සද්ද අහලා,
12: තව සමහරු එන්නේ සුවඳට,
11: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
12: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
11: Motor Show,
12: Lifestyle Expo,
11: Construction Expo,
12: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
11: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
12: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
10: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: क्या था टॉप स्टोरी।
1: ශ්‍රීලංකා ටෙස්ට් සංචිතය නම් කරයි. ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය දරන්නේ ධනංජයද සිල්වායි. උපනායක ලෙස නම් කර ඇත්තේ කමිඳු මෙන්ඩිස්. ලහිරුදාර නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූර්ය බණ්ඩාර, සොනල් දිනුෂ සංචිතයට අයත්. රමේෂ් මෙන්ඩිස්, ප්‍රභහත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු හා දිල්ෂාන් මදුසංකද සංචිතයට නම් කළා. නිෂාන් ප්‍රනාන්දු හා ඉසිත විජේසුන්දර සංචිතයට නම් කර නැහැ. ඔවුන් වෙනුවට නිරෝෂන් දික්වැල්ල හා කේසර නුවන්ත සංචිතයට නම් කළා. පළමු ටෙස්ට් තරගය ලබන 15 වනදා ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමල ශ්‍රී ලංකා පසු වන්නේ 6 වන ස්ථානයේ. ඉන්දියාව 7 වන ස්ථානයේ පසු වනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීමල 3 වන ස්ථානයේ පසු වන්නේ ඕස්ට්‍රේලියාවයි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Amathanna 0117888666. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: centigrades.
1: කොල්ලන්ගේ හඬ කෙල්ලගේ හඬ ඇහෙනකොට කොල්ලොන්ගේ හඬත් ඇහෙන්න ඕන ඔය පැත්තෙන්. ඉන්නව නේද? වෙන ඕන නෑ තරු මෙහෙම.

ලස්සන බිල්ලෙක් හැබැයි සුදු බිල්ලෙක්

0: අද ගැස්මට සියත
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
0: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
2: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
3: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
4: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීක ඡායා රූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 516 500කට WhatsApp කරන්න.
2: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
4: Title Sponsor.
5: Obe samata didurana deepthaya twin gala ganna. Big Twin Lady racer ekata adama maru. Big Twin Lady.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492192 0718132777
5: එංගපත කොමරිදෙනවා අම්මේ හිට ගෙදර නවතින්න වෙයි වගේ
6: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා
5: අම්මට ඒකත් ඇහුණා
6: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න හිට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
8: 100% කිස්තරම් ලොවක්
7: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම
7: Cuckoo Fry සතුට රසය ගෙනෙන කුණේ
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගම
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
12: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
13: අවන්ස් ටිකෙන් ටික පේන
14: රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන හොටු දෙක

0: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මන්චි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 40යි. කොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල් සුර්සිටි.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
8: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
10: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
11: රාජ්‍යරිය ගොබ්බයා.
12: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
14: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා. රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
15: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
16: මේ සියත FM MMMMM Real Sindhu නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
17: 98.2 98.4 දෙවයින්පු

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අත්දැරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාපස්ටයි අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
5: සුදු කොච්චි මරු

දවස දෙකයි වෙනාඩි 28යි වෙලාව. මට බැනලා මෙන්න දිනෝෂ් කර්ටන්සල දමින් සතියට එක කවියයි දැන් එවන්නේ. කවි එව්වට නැහැ නුඹ එය කියන්නේ. මා ගැන නොකිව්වට සියතයි අහන්නේ. ඔය බැල්මට නම් හද කිති කැවෙන්නේ. පොඩකින්නක පොඩකින්නක, ඔයා එවපු කවියක් මම කිව්වේ නැති කවදද? දිනයත් එක්කම ඕනේ හරිද? මොකද බොරු චෝදනා මම පිළිගන්නේ නැත. මොකද මම හැම වෙලේම මට එවන කවියක් මගේ ඇස් දෙකට අහුනොත්, පෙනුනොත්, දැක්කොත්, දුටුවොත් අනිවාර්යයෙන්ම මම එක කියවනවා නොකියවා ඉන්නේ. අනිත් එක මෙච්චර කල් දිනෝච කර්ටන්සල දමිත් කවි එව්වනම් අපි කියමු 100ක්. මං හිතන්නේ මං 98ක්වත් කියවලා තියෙනවා. එහෙනම් එන්න එපා හරිද බොරු චෝදනා කරන්න. දෙන්නේ දෙන්නේ උම්ම එකක්. හරි හරි, කවිය පොඩ්ඩක් අද වෙනස් විදියට ලියන්න ඕනේ වෙන්නේ නැතිනේ නේද? ඒ නිසා බොරුවට මගේ වැරද්දක් අල්ලගත්තා. හැදුව කවියක්, ගෙතුව පද 1000ක් නේ. පස්සෙනි බදාද? ආ, එක දවසයිනේ මං කිව්වේ 100ක් කෙව්වනම් 98ක් කියවන්න ඇති, දෙකක් මිස් වෙන්න නැති. පස්සෙනි බදාද? ඒ කියන්නේ ගිය සතියේ කියවන්න නැතුව ඇති. හරි, ඉතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔයාට කියවපු නැති කවි දෙක තමයි ලොකු. කියවපු කවි 98 ලොකු නෑ. එහෙමද?

නේද? ඔය කොල්ල කොහොමත් එහෙමනේ. පුළුවන් තරම් හොඳ කරලා කරලා කෙල්ලගේ අතේ මොකරි එක පොඩි මිස්ටේක් එකක් වුණොත්, එක වැරද්දක් වුණොත් ආයිතින් දෙන්න පුළුවන් උපරිමයටම නේ. ඉද්දනවා, ෂොට් එක දෙනවා. මාත් එකඟයි මැණික. අනේ එකඟයි මැණික නෙවෙයි, මාත් එකඟයි ඒකට නම්. දමියා බොරු කියන්නේ කියලා මෙන්න රොමේනියාවේ අනුත් සාක්ෂි දීලා තියෙනවා. මොකද අනු කියන්නේ හැමදාම මේ ෂෝ එක අහන කෑනු ළමෙක්, ලස්සන කෙලි පොඩ්ඩක් ඉස්සර. දැන්නම් චුට්ටක් මහත්තලා අලුතින් ලයිෆ් එක පටන් අරගෙන චූටි පැටි එකේ ඉන්නෝ. ඉතින් ඒ නිසා ඉස්සර චූටියට හිටියට චුට්ටක් මහතයි, ඒ වුණාට ලස්සනයි බෝලේ වගේ. අනු කියලා තියෙනවා දමියා කියන්නේ බොරු කියලා. ඇත්ත. මට ලස්සන්ට හූ කියන්න පුළන්නේ. ඔන්න ඕට තමයි කියන්නේ ඉල්ලං කනවා කියලා. මගිනුත් නෙවෙයි, මගේ ෂෝ එක අහන අනිත් අයගේ.

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: 1500 cc turbo engine කින් බලගන් වෙන bike x55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගංගාතරට සිරිසිරුනේට දැන් මම බය නැහැ.
8: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
11: කොහොමද තරහින්
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය දුතරයියෙන් රුපියල් කෝටි 13 9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
16: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76 256 30 20.
17: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick Me Flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න Pick Me Flash book කරන්න.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය development finance තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය development finance. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: නොකරයියේ පෙරලි කරන NLB mega power, දැවන්ත mega සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක power සුපිරි තෑග්ග සහ grand සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
19: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadunwa Dina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha, Dhatunai Anuhaya Amatana.

0: කොන්ඩිට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

හවස දෙකයි වෙනඩි හතලිස් අටයි වෙලාව වට්සප් මෙසේජස් තොකයක් කැවිල්ලා මට දැරණීගල චමින්ද කියලා තිනවා එහෙට නම් වැස්සෙන් අඩුවක් නෑ කියලා. ඇත්තද? හොඳටම වහිනවද මේ දැනුත්? මාර කේස්සක නේද? අපෙත් උදේවරුවේ නම් පොඩි වැස්ස ගතියක් තිබ්බා. හැබැයි දවල් නම් හොඳට පෑව්වා. හිටපු ගමන් නේද? මේ හොඳවට පායලා තිබිලා හිටපු ගමන් වහින්න ගන්නවා. ඒකත් විනාඩියයි දෙකයි ආය පායනවා. දුවන වැහි නේ. අනේ මන්ද මේ එල්ලිනෝ කතන්දරේ නිසා නේද? හරියට හිතාගන්න බෑ මොනව වෙනවද කියලා. කොහොම වුණත් කොහෙ හිටියත් පරිස්සමෙන් ඉන්න, වැස්සට අව්වට හොඳට ඔරොත්තු දෙන විදිහට ඔබ ඔබව හදාගන්න බලන්න, ගොඩනගා ගන්න බලන්න. හරිද? ඕන දෙයකට ඔට්ටු විදිහට ඉන්න බලන්න ඉතින්. හරි, කවියක් එවලා තියෙනවා. ඒක ෆොටෝ එකක් ගහලා අනිත් පැත්තට එවලා තියෙන්නේ. එහෙනම් මම දැන් බෙල්ල මෙහි කරගෙන තමයි මේක කියවන්නේ. හරිද? ඔන්න බලන්න. ලියුවේ නෑ කවදාවත් කවි පද හඬ ඇසෙද්දි සිතට හොරා ලියවෙන පද අන්ද මන්ද වෙන උම්මාවෙන් කියන පද සුදු කොච්චිව පිනවන්නට ලියමි කවි පද ලලා ඔක්කොමත් හරි අයේෂා සුදු මැණිකේ ඊළඟ දවසේ මේ කවි ලියලා මට ඔය තන්රූල් පොතේ ෆොටෝ එකක් ගහලා එවනකොට ඔය පැත්තට නෙවෙයි මට කියවන්නේ ලේසි පැත්තට එවන්න ඕනේ. හාද යන්තම් ඉතින් බෙල්ල මෙහෙක් කරගෙන කියෙව්වා. හැබැයි ලස්සනයි චූඩි මැණිකේ ආදරෙයි. තාත්තිත් අහගෙන ඉන්නවා නේද? දුම්බර ලාලිත් ආදරෙන් ආවත් එකතු කරගන්නවා. අදත් සුපිරි සින්දු සෙට් එකක් දෙන්න කියලා තියෙනවා. මම දෙන සින්දු වලට සාමාන්‍ය මේ ලාලිත් ඒ වගේම අයේෂා ඒ කියන්නේ තාත්තී දුවයි දෙන්නම ආසයි. දෙන්නම සාමාන්‍ය මේ පෑය තුනේ ආයේ වෙන වෙන මොනව කළත් සිය තහගෙන තමයි කරන වැඩ ටික කරන්නේ. එච්චරට උනන්දු වෙමි මගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා. Thank you. ආදරෙයි තාත්තිටයි දුවටයි දෙන්නටම. මවනැල්ලේ සුද්දා හලෝ. රුක්මල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒ සුද්දා කියලා තියෙන්නේ මට නේද? සුද්ද නෙවෙයි මම සුද්ධි. සෑම් ලෝටන් ඊළඟට සුජීව සාරික් මේ කටි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. එහෙටත් හොඳටම වැස්සලු. මාවනැල්ල පැත්තට නම් ඔවුනේ වැස්ස කියන එක ඒක ඉතින් පොඩ්ඩක් හිතන්න පුළුවන්නේ. කොහොම හරි වැස්ස තෙමෙන්න එපා. අර නිකන් සමහර ලාවට ආසාවට නේද? බරසෝරේ මේකා මේකා බරසෝරේ මේකා මේකා බොරු කියන්නේ මම්නේ. චම් චම් චම් චම් චම් චම් ඒ වහිම කරන්න යන්න පහරද? බහින වෙලාවට කුඩයක් ඉහලගෙන මිසක් එළියට බහින්න එපා. මොකද හින්දි ෆිල්ම් එකක් නෙවෙයිනේ මේක. ඊට පස්සේ හෙම්බිරිස්සාව හැදිලා හච්චිස් ගගන් තමයි ඉන්න වෙන්නේ. ලෙඩ වෙන්න එපා. අනිත් එක වහිනවා කියන්නේ ආයම ඩෙංගු මදුරුවන්ට බෝ වෙන්න ඉඩ තියන්න එපා. ඒ ගැන චුට සැලකිලිමත් වෙන්න. ඒකත් මතක් කරනවා මේත් එක්කම. ආදරෙන් රුක්මල් ඇතුළු යාළුවෝ සෙට් එක එකතු කරගන්නවා මේ සින්දුවට.

කොඳුරා කියන්න කියලා මේ සින්දුව කිව්වට මම නම් ආස නැහැ ඔය කොඳුරණේවට. අයියෙන් කතා කරන්න බැරුවයි නේද? ඉත කොඳුරන්න ලෑස්ති වෙන්නපා. උම්ම එකක් ඕනේ නම් ටයිප් කරලා එවන්න WhatsApp message එකක්.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස
2: සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයද්ද ආශ්චර්ය මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු ඒ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම ගන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම් මත
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
7: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: ඇලුමිනියම්නේ.
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ස්මාර්ට් එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාරූපකි.
2: මතකද මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
3: යට හැටතෙක් ඩිස්කවුන්ට් අරගෙන
2: මේ අවුදතාවා.
3: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි.

0: ඒ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
1: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
0: හවස 3:00 වෙනාඩියයි

0: था टॉप स्टोरी।
1: ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාවක් ආරම්භයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යෝජනාව සම්බන්ධයෙන් නීතිඥ සංගමය සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කිරීමට නිමිතයි. යෝජනාව පිළිබඳ සේස්ථාපනය පැහැදිලි කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ලබා දුන්නා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුපත අධිකරණ අමාත්‍යවරයාගේ නියමිය පරිදි මේ වන විට ගැසට් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස වසර අවුරුදු 67ක් දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත්. අභිහචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කළා. දැන් තවත් දේශීය පුවතක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ පුද්ගලයෙකු ආනයනය කළ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි. ප්‍රකාශ ලබා දීමෙන් පසු යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය බවයි සියත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 666

හවස තුනයි වෙනාඩි 10යි වෙලාව. අම්මෝ කේක් කේක් කේක් කේක් ලස්සන ලස්සන කේක් ගොඩාක් මට එවලා තියෙනවා. හරිම ලස්සනයි, හරිම නීට්. මේ කේක් නම් කපල කන්නත් ලෝබයි. එච්චරට ලස්සනයි, රස පාටයි. ඒ වගේමයි අර මං කිව්වේ සාමාන්‍යයෙන් කේක් එකක් හදනකොට හරිම නීට් එකට ඒක හදන්න ඕනේ. එතකොට තමයි ඒකට තියෙන ආසාව වැඩි වෙන්නේ, ෆොටෝ එකට උනත් ලස්සන වෙන්නේ. ඉතින් මෙච්චර ලස්සන කේක් ගොඩාක් මට හදලා එව්වේ නෑ. ඇත්තම කිව්වොත් හදලා ඒගොල්ලෝ ෆොටෝ ගහලා එව්වා. ගිල්ස් එකේ කට්ටිය, ගිල්ස් එකේ කේක් එකේ සෙට් එක, කේක් සෙක්ෂන් එකේ. ඉතින් කොල්ලෝ ටික මාවහගෙන තමයි කේක් හදන්නේ. මං හිතන්නේ මේ කේක් මෙච්චර ලස්සන වෙන්න නේද, මගෙත් යම් පමණක හරි දායකත්වයක් තියෙනවනේ නේද? මොකද මාව අහගෙන අර හිතේ සතුටින්නේ මේවා හදන්නේ. එනිසා මට හිතනවා මේ වැඩේ තව සක්සස් වෙලා තියෙනවා කියලා. අපිත් අද කේක් කැපුවා, කේක් කෑවා, කේක් කවා ගත්තා. මොකද අද අපේ විශ්මිගේ, විශ්මිත වැඩමවනා කියලා අපි කියන්නේ. විශ්මිගේ ජනම්දින් මුබාරක් එක අද. ඉතින් ගෑනු ළමයා මන් දන්නේ අහගෙනද දන්නෙත් නෑ, කොහොම හරි අද ඉතින් සතුටින් ඉන්නවා. සෙලිබ්‍රේට් කරන ගමන් ඉන්නේ. මං හිතන්නේ මුළු ඔෆිස් එකටම කේක් ගෙනල්ලා බෙදෙන ගමන්ද කොහෙද ඉන්නේ. අද හරි බිසි. ඉතින් මන් දන්නේ ආදර රේඛාවටවත් වෙලාවට එයිද කියලා. මොකද කේක් බෙදෙන එකමයි අපේ ඇස්වලට අද පෙනුනේ. වෙන වැඩක් කරන පාටක් නෑ. කවන්නේ කවන්නේ බර්ත්ඩේ එක දවසේ නේද? කටිය ඔක්කොටම කේක් බෙදන්න ඕනේ. ඊට පස්සේ විෂස් බාර ගන්න ඕනේ. අපිත් ඉතින් පුළුවන් උපරිමේ කළා. විශ්මි අහගෙන ඉන්නවනම් ජනම්දින් මුබාරක්. සතුටින් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕනේ. ඊළඟට ලස්සන්ට ආදර රේඛා ප්‍රෝග්‍රෑම් එක කරලා ගොඩාක් අයගේ ආදරය දිනා ගන්න ලැබෙන්න ඕනි. අනිත් ආගේ ලස්සන ලස්සන හීන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න ඕනි. ඉෂ් කරනවා ඉතින් සුබම සුබ පන්දිනයක් වේවා කියලා. ඕකේ, ඊළඟට චන්දනට හාත් දක් ඕනි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්බලංගොඩ ගවේෂ්, සිංහයාට බයයි නංගිය සින්දු ඕනි කියලා තියෙන්නේ. සිංහයාට විතරක් නෙවෙයි වෙන්න ඇතනේ නේද? චන්දන බය ඇතිනේ මං හිතන්නේ මේ මොහිනීටත්. හා, මට හිතුණා එහිඳ මොහිනී සින්දුව දෙන්න. සිංහයා වගේද බබා මොහිනී නේද? එහෙනම් චන්දනට කියන්න මේ සින්දුව අහන්න කියලා. ඔන්න මොහිනී හාද්දකුත් දුන්නා. සියත මොහිනී හොඳේ.

0: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place, Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණ සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස්.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. ස්විට්සර්ලන්තයේ ජිනීවා. 2. ඇමරිකාවේ වොෂින්ටන් DC.
2: පොකට්මනේ අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ ඇඹිලිපිටියේ මදුසේන විරත්න.
3: දරුවන්ට පොකට්මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට්මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: යත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30 සියත ටීවී තුලින්.

නේද? අනුහස් කිව්වහම ඉතින් මට නම් මතක් වෙන්නේ. අනුහස් තමයි. අනුහස් ඩුබායි ඉඳන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඩුබායි වල ඉන්න ලංකාවේ ඔක්කොම එකතු කර ගන්නවා කියලා තියෙනවා. මගෙන් අහලා තියෙනවා මතකද කියලා යාව. ඔව් ඔව් අනේ ඔයාව අමතක කරනවද එහෙම? ඉතින් කොහොමද ඩුබායි වල ජීවිතේ? විස්තර කියලා වන්න. කිස්සකක් ඕනේ නේ ඔයාටත්? හරිද?

අම්මෝ මේ සිද්දුව එක පාටනයක් කරට ගන්නවා වගේ පටන් ගත්ත නේද? මාත් හිතුවේ නෑ එච්චර සද්දෙට පටන් ගනී කියලා. කමක් නෑ ඉතින්. හැම දෙයකටම පුරුදු වෙන්න ඕනේ හරිද? රොමේනියාවේ අනු ඔයා මට සිංදු ගොඩාක් මතක් කරලා තියෙනවා. හැබැයි චූටක් විතර ඒවර අපි ඒ කාලේ අහන්නේ සොඳුරු අඟහරු ආදට. අන්න එහෙම සිංදු නේද මැණිකේ? ඒ වුණාට බලමු මම ට්‍රයි කරන්නම් එකක් හරි දෙන්න ඔයා වෙනුවෙන්. නැත්තම් ඔයා ආස වෙන සිංදුවක් හරි මම ප්ලේ කරනවා. අහගෙන ඉන්නකෝ. දැනට මේක හමු හොඳේ.

0: ඔක්ලයි චැබැල්ලම්
1: අරාබි රටවල්ල මගේ යාළුවෝ ඉන්නවනේ මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන මං කිව්වා හරිද ඔගොල්ලෝ දන්නවනේ පොඩන්නේ අරාබි භාෂාව මං කිව්වා හරිද මට කියලවන්න චුටි බ්‍රේක් එකක් ගන්නවා මං ඒ අතරේ ඊට පස්සේ ආයෙ සින්දුව අහමු වෙලාව හවස 3:05

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
0: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙස්සි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජයගන්න රිට්ස්බරි ලොකෝකෝ එක්ක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි ලොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි ලොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි ලොකෝකෝ මගේ කරගන්න එපා. තරගය ගොස්තු
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
5: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණ මහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
6: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනට තහලිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතය ලබාදීමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: හිනා වෙන්න මෙන්න වෙලාව.
8: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ
9: කියලා. පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
8: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
10: ලොකම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive
11: අනුග්‍රහය.
12: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල.
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා,
16: පහසු වෙලා,
17: තෑගි වැඩි වෙලා,
16: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය,
18: The Palace ගම් පහ, අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
21: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
22: real mapate experience එකකට නැල්වත්ත බට.
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
24: satutu rasaguna musvena kemala rasa surakena
25: Kukufry RBD Poltel hata wasarakata wedi vishwasen
26: mulu pavulata ma mage ganata ma oba asakarana sappa nindaka soya vedimo evitta enna Valentino Italy flagship experience center වෝට් ප්ලේස් කලම්බු 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
2: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 800 400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගන් වතුරට සුරසුරුනට දැන් මම බය නැහැ.
4: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා insurance general business club.
11: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා discount එක හොඳම brands වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
27: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
28: සියත දෙවයින පුරා

මේ ප්‍රෝග්‍රෑම් එක මිස්ම දිගටම කරන්න. ගොඩාක් හොඳට ඔයාමයි ප්‍රෝග්‍රෑම් එක කරනවා. එහෙම මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මට නෙවෙයි වෙන කෙනෙක්ට. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? වර්ජිනියා ඔයා නේද? අනේ අනේ සුදු, ඔයා ආදරෙන් එකතු කරගන්නවා. ගුරු රන්දා වගේ හයිරේටඩ් ගබ්රු දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඕ මාත් ආස සින්දුවක්. හැබැයි අපි මේ පැයට අදාළව නම් අහුවනේ වෙන ලැංග්වේජ් එකක සින්දුවක්. ඔස්ට්‍රේලියාවල ශෂි ඉල්ලලා තියෙන්නේ. ශෂීට ඉතින් බෑ කියන්නත් බැහැ, මොකද යාමට ආදරේ කියලා තියෙනවා. මැණික කියලා කතා කරන්නේ නොදැක්ක වගේ ඉන්නත් බැහැ ඉතින්. ඉන්නකො බලන්න. රුමේනියා ඉඳන් ෂෙහානුත් මෙසේජ් එකක් දාලා තිබ්බා. අපි තහන් ඉන්නේ ඔයාව කියලා තියෙනවා. Thank you ෂෙහාන්. ඊළඟට මට මෙසේජ් එකක් දාලා තිබ්බා මොරටුවේ පියල්. අයියෝ පියල්, I'm sorry. ඒ ඔයාගේ ලොකු දුවගේ උපන්දිනේ නේද? අනේ ඔයා මට ෆොටෝ එකකුත් එවලා තිබ්බා. මං විශ් කරන්නම්ම කියලා කිව්වනේ. ඊට පස්සේ මට මිස් වුණා. තරහද ඔයා? පහන්දි අමායා, අවුරුදු 8යි. අම්මයි තාත්තයි නංගි පොඩි නැන්දයි මහප්පයි බාප්පයි පුංචි ලොකු නැන්දයි මధుර මාමයි දහම් අයියයි ලකිඳු අයියයි චූටි කටි ඔක්කොම විශ් කරනවා කියලා ඊයේ මෙසේජ් එකේ තිබ්බා. සෝරි, අද තමයි කියවන්න පුළුවන් උනේ.

0: හද ගැස්මට සියත. ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑව
1: රාස්සිකය අව්ව වැටිලා
0: ඒ වැටිච්ච රාස්සික අව්ව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා රාස්සිට කිව්වද ඔයත් ඔහොමයි රාස්සි වගේමයි යන යනදන මොනහරි වට්ටගෙන යනවා පොඩි කාලෙම මොලේ වට්ටගෙන
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
5: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය
6: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් වසරකට වැඩි විශ්වාසය
7: හරිම තැනට ගියහින්ද LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
9: ඕනේ LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
10: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 071455
11: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බෝනන්සා
12: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
11: මේ අවුරුද්දේ
12: තාවා නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බෝනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්
13: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
14: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
15: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 071455
16: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
17: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න 98.2
18: 98.4

0: किया था टॉप स्टोरी।
1: ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව අවසන්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ පුළුල් විද්වත් සාකච්ඡාවක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අද ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේදී සංගමය නියෝජනය කරමින් එහි සභාපති රජීව් අමරසූරිය ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් සාකච්ඡාවට එක්ුණා. සභාපතිවරයා සඳහන් කළේ සංශෝධනයට නීතිඥ සංගමය විරෝධය පළ කිරීමට හේතු පිළිබඳ පැහැදිලි කළ බවයි. ජනාධිපතිවරයාද ඔහුගේ අදහස පැහැදිලි කළ බව සභාපතිවරයා පැවසුවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමයේ පරිදි මේ වන විට ගැසට් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතේ ඇතුළත්. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.117 888 666
4: 98.2 98.3

බලන්න නේ මේ සින්දු එකකට එකක් ගැලපෙන හැටි. දිමංකග සින්දුව කෝනේ කියලා කවුරු හරි මට කියලා තිබ්බා. මට මතක නෑනේ කවුද කියලා. කමන්නේ නම නොකිය වුණත් නේද? ඔය ආසම සින්දුව ප්ලේ වෙනවනේ. ඒ මදයි නේද? ආ හිරන්ත! ඊයත් මං ඔයා ගැන කියන්න හිතන් හිටියා, මට බැරි වුණා. සම්පූර්ණ වැරද්ද මගේ. හොඳේ, අද හවස යුරෝපයටයි බ්‍රිතාන්‍යයටයි පූර්ණ සූර්යග්‍රහණයක් දිස්සනවා කියලා මට කියලවල තියෙනවා හිරන්ත. එහෙනම් ඉතින් බලන්න අපේ අනිත් යුරෝප් කන්ට්‍රිස් වල ඉන්න යාළුවෝ එහෙම දැනුවත්ද මේ ගැන? ඔයලා බලන්න, මම නම් ඔයලා බලන්න යන්නේ නැහැ. මොකද මට අදාළ නැහැනේ, මම ඉන්නේ ලංකාවේනේ. ලංකාවට පේනවා කිව්වනම් ආයිති වෙන වැඩක් නෑ. ඉතින් රුවන් හෙට්ටිආරච්චිට සින්දුවක් දෙන්නෝ. ලංකා කඩේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආ, ඔගොල්ලොන්ගෙන් ටැග්ගක් ඉල්ලුවා. සම්පා ඉතාලියේ ඉන්න, එයාටත් මොනාහරි නිර්මාණයක් කරලා එවන්න කියලා කිව්වා.

වැටිච්ච ගොඩාක්කයි ඉන්නවා මේ වෙලාවේ. ඕ මේ ලංක කඩේ කට්ටියට කියන්නේ සම්පව එක එකව හදලෙවන්න අරකද මේකද කිව්වට ඕවා ලොකුට ගණන් ගන්න එපානේ. එයා කිව්ව එක මම ඉතින් කිව්වා. එච්චර ඔලුවට ගන්න එපා.

වෙලාව යනවා තේරෙන්නවත් නෑලු. ඔර්ලොස්සුවක් ළඟ තියාගන්න. වෙලාව යනවා තේරෙන්නේ නැත්තම් නේද? අඩුතරමේ ඔර්ලොස්සුව ළඟ තියාගත්තම් පේනවා හරිනේ වෙලාව යනවා කියලා. ගල්ලි මදු ඊළුවක් කලේ සුදු දන්නවනි තින් මගේ කට ගැන නේද? මේ කෙල්ලගේ හුරතලේ අහන් ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ. එහෙමයි කියලා තියෙන්නේ ආදරේ ඉතින්. සින්දුවක් දෙන්න සුදු. කවුද මේ? ඉෂු ඉරේෂා ප්‍රේමරත්න. ඔයා නේද? මම හිතන ඔයා මේ සින්දුවට කැමති වෙයි කියලා. මොකද මාත ආසම සින්දුවක්.

0: හද ගැස්මට සියත. රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය.
1: Theater Between Lady Miss World Sri Lanka 2026.
2: ඔබත් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායා රූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500යි 500කට වට්ස්ඇප් කරන්න.
3: Theater Between Lady Miss World Sri Lanka 2026.
1: Title Sponsor.
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady.
5: ඔබට අවශ්‍ය මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න Pick Me Flash කරන්න.
10: 30ට එහෙ මෙහෙ තියන්නේ පරතරම්.
11: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන්න 0115 880 400. LOLC රන් සලි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන.
12: Prime Colombo. Colombo meda baseline parata italagin apartment ekak. Den obata prime residencies within. Oba vetata genena Colombo navayehi idivana Prime Colombo. Pasal rohal saha dainika avashyata siyalatama vinadi kipeyai. Rupiyal million 45 sita ihalata. Aadambarein Colombo jeevath wenna. Adama katha karanna. 0710 777 333.
13: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
1: සිලිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්පොට් සිටි වෙතින් මෙගා වට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි. ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි. දීවා කලර් ගාඩ් ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
2: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117 888 666.
10: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
20: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිලිනවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
21: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.

0: සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමයි.
1: Theater Tele දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මාව දැකලා හැංගුණානේ.
3: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
1: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
4: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත ටීවී තුලින්
6: අමුවටයි 0.2 අමුවටයි 0.4

0: පුරා ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අබ්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම ඩුබයි
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

ලොවෙන් එකෙක් එක් දේටයි අපි අඩන්න බැරිදාටයි. ආසයේ වචනවලට ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියලා කිව්වට මම දන්න සමහර මගේ යාළුව ඉන්න එක දේකට විතරක් නෙවෙයි ගොඩක් දේවල් වලට දක්ෂයි. රවීන්, ඔයත් එහෙමයි නේද? ඔයාට ලස්සනට කටහඬින් වැඩ දාන්න පුළුවන්, ඊට පස්සේ ස්ටේජ් ගහන්න පුළුවන්, ග්‍රැෆික්ද ආය ඇනිමේෂන්ද ඔක්කොම වැඩ එකක් දෙකක් නෙවෙයි නේ, කම්පිය කරන්න පුළුවන් ඕන එකක්. දක්ෂ කොල්ලෙත් තමයි. අද තමයි හැබැයි හාහා පුරා කියලා ලංකාවෙන් එළියට අඩිය තියන්නේ. ඒකත් මේ කොන්සර්ට් එකක වැඩකට. ඉතින් ඔයා බලාපොරොත්තුනේ රට යන්න හොම නෙවෙයි නේද සුදු? හිතන් හිටියේ නේද ජොබ් එකකට රට ගිහිල්ලා ඩොලස් සවන්න ඩොලස්. ඒ වුණාට අන්තිමට කොහොමහරි අගේ රට යන සිහිනය සැබෑ වුණා. හැබැයි ආයන්නේ එහෙම ජොබ් එකක් කරන්න කියලා අර අවුරුදු ගානකට නෙවෙයි දවස් කීපයකට ජොබ් එක කරන්න තමයි. ඒ වුණාට ඔක මරු ඔය විදිහ මරුනේ. සති දෙකක් විතර හොඳට ජපානි රවුමක් දාලා යාළු සෙට් එකත් එක්ක නේ වැඩෙත් හොඳට කරලා එන්න පුළංකම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආල් ද බෙස්ට්. මේ වෙලාවේ මේ එයාපෝට් යන ගමන් තමයි මාව අහගෙන යන්නේ. විශේෂයෙන්ම අම්මිව ආදරෙන් එකතු කරගන්න ඕනේ. හැම දේටම හයියක් වෙච්ච ළඟින් ඉන්න රවීන්ගේ අම්මා, ඊට පස්සේ වයිෆ්,

බා එදර නම් මේ වෙලාල් වාහනේ නැහැ. හැබැයි වයිෆ්ගේ අක්කා ඉන්නවා, අක්කගේ බබා ඉන්නවා, චූටි පැටියා, ඊට පස්සේ ඩ්‍රයිවර් අයියා. අයියද මල්ලිද? අයිය වෙන්න ඇතිනේ ඔක්කොම. ඉතින් මට ඉතින් අයියලානේ ඔක්කොමල්ලා ආදරෙන් එකතු කරගන්නවා, ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. හදිස්සමට යන්න ඕනේ. හැව සේ ෆ්ලයිට්. ඔයාට ඉතින් කිස් එකක් දුන්නයි කියලා නේද? වයිෆ් කලබල වෙන එකක් නෑ. මොකද වයිෆ් දන්නවනේ මං ගැන නේ. පිළියන්තල තිලක්. ඔබෙල් එකේ කට්ටියත් අහගෙන නේ මාව. හදිස්සි ගමේ ගියලු දවස් දෙකක් අහන්න බැරුණාලු මාව. වැඩක් නෑනේ දවස් දෙකෙන් මාව ඇහුවේ නෑ කියන්නේ. මෙලෝ රාක් නෑනේ.

මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට අයියා කෙනෙක් වගේද? අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ? නංගි කෙනෙක් වගේ? මොකද මට චානක මෙසේජ් එකක් අහලා අයියා මම චානක කියලා. අනේ මම අයියා කෙනෙක් නෙවෙයි අක්ක කෙනෙක්. නැත්තම් නංගි කෙනෙක්. හරිද? ප්ලීස් අක්කේ කියලා මෙසේජ් එකක් දාන්න චානක. නැත්නම් මං වාගේ මෙසේජස් ආයේ කියවන්නේ නැහැ. චුටි බ්‍රේක් එක ගන්න වෙලාව හවස 4:00 වෙනදි 36යි.

0: සිංහගිරි ඔගස්ට් බොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි ඩෙංගු මාරාන්තිකයි
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ශමිල් විජේසිංහ
2: වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් 50%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන් කියන කොළඹ ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්කවලින් ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ දැන් සෞඛ්‍යංශ විසින් කියන මදුරන් බෝ වෙන ස්ථාන නිරීක්ෂණය කිරීමේදී ඒ මදුරු බිත්තර සහ කීඩයන් රැඳෙන ස්ථාන ප්‍රතිශතාත්මකව ගත්තම වැඩිම ප්‍රමාණයක් හමු වෙලා තියෙන පාසල් තුන ඒ නිසා මේ උසස් පෙළ සමය තුලදී පාසල් තුන ඩෙංගු මදුරුවා බෝ වෙන ස්ථාන ඉවත් කිරීම විනාශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයි
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
7: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
7: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
8: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
10: කොහොමද තරයි?
11: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන් ස්ටිකෙන් ටික පේ.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Fed is there somehow. Dahatunai Anuhaya Amatam.
9: සමහරු එන්නේ සද්දය අහලා.
10: තව සමහරු එන්නේ සුවඳට.
9: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
10: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ.
11: Down South එන්න ඕනේ.
10: Go International Expo 2026.
11: 2026.
12: Motor Show.
10: Lifestyle Expo.
12: Construction Expo.
10: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
12: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
10: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද?
11: Go International Expo 2026.
13: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
14: ලොවෙත්නේ, මෙවලොවිකහෙත්නේ.
15: අනුවතයි 10.2

චානක මෙසේජ් එක දාලා තිබ්බේ. අයියා මම චානක කියලා. පස්සේ චානකේ වල අයියෝ කියලා. ඔයර අයියෝ කියලා කියන්න ඕන නේ. හනේ හනේ මයි පුතේ. අවුලන්නේ ෂේප් ෂේප්. කුණ්ඩසාලේ එක්සලන්ට් කුෂන් වර්ක්ස් එකේ. සාලි මල්ලි, මදුශංක මල්ලි, ෂාර මල්ලි. ඔයා තමයි අයියා නේද? චානක අයියා. එහෙම කියන්න එපා සුදු. මම බැලුව මොකද්ද මේ මට අයියා කියලා තියෙන්නේ කියලා. අනේ මන් දන්නේ. රවීන් අයියා. එයා නම් වැඩෙක්ම තමා කියලා මෙන්න දඹුල්ලේ තාදු කියලා තියෙනවා. අහගෙන ඇත්තේ සතුට හිතේ මේක කිව්වහම. ඊළඟට කුසල්. කුසල් කියලා තියෙනවා මරු මරු මරු මරු. ඒක මරු. හෙලෝ අයියා. සුදු කොච්ච අයියා කියලා. මට හිනා වෙන්න තියෙනවා නම් ඔයාට අද දී මොකක් කර කවන්නේ නේද කුසල්? අද තනියෙන්ද? වයිෆ් නැද්ද වාහනේ? ඉන්නව නම් එයාවත් එකතු කරගමු. නැත්නම් අපි දෙන්න

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස
2: සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයද්දා ආශ්චර්ය මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු දෙකේ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩි උස්ස ගන්න පුළුවන් වේද කියලා.
1: සියද පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: big big දිනුමයි බොන්නන්සා බොන්නන්සා
6: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
2: සැන්ඩි ඉර බහැගෙන යන සිසිල ගලන හැන්දෑව
7: රාස්සිකේ අවුව වැටිලා
2: ඒ වැටිච්ච රාස්සිකේ අවුව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා රාස්සිට කිව්වද?
7: වැටිලා
2: වත්තන්න තු යද්ද ඔයත් ඔහොමයි රාස්සි වගේ වයි යන යන දැන මොනහරි වට්ටගෙන යනවා රේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. ඕසි ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට. smart wifi fast cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252320.
11: this වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
14: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
15: මතකද මතකද මතකද මතකද සිංග විබුලෙන්සා
16: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
15: මේ අවුදතාවා
16: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
18: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
19: සිංගිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic කැම්බියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
1: 98.4 මේකමුවට සියත FM ලෝකේ වටේම famous
2: සුදු කොච්චගේ දවල් ශෝයක
7: යකෙවලින් ඉන්නවා
20: ඕදත් අදරේ සුදු කොච්චේ
7: ඉතාලියෙන් ඉන්නවා
21: සා ෆස්ට් ටයි අපිට හන්න සීස
7: එතකොට කොරියා
22: සුදු කොච්චි මානි තරංගේයෝ
7: ජපාන් රොමේනියා
2: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
7: සති දවස්සල හවස දෙකට
22: සුදු කොච්චි මරු
7: හවස පහට විනාඩි 3යි මං යන්න හදන්නේ මං ගියෙන් පස්සේ මං දන්නා ඔබට පාළු දැනනවා කියලා හොඳ වැඩේ හෙට එන්නම් අනේ හෙට හවස දෙකට අපි හම්බ වෙමු කොමග මාන්ටි දයානි ආදරෙන් ආව එකතු කරගන්නවා රාහුල් අයියෝ රාහුල් ආ පරක්කුයි මේ අන්තිම සින්දුව

මම මේ යන්න කියලා හිත හදාගත්තාම එක එක බනිස් වර්ගය වෙනවා මේ අණු. කෙල ගිලලමයි යන්නේ හොඳේ. තේකක් බොමුලු. දැන් ඉතින් කඩේට ගිහිල්ලා හරි තේකක් බොන්න වෙනවා.

0: ये था टॉप स्टोरी।
1: අකිල කේ සේවකයේ කුරිමාට් අකිල විරාජ් කාර්යවසම් හිටපු මන්ත්‍රීවරයාට අයත් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසී. අකිල විරාජ් කාර්යවසම්ද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ පසුගිය 5 වනදායි. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකරු 2022 වසරේ ජූලි මාස ජනාධිපති ජේෂ්ඨ උපදේශක විමධ්‍යගත හා පරිපාලන ලෙස පත් කර තිබුණා. සැකකරුට චෝදනා එල්ල වුණේ එම කාලයේදී බදවාගත් නිලධාරීන් 3 දෙනෙකු සිය ඉන්ධන පිරවුම් හලේ සේවය සඳහා යොදාගත් බවටයි. ඉන් ඔහු රජයට රුපියල් 27,68,836 අලාභයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වුණා. ඊට ආධාර අනුපල දීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් ඉන්ධන හලේ සේවකයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. දැන් තවත් දේශීය පුවතක්. වවුනියාව මුලතිව් ත්‍රිකුණාමලය පොළොන්නරුව මඩකලපුව අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට හෙට උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117 868 666.

0: Adang.
1: තරුණ ජීවිතයේ අපේ විනෝදයෙන්
2: තරුණ කොයි තරුණ
3: ඇස්සයක්
1: ඔයා දිහා බල්ල තරුණ තරුණ කියලා ජීවිතයට කියන්න විදිහක් නැහැ
2: නේ. මං ඔයා මේ කොන්නේ තිතිල ඔක්කොම ලා රවුල බලන්නකෝ.
1: ඔව් මම තරුණ නෑනේ.
2: එහෙම කියන්නේ මම මේ බැලුවා
1: කවුද කිව්වා මම තරුණයි කියලා. මම කිව්වේ කොහෙද හරි වක් කිව්වද එහෙම
2: නෑනේ. හරි ඉතින් ඔයා මාරයිනේ.
1: ඒ කියන්නේ තරුණ ජීවිතයේ අපේ විනෝදෙක එයාට පුදු තරුණ ඔයා මටද තරුණයි කිව්වේ තරුණ අරුණ
2: තරුණ
1: මම මේ කියාගෙන ආවේ අද ලෝක තරුණ දිනය.
2: යස් අපේ දවස.
1: කාගේද? ඔයාලගේ දවස අවුරුදු 20කට විතර කලින්. මේ
2: ඉතින් තරුණය කියන්නේ අවුරුදු 25නේ 25ත් 18ත් වගේ නේද?
1: මොකද කියක්?
2: එහෙමනේ තරුණයෝ.
1: 25ත් 18ත් අතරද තරුණයෝ?
2: නැත්ද?
1: වෙන්නති.
2: ඒකනේ.
1: වෙන්නති දිග මීට අවුරුදු 20කට විතර කලින් වායේ කිට්ටුවට ඒ ළඟ හරියේ. ඒත්ේ ළඟ හරියේ ඉඳ ඇති අවුරුදු 20කට විතර කලින්. මේවා ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඉතින්. හැම නාකි මිනිස්සෙකුටම තරුණ වයසක් තිබිලා තියෙනවනේ. කවුරුද ඔයා උපදිනකොට මෙහෙම නාකි නෑනේ සැන්ඩි. ඔයත් පොඩි දරුවෙක් හැටියට ඉපදිලා ඈ ඊට පස්සේ තරුණයෙක් හැටියට කල් ගත කරලා ඒ ඉතින් අවුරුදු 20කට 25කට කලින් ගත කරපු සුන්දර තරුණ වියේ මතක සමග එනේ
2: වාට
1: තරුණ කාලෙන් ඉතුරු වෙලා තියෙන්නේ සුන්දර මතක ටිකයි වම් පැත්තේ කම්බුලේ කුරුල්ල ටිකයි තමයි තරුණ වියේ කුරුල්ල වෙලා තියෙන්නේ ඒ සැන්ඩිගේ
2: ඒවත් කියනවා
1: සැන්ඩිගේ තරුණ වියේ උරුම තරුණ මතක සහ වම් පැත්තේ කම්බුලේ ඇති කුරුල්ල සමුච්චය තරුණ කාලේ කරගාපුවා
2: අම්මෝ ඇති ඇති බොරු කිව්ව ඉක්මනට දැන් ඇත්ත කතාව කියන්න
1: ඇත්ත ලස්සන කතාවක් තියෙනවා කියන්න මේ මේක වෙන්නේ එංගලන්තේ
2: එංගලන්තේ
1: උතුරු වේල්සේ
2: හරි
1: තමයි මේ සිද්ධිය වෙන්නේ එංගලන්තේ උතුරු වේල්සේ තියෙන හොස්පිටල් එකක මේ හොස්පිටල් එකේ පිටුවන්ද ලෙඩෙක් ඉන්නවා
2: ලෙඩෙක් ඉන්නවා
1: ලෙඩෙක් ඉන්න ඇඳට වෙලා
2: හොස්පිටල් එකේ ලෙඩුනේ ඉන්නේ
1: අය දොස්තරලා නැහැ නර්ස්ලා ඇටෙන්ඩර්ස් නැහැ ඒ හොස්පිටල් එකේ නම් ඉතින් ලෙඩු ඔය කිව්වේ
2: මතක් වෙන්නේ ලෙඩුනේ
1: අයියෝ අයියෝ
2: ඉතින්
1: හැම තැනම දෙපැත්තක් තියෙනවා හැම දෙයකම දෙපැත්තක් තියෙනවා දැන් ඉස්කෝලෙන් ඉතින්
2: ළමයි අය
1: උගන්නන්නේ ළමයිද එතකොට ඉස්කෝලේ ප්‍රින්සිපල්ුත් ළමයි මුරට ඉන්නෙත් ළමයි ඒ මොකක්ද එහෙම නෑ හැමදේකම දෙපැත්තක් තියෙනවා.
2: හරි.
1: හොස්පිටල් එකේ ඉන්නකො ලෙඩ ඇඳක ලෙඩෙක් මෙහෙම
2: ඉන්නවා.
1: මම දැන් පාන්දර එහෙම නැත්තම් අපි හිත හැන්දෑවේ ඔන්න ඉර බහගෙන යන වෙලාව කියලා. මේ ලෙඩ ඇඳට වෙලා ජනේලෙන් එපිටහා බලාගෙන ඉන්නකොට මේකට පේනවා මේ හොස්පිටල් එක තියෙන එයා ඉන්න බිල්ඩින් එකට එහා පැත්තේ බිල්ඩින් එකේ හොස්පිටල් එකේ මෙයාට මෙහෙම ජනේලෙන් පේනවා. එහා පැත්තේ බිල්ඩින් එකේ රූෆ් ටොප් එකේ ඉන්නවා අර කළු පාට දිග ලෝගුවක් ඇඳගෙන නිකන් දෑකත්තක් වගේ ලොකු පිහියක් අතේ තියෙන ග්‍රිම් රීපර් කියලා
2: කියන්නේ
1: ග්‍රිම් රීපර් කියලා කියන්නේ සාතන්ගේ නියෝජිතයා.
2: ඔව් ඔව් ඔව්.
1: එයා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන විදිහට මිනිස්සෙක් මැරෙන්න යනකොට ඇවිල්ලා අරගෙන යන්නේ ග්‍රිම් රීප්. මෙන්න ග්‍රිම් රීපර් ඉන්නවා එහා පැත්තේ වහලේ උඩ. හරි.
2: මිනිහා බය වුණාද?
1: ති බය වෙනවා නේද? ඉතින් ලෙඩ ඇඳක ඉන්න මිනිස්සෙක් ග්‍රිම් රීපර් දැක්කමද? හරි. මාරය ඇවිල්ලා. මාරය කිය බය වෙනවා. කොමාර. දැන් මේක ගිහිල්ලා දොස්තරලට කිව්වහම දොස්තරලා හිතනවා නෙවේ. මෙයා කාට බෙහෙතක් වැඩිලාද කොහෙද කියලා. කෙනෙකුට විතරක් නෙවේ. හොස්පිටල් එකේ හිටපු සෑහෙන පිරිසක් දැකලා තියෙනවා ග්‍රිම් රීපර් ඉන්නවා වහලේ උඩ වෙන බිල්ඩින් එක රූෆ් ටොප් එකට ලයින් හොස්පිටල් එක ඇතුළේම තමයි බලන කාට පේනවා පස්සේ මේ ගැන හොයලා බලනකොට ඇත්තටම එකෙක් හොස්පිටල් එකට ඇවිල්ලා
2: ඒ වගේ අඳගෙන
1: කළු පාට ලෝගුවක් අද අර ග්‍රිම් රීපර්ගේ ආයුධය වගේ එකක් හදාගෙන ඒකත් අතට අරගෙන
2: අර ලෙඩ්ඩු බය කරලා
1: වහලට වෙලා ඉන්නවා ලෙඩ්ඩු දිහා බලාගෙන ඉන්නවා මේ කඩනවා
2: දැන් ඔයාගේ වාරේ
1: ලෙඩ්ඩුන්ට බය වෙලා ඇඳ කකුල් හිට වෙල්ලත් පටන් පස්සේ ඉතින් මේ පොලිසියෙන් ඇවිල්ලා මේ යකාව අත්තඩක්කට අර මොකද්ද මෙතන සමයන් නටන්න මෙතන ලෙඩ්ඩු බය කරන්නේ
2: කියලා වදන්නේ
1: මිනිහා දීලා දෙනවා මරු උත්තරයක්
2: මොකක්ද දීලා
1: ඒ උත්තරේ තමයි ලස්සනම දැන් අල්ලගෙන ඇවිල්ලා අහුවාම මේ මොකක්ද මේ මිනිස්සු බය කරන්න? ඇයි මිනිස්සු බය වෙලා තියෙන්නේ? කවුද මිනිස්සු බය කළේ? ඇයි මිනිස්සු බය වෙලාද? බය වෙන්නේ නැද්ද ආයිසි? තමුසෙ මෙතන මේ ග්‍රිම් රීප වගේ ඇඳගෙන ලෙඩ්ඩු ඉන්න තැනට ඇවිල්ලා ඔළුව දාගෙන බය. ග්‍රිම් රීප
2: කවුද?
1: අඩේ මම මේ කපුටේ කුඩු නේද කියලා. මෙයා පොලිසියටත් එහෙම පොඩි මාර්සියක් දාන්න හදලා තියෙනවා. මේක සාර්ථක වෙලා පොඩි දඩුවමක් දීලා පිටත් කරලා තියෙනවා. ඉතින් මිනිහා ප්‍රැන්ක්ස්ටර් කෙනෙක්. ප්‍රැන්ක් කරන හදේ.
2: මොඳ ප්‍රැන්ක්.
1: අර ලස්සන වැඩ වෙලා තියෙනවා ප්‍රැන්ක්ස්ටර්ස්ලාට. ප්‍රැන්ක්ස්ටර්ස්ලා ප්‍රැන්ක් වෙච්ච අවස්ථා තියෙනවා ඒවල. අද ඒව පොඩ්ඩක් කතා කරමු.
2: ඕකේ. ඒත් එක්කම මාල්බි පුංචි කාලේම ගැනත් කතා කරමු. ඊට පස්සේ මාස්ටර් මයින්ඩ් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැනත් අපි අද කතා කරනවා. හොඳ හොඳ ලෑඩ.
1: එන්ද ජාමේ.
0: London!

0: අද ගැස්මට සියත
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: සියයට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
3: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
4: මුළු පවුලටම මගේ ගානටම.
3: කුකුල් ෆ්‍රයි සතුට.

0: ටිකෙන් ටික පේ.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්ති දෙන්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීම් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: David Peris Automobiles with in GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center with in. Adama obe test drive eka ven karwa ganna. Amathanna 01117888666.
3: Hari giye, hari matanata giye inda. LOLC eken ne loan ekak gatte.
4: Maath hariyanna kiyala hari tanatama yanna one.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 55 අමතන්න.

0: ගිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ වෙළඳීගෙන ඔබත් කෝටිපතියෙක්
1: වන සිංගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි ලොකෝකෝ එක්ක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි ලොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි ලොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි ලොකෝකෝ මගහැර ගන්න එපා. තරගය ගොස්තු
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: Chicken sadaha Cargill's Food City within Megawattam Goldie Chicken Sausages Value Pack itriya rupiyal 270 Fondre Fat Spread itriya rupiyal 210 Munchy Super Cream Cracker itriya rupiyal 40 Gomez Saban Original 5 Pack ek itriya rupiyal 160 Cargill's Food City
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84යිනේ.
7: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
8: 13.19ට කෝල් එකක් ගන්නකො.
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද?
11: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: ලාඩඩං.
1: දන්නවද සැන්ඩි ඇලන්
2: වෝක ඇලන් වෝක
1: ඇලන් මොක
2: වෝක ඇලන්ෝ ගැන සිංහ කෙනෙ
1: හරි හරි මම හන්ඩ ඇද ඔයා දන්නවාද ඇලන්නන් ඇලෙක්ස්
2: නෑ
1: ඇලන්නන් ඇලෙක්ස් කියලා කියන්නේ යුටියබස්ල හරි ඒ දෙන්න කරන යුටියුබ් චැනල්ල ඒගොල්ල
2: ප්ලෑන් කරන කට්ටිය හරි හරි
1: ඒගොල්ලු දවසක් ප්ලෑන් කළා යුටියුබ් වීඩියෝ එකක් බැංකුවක් මං කොල්ල කනෝ වීඩියෝ එක ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙද ඒගොල්ලෝ ගිහලා බැංකුව මං කොල්ල කන්නේ නැහැ ඒගොල්ලෝ බැංකුවේ ඉඳන් එළියට එනවා එළියට එලා ඌබ ඩ්‍රයිවර් කෙනෙක්ව තමයි මේ ප්‍රෑන්ක් කරන්නේ ඌබ එකක් දාලා තියෙන්නේ ඌබ ඩ්‍රයිවර් ඇවිල්ලා ඉන්නවා ඌබ ඩ්‍රයිවර් ආවහම එකපාරටම බැංකුව ඇතුළේ ඉඳන් මාස් දාගත්ත
2: දුවගෙන
1: ලොකු බෑග් දෙකක් අතේ ගත්ත ඩයල් දෙකක් එනවා දුවගෙන එන අතරේ ඒ දෙන්නගේ බෑග් එකෙන් සල්ලි විසිවෙනවා සල්ලි හැලි හැලි තමයි දුවගෙන එන්නේ දුවගෙන ඇවිල්ලා අර ඌබ ඩ්‍රයිවර්ගේ වාහනේට දඩි බිඩි ගාලා නැගලා යමෝ යමෝ යමෝ කියලා අයියෙන් කෑගලා එමිනියවත් හොඳටම කලබල කරලා එමිනියට සිතාගන්න බැරුව මේ මොකද්ද වෙන්නේ ඔන්න ඕක තමයි දැන් මේගොල්ලෝ හොරෙන් කැමරා දාලා වීඩියෝ
2: කරගන්නේ
1: දැන් ඌබ ඩ්‍රයිවර් ඇවිල්ලා නවත්තගෙන මුන්දෙන් නැවිලා ඌබ ඩ්‍රයිවර් බය වෙනවා බැංකුවක් මං කොල්ල කාපේ උන් දෙන්නෙක් මට දාගෙන යන්න වෙලා කියලා එයා දාන් ගන්න බෑ කියනවා ඔය කලබලේ ඇස්සේ පාරේ මේක බලාගෙන හිටපු මිනිස්සෙක් බැංකුව මං කොල්ල කාලා නේද කියලා ටක් ගාලා පොලිසියට කෝල්
2: ඇද්දා. ඊට පස්සේ
1: ඌබ ඩ්‍රයිවර් එක්ක පැටලි පැටලි ඉන්න අතරේදී පොලිසියෙන් ඇවිල්ලා ඇලන් සහ ඇලෙක්ස් අත් අඩංගුවට ගන්නවා.
2: අනේ නේ ප්‍රෑන්ක් එකක් අනේ අයියෝ විලුවක්
1: කලේ. අත් ගන්නවා කියන්නේ ඉතින් ඇවිල්ලා දඩ විදලා අත පය අමරලා දන ගස්සලා පිටිපස්ස හරවලා මාන්තු දාලා වාහන වලට මූණ හේතු කරලා රෙවේ එහෙම ප්‍රෑන්ක් එකක්ද ප්‍රෑන්ක් එකක් ප්‍රෑන්ක් ඔහම තමයි ඕන හොරෙක් ප්‍රෑන්ක් ගාපිය දන දන ගාපිය මේ මං ඇල හදේට මම අඟපු කීපක් දැන් කියන මෙයා ඇලෙක් ඒ අපිට පාද දන ගාපිය මාර ප්‍රශ්නේ මාර ප්‍රශ්නේ හොඳ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්
2: නෑ ඔය ඒ වගේ රිස්ක් වැඩ කරන්න නෑ නේම
1: කරනවානේ හරියට කරනවා ඔයිට අමතර පොඩි පොඩි ප්‍රෑන්ක්ස් එමත් කරනවා මං දකිනවා සමහරව මිනිස්සුන්ට කරදරයි සමහර ඒවා නම් ඒ ප්‍රෑන්ක් එකට බඳුන් වෙන තැනත්තාටත් පොඩි සොමියක් හම්බෙන වැඩක් තියෙනවා සමහර ඒවා ඉතින් ප්‍රෑන්ක් එක කරන එක හිරේ යන මේ වගේ වැඩත්
2: තියෙනවා.

0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
1: සතුටු රසගුණ මුසුවෙන. කෑමවල රස සුරකින.
2: Coffee RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
3: මුළු පවුලටම මගේ ගානටම.
4: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
8: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
7: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
8: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලයිනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝකෝ එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝකෝ චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝකෝ නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝකෝ මගහැර ගන්න එපා. තරගය ගොස්තු
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
13: අද කෑමක නම් කෑම රසටම තිබුණා
12: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්ක.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke සහ cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place. සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Kandia තුළ ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
16: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනම් double deck, double delight, double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
17: සින්දු සියත අනුග්‍රහය.
18: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
19: තිලක වර්ධන textiles.
0: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
4: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: මං දැක්කා මේ පහුගේ දවසක පත්තරයක දාලා තියෙනවා මේ වගේ හේවන ප්‍රෑන්ක් නෙවෙයි වංචා. හරි පොඩි ප්‍රෑන්ක් මොඩල් එකක් තමයි
1: තියෙන්නේ.
0: ඔය කොළඹ කුරුඳුවත්ත හා ඒ තදාසන්න ප්‍රදේශවල තියෙනවා ගෙවල් ඉඩම් එහෙම අයිතිකාරයෝ නැහැ. අයිතිකාරයෝ නැහැ කියන්නේ අයිතිකාරයෝ ඉන්නවා ඒගොල්ලෝ රටේ නැහැ. අයිතිකාරයෝ වෙන කොහේ හරි රටවල්. ඒවට බොරු ડોකියුමන්ට්ස් හදාගෙන එකම ඉඩම එකම ගෙදර 6-7 දිනකට විකුණපු එකෙක් අහු වෙලා.
1: හොඳ වැටේ අහුවෙච්ච එක නා.
0: අහුවෙච්චක ඉතින් හොඳයි. ඒ විදිහේ ප්‍රැන්ක් වගේ ඇත්ත වැඩ කරන ආදෝ තින්නවා.
1: ඉඩම් වලට නෝක ලොකුවටම කරනවා.
0: ඒ වාහන වලට එකම වාහනේ ගිහිල්ලා මිනිස්සු දෙතුන් දෙනාට විකුණන්න දරුව ඇති. හැබැයි වාහනයක් හොඳයි කියලා ලඩියක් විකුණන්න
1: පුළුවන් පුළුවන්.
0: ගේමක් නෑ. අයියෝ ගේමක්ම නෑ. දැන් ඔයා ගියා කියන්නකෝ වාහනයක් ගන්න.
1: මම නම් එහෙම යන්නේ නෑනේ මගල. මම යන්නේ මාළඹේ පුංචිකාර නිවසට. මම දන්නවා.
0: අයියෝ ඔයා එතෙන්ට යන්නේ වාගේ මොඩකම දන්නේ හින්දාද? බැරි වෙලාව. ඔයා තනියෙන් පැහිච්ච කමට වාහනයක් ගන්න ගියා නම් ඔයා කාර් එකක් කියලා කරත්තයක් උනත් අරගෙන එන්න ඉඳී තියෙන මිනිස්සෙන්න.
1: එහෙමයි. චරබ පහතට දාන්න එපා. කාර් එකක් කියලා කැඩිච්ච ලඩියක්
0: අරගෙන කරත්තකට වඩා පොඩ්ඩ උඩට දාන්න කියන්නේ. කරත් එකට වඩා පොඩ්ඩක් උස මොකද්ද තියෙන්නේ? ඉරික්ක. පහකට දාන්න එපා
1: කියලා.
0: ඔයාට එහෙම එකක් උනත් වෙන්න පුළුවන්. එහෙනම් ඔයා නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ මාළඹේ පුංචි කාර් නිවසට වාහනයක් ගන්න. හීනෙන් හරි
1: හිතනවා. මං කියන්නේ මකලෝ අනිත් අයත් අනිවාර්යෙන් යන්න.
0: ඔව්. ඒ කියන්නේ සැන්ඩි තරම් මෝඩ නැතත් මගේ මේ මෝඩයන්ට වාහන ගන්න తీර තරම් මේ මාළඹේ පුංචි කාර් නිවසට කියලා කියන්නේ. සැන්ඩි ගන්න මෝඩ වෙන්න ඕනේ නැහැ එතෙන්ට යන්න. හැබැයි ඔයා ගන්න වාහනේ නිකන් හිතේ සැනසීමෙන් ගැන විනිවිද භාවය ගැන සැකයක් නැතුව වාහනේ තත්වය ගැන හිතේ සංකාවක් නැතුව ගන්න ඕනේ. අන්න යන්න ඕන තැන මාළඹේ පුංචි කාර් නිවස නේද? ඒගොල්ලෝ වාහනේ හොඳට
1: චෙක් කරනවා
0: දෙන්නේ. ඔව් අනිගේ මේ ඒගොල්ලෝ වාහනේ ડોකියුමන්ට්ස් චෙක් කරනවා. ડોකියුමන්ට් ෆෝජ් කරලාද කියලා බලන වාහනේ හිස්ටරි එක බලනවා. ඒ ඔක්කොම බලලා ඒකත් නිකම්ම නිකන් ඕන් වාහනේ කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් කරන කට්ටිය වඳුන්නලා දෙනවා. ඒගොල්ලෝ ලීසින් දෙන කට්ටිය වඳුන්නලා දෙනවා. ඒගොල්ලෝ ඕනේ නම් අපි ගිහිල්ලා ඉල්ලලා හිටියොත් තක්සේරු කරුවෝ ඒගොල්ලෝ ගාව ඉන්නවා. ඒ ඔක්කොම ෆුල් පැකේජ් එකනේ. එහෙනම් ඔයාලත් සැන්ඩි වගේ යන්න වාහනයක් ගන්න හිතුනම් මෙන්න මෙතන.
1: මන් දරයි. පුංචිකාර් නිවස වාහන උද්‍යානය, පුංචිකාර් හන්දිය, පුංචිකාර් පාර මාළඹේ. මම මේකේ වාඩුව ගන්නවා.
0: කාගේද පුංචිකාර් නිවස?
1: නෑ ඔයගේ.
0: ආ මගේ ගත්තර තමයි.
1: දැන් ඔයාර කලින් කිව්වනේ ඉඩම් එහෙම රැවටිලා මිනිස්සු එකම ඉඩම 6-7 දෙනෙක්ට විකුණලා තියෙනවා කියලා. සමහර අය ඉන්වෙස්ට් කරන්න කියලා ওই ඉඩම් ගන්න යනවා මකලෝ. දන්නේ නෑ කොහෙද කම්පැනි එක, කොහෙද මද කම්පැනි එක. එම් මොළ මෙලෝ මල දානයක් දන්නේ නැතුව කියපු ගමන් සල්ලි දානවා.
0: අනිත් එක ඔය දේපල ආයෝජනය කියලා කියන්නේ වෙනම විෂයක්. ඒක මේ ආන් අතන ඉඩමක් තියෙනවා ඒන් ඒකට කීයක් හරි දාමු, මේන් මෙතන බිල්ඩින් එකක් හදනවා ඒන් ඒකට කීයක් හරි දාමු කියලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
1: බිල්ඩින් එක ගත්තට පස්සේ මොනාද කරන්නේ? ඉඩම අරන් මොනාද ඊළඟට කරන්නේ? ඔහේ තියලා තියන්නේ. ඒ එතන හැම දෙයක්ම මුලින් ඉඳන් අගට අපිට දැනගන්න විදිහක් තියෙනවා නම් වඩා හොඳයි.
0: තියෙනවා. ඕව දැනගන්න විදිහක් තියෙනවා. ඒ තමයි මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනය පවත්වාගෙන යන මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක. අගෝස්තු 30 කෝස් එක පටන් ගන්නවා. මේ බඳවගන්නේ 23 වෙනි බැච් එක. ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු තමයි මේ කෝස් එක මෙහෙවන්නේ, මේ පාඨමාලාව මෙහෙවන්නේ. ඔයගලන්ට දේපල ආයෝජනය ගැන විතරක් නෙවෙයි, කොටස්වල දේපල ආයෝජනය, රන් ආයෝජන, මුදල් කලබනාකරණය, ව්‍යවසායකත්වය, දැන් අලුතෙන් විවෘත වෙලා තියෙන ඔන්ලයින් ආදායම් මාර්ග වගේ ගොඩාක් දේවල් ගැන මේ කෝස් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. කතා කරන්න 0777 11 77 465ට එහෙම නැත්නම් හවස 5-7 අතරේ WhatsApp කරන්න ඒ නම්බර් එකට.
1: අහන්නක මකල තව පණිවිඩයක් තියෙනවා ඒත් එක්කලම කියන්න. දැන් ওই මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට ලියාපදිංචි වෙන මුල් සිසුන් 100 දෙනාට 40% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. දැන් මේ වෙද්දිත් 85 දෙනෙක් ලියාපදිංචි වෙලා ඉවරයි. ඒකට තව කීයක් තියෙන? තව 15. තව 15 දෙනෙක්, තව 15 දෙනෙකුට විතරයි ඔන්න ලියාපදිංචි වෙලා 40% ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ අහගෙන ඉන්න ඔයාලත් කොහොම හරි මේ 100 දෙනා අතරට ඇතුළත් වුණොත් ඔයාට 40% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න අපි කලින් කියපු නම් එක මම දැන් ආයෙත් මතක් කරන්නම්. 0777 117 74 65.
2: ලන්ඩන්

0: ัง
1: චාලි සැන්ඩි, මේක මේ මැලේසියන් ප්‍රෑන්ක් එකක්.
2: මැලේසියන් ප්‍රෑන්ක්?
1: මැලේසියන් ප්‍රෑන්ක් කියලා එහෙම જાතියක් නෑ මේ මගේ. මැලේසියාවේ
2: මැලේසියන් අච්චාරු ඒ වගේ. මැලේසියන්
1: මැලේ අච්චාරු වගේ කද්ද මේ මැලේ ප්‍රෑන්ක් කියලා කද්ද. මේ මැලේසියාවේ සිද්ධ වෙච්ච වැඩක්. මේ හාදයාගේ නම එහෙම රිපෝට් වෙලා නෑ. අවුරුදු 36ක හාදේ එනවා දවසක් පොලිස් ස්ටේෂන් එකකට. පොලිසිය ඇතුළට ඇවිල්ලා පොලිස් නිලධාරියෙකුට කතා කරනවා. එයා පෙනී හිටින්නේ මේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් වගේ.
2: හරි.
1: දැන් ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් හැටියට එයා පොලිස් ස්ථානයේ ඇතුළට ඇවිල්ලා එක පොලිස් නිලධාරියෙකුටගෙන ඔයාව ඇරෙස්ට් කරන්න ආවේ. ඔයාගේ වැරදි වගේක් තියෙනවා. ඔයා අපි අහවලා නේද? ඔයා අහවලා නේද? හා. ඔයාගේ මේ වැරදි ටික තියෙනවා. ඔයාව ඇරෙස්ට් කරන්න මං ආවේ, මං අහවලා. කියලා ඔයා තැන්න පොවමින් මං ඔයාගේ ෆයිල්ස් ටික වාහනේ මං ඒක අරගෙන එන්නම් කියලා මිනිහා එළියට එනවා. එළියට වෙලද එයාගේ අර ප්‍රැන්ක් කරන්න ආපු ටීම් එකේ කට්ටියත් එහෙම ගිහිල්ලා බොරු කැමරා දාගෙන හරි මේ ඉන්නවා. දැන් මේක වීඩියෝ කරන්න මිනිහා ඇවිල්ලා කියන රයිට් ගුලිය බස්සලා තියෙනද මිනිහා බය වෙලා ඉන්නේ කියලා. ඊළඟට එයා ලස්සන කේක් එකක් අරගෙන ආපහු පොලිසිය ඇතුළට යනවා. ඒ කියන්නේ ඇත්තටම අර පොලිසිය නිලධාරියව ඇරෙස්ට් කරන්නේ
2: නැහැ.
1: දැන් එයාව ඇරෙස්ට් කරන බව කියලා රවට්ටලා බය කරලා
2: තියෙනවා.
1: ඊට පස්සේ කේක් එක ගෙනහිල්ලා දීලා සර්ප්‍රයිස් කරන්න තමයි ප්ලෑන් එක.
2: හරි.
1: දැන් මෙයා එළියට ඇවිල්ලා එයාගේ ටීම් එකට ඒ ටික කියලා කේක් එක අරන් ඇතුළට යන අතරේ ඇතුලේ පොලිස් නිලධාරීන් කතා වෙනවා. ඒ ආපු එකා සීනියර් පොලිස් ඔෆිසර් කෙනෙක් නෙවෙයි. ඌ අනිවාර්යෙන් හොරෙක්. ඌ මොකක් හරි කැත වැඩකට මෙතන ඇවිල්ලා තියෙනවා. එනකොටම ටක් ගාලා අපි වට කරලා පැනලා අල්ලගෙන මාන්තු දාලා මිනිහව අඩපණ කරගමු කියලා ඇතුලේ පොලිසිය කට්ටිය කතා
2: කරනවා. හරි නේද?
1: ඒ යකා කේක් එක අරන් ඇතුළට යනකොටම කේක් එකට පයින් ගහලා උඩින් ගිහිල්ලා කරකෙන මේ යකාව දනගස්සලා අනිත් පැතර අර පොලිස් නිලධාරීන් කට්ටිය වට කරගෙන අර මූණ බිමට හිටින්න අත් දෙක පිටිපස්සට අල්ලලා මාන්තු එහෙම දාගන්න. ඒ ටික එහෙම දාන අතරේ තමයි පොලිසියට හිතලා දෙන්නේ ඇයි දන්නේ කේක් එකක්
2: කරන්නේ.
1: ඇයි දන්නේ නේද කේක් එකක් ගෙනාව කියලා මට පිට බලද්දි තමයි. අනේ සෝරි සෝරි, කේක් එකක් ගෙනාව ආලව සර්ප්‍රයිස් කරන්න මං පොලිස් නිලධාරියෙක් නෙවෙයි තමයි මේ පොඩි ජොලියක් ගත්තේ. මේක පොඩි ප්‍රෑන්ක් එකක් කියලා. ඉතින් ඉත කේකුත් නෑ අන්තිමට, මොකුත් නෑ.
2: පොලිස් ප්‍රෑන්ක්.
1: මාර ප්‍රෑන්ක්.
2: මැලේසියන් ප්‍රෑන්ක්.
1: මැලේ ප්‍රෑන්ක් අන්තිමට මැලේ ප්‍රෑන්ක්. පොලිස් නිලධාරීන් විසින් දැඩි අවවාද දීලා ගෙදර පිටත් කළා කියලා තමයි ඉතින්
2: කියන්නේ.
1: කියන්නේ.
2: ඇයිද ඔයා දන්නවද මේක? ප්‍රෑන්ක් කිව්වම මතක් වුණේ කිම් ජොන් උන්ගේ අයියා. එයාව මරලා තියෙන්නේ ප්‍රෑන්ක් එකක් කරන විදිහකට.
1: ඔව්. එයාව එයාපෝට් එකේදී ළඟට දුවගෙන ඇවිල්ලා
2: ගැල්ලමයි දෙන්නේ.
1: ඔව්, ගැල්ලමයි දෙන්නේ දුවන් ඇවිල්ලා මූණේ මොනව හරි ක්‍රීම් එකක් ගාලා දුවන විදිහට තමයි කරලා තියෙන්නේ. ඒක ඒ දවස්වල ටිකක් ප්‍රසිද්ධ වෙලා තිබිච්ච ප්‍රෑන්ක් එක. ඒක කරනවා හැටියට තමයි එයාගේ මූණට මං හිතන්නේ වේගයෙන් ශරීරගත වෙන විෂ සහිත යමක් තමයි පාවිච්චි කරලා තිබුණේ. ආයේ එයාපෝට් එකේදීම
2: මරුණා.
1: මේවා නම් ඉතින් ඒ අතින් එහෙම නෑ. මේ මේ මේ මේ දේ ගොන් කපට කරලා අහිංසක වෙන්න මොනෝ කරන්නද?
3: හද ගැස්මට සියත
4: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
6: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා, හදවත් දිනු හිතවත්කම.
7: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
8: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me Truck.
9: නමස්තේ.
10: නමස්තේ.
9: Indian vibe එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
0: அமெரிக்கா எக்ஸாத் ஜனபதி எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்தி சிங்கப்பூர்வ வகை ரட்டல தா ஹத்தகட்டமையாவன அப்பே அலுமேக்ஸ்
10: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ் தரம்
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
12: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung Hisense Panasonic කැන්ඩියතුල ලෝ සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම විලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
13: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
11: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල් ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70y 455 11
14: ඒක හරිම අපූරු ලෝකයක්
15: හරියට Alice in the Wonderland වගේ
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
17: music
18: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
19: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
18: එයාගේ නම සීතා
17: සීතා
18: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
20: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව හවස 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ජනපති සහ නීතිජ්ජ සංගමය අතර සාකච්ඡා විපක්ෂයත් රැස්වෙයි
3: නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිම විසඳුමක් මේ තුලින් ලැබෙන්නේ නැහැ
2: අකිලගේ සේවකයෙකු රිමාන්ඩ් ඉන්දුනීසියාවේ ලැබුගිනි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: 라당.
1: 아다비 갔다 클리 프랭크스 가네.
2: 프랭크 서프라이즈.
1: 프랭크.
2: 뭐라 내가 이렇게 안 하네.
1: දැන් ඔය මේ අන්තර්ජාලය සහ සෝෂල් මීඩියා ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන හින්දා මේ ප්‍රැන්ක් කියන එක පොඩ්ඩක් නිකන් වාතයක් වෙන ගන්නට ඇවිල්ලා තියෙනවා.
2: ඔව් අනිත් දැන් මූණවල හැම හුරුයි සමහර අය දාන වීඩියෝ හැම දානකොට.
1: ඔව්.
2: දැන් ප්‍රැන්ක් කරලා වීඩියෝ දානවනේ සෝෂල් මීඩියා වල. සමහර කෙනෙක් ඒක බලපු කෙනෙක් නම් ප්‍රැන්ක් වෙන කෙනා ඒක දැකලා තිබ්බත් මූණවල් හුරුයිනේ.
1: ඒක වෙනමකට
2: තියෙනවනේ.
1: මං කියන්නේ මේ සෝෂල් මීඩියා එන්න කලින් අපි ප්‍රැන්ක් කියලා නොකියුවට හරි අහිංසක ප්‍රැන්ක් જાති තිබිලා තියෙනවා නේද? දැන් ඔය ලෝකෙ පුරාම තියෙන කන්නේ ඩිංග් ඩොං ඩිච් කියන්නේ.
2: ආ
1: ඩිංග් ඩොං ඩිච් කියන්නේ මෙහෙම යන එන ගමන් කාගේ හරි ගෙදරක බෙල්ලෙක් ගහලා දුවනවා.
2: දුවනවා. හරි.
1: ඩිංග් ඩොං කියලා බෙල්ලෙක් ගැහුවා. ඊට පස්සේ ගෙදරින් කවුරු එනවනේ ඉතින් අනේ කර කර හිටිය වැඩේන අතර බේබි දොර ඇරලා බලන් එනවනේ. එනකොට යව ඩිච් කරලා දුවනවා. ඩිංග් ඩොං ඩිච් කියලා කියන්නේ ඔන්න ඕක ඉතින් ඕඩ තරම් මේ නේද ගේට්ටු වලට ගහලා දොරවල් වලට ගහලා අපි දුවලා තියෙනවා පුංචි කාලේ.
2: බෝල ගහලා දුවලා තියෙනවා.
1: බෝල ගහලා දුවලා තියෙනවා.
2: ඇයි පාරේ බෝල් ගහගන්නේ?
1: මේ ප්‍රැන්ක් නෙවෙයි බෝල ගහයිද්දි ගෙදරක වීදුරුවක් එහෙම කොඩු උනාමද දුවන. ඒක ප්‍රැන්ක් එකක් නෙවෙයි. ඩිංග් ඩොං ඩිච් නෙවෙයි. ඒ ගහන්න පායියේ කියලා දුවන. ඒ වෙන්නේ තස්කේ. ඊට පස්සේ දැන් ඔය මේ මලගෙවල් එහෙම තියෙනකොට හරියට ඒ වගේ වැඩ කරනවා. එතකොට ඒ කියන්නේ මන් දන්නේ මේ දැන් නම් ඉතින් මේ දැනුත් හැබැයි ඒව කරනවා ඇති කරනවා ඇති. මේ ගෙදර මල් පොච්චි ඒ ගෙදර ඉද්දිගර
2: නෑ
1: නෑ. ඒ කියන්නේ හොඳ ගෙදර සාමාන්‍යයෙන් ගමේ ඉන්නවනේ මේ තරහ පවුල්. දැන් අපි හිතමු ඔයාලගේ පවුලයි විශ්පිලගේ පවුලයි තරහයි කියලා. ඔයාලගේ මල් පෝච්චි ගෙනියලා තියෙනවා විශ්පිලගේ දොර ඉස්සර. විශ්පිලගේ මල් පෝච්චි ගෙනල්ලා තියෙනවා ඔයාලගේ වහලු උඩ. පවුෙන්දර වලි. පවුෙන්දර වලි කියන්නේ ඔයයි විශ්පි වලි.
2: ප්‍රැන්ක්.
1: ඒක තමයි මං කියන්නේ ඒව හරි අහිංසක ප්‍රැන්ක්. හැබැයි ඕනම වෙලාවක අපි ඕනම කෙනෙක් කරන ප්‍රැන්ක් එකක් වරදින්න පුළුවන්.
2: අනිත්‍යයට හිරිහැරයක් වෙන්න පුළුවන්.
1: අනිත්‍යයට හිරිහැරයක් වෙන්න පුළුවන්. තමන්ටම හිරිහැරයක් වෙන්න පුළුවන්. තමන් කරන ප්‍රැන්ක් එකක් කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන්. තමන් කරන ප්‍රැන්ක් එකකින් අනිත් පුද්ගලයෙකුට තමන් හිතනවට වඩා ලොකු හිත්රිදවීමක් හෝ වෙනත් අලාභහානියක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් හැමතැනම දුවදුව හැම එකම වීඩියෝ කර කර සෝෂල් මීඩියා දාන තරුණ ළමයි ප්‍රැන්ක් කරනකොට අනිත් අය ගැන සෑහෙන්න හිතන්න ඕනේ. ඔයා පාර්ට් පැනලා ඔයාගේ අතේ කැමරාවක් තියෙනින්ද හැම එකම වීඩියෝ කළාට ඒ වීඩියෝ වෙන අයගේ මුහුණු
2: සහ ඒගොල්ලෝ මානසික තත්ත්වයේ වෙලා වින්න
1: මූඩ් එක තමයි ඒගොල්ලන්ට කේන්තියන්නේ. ඇත්තටම ඔයත් එක්ක වා කරන ප්‍රැන්ක් එක නෙවෙයි ඒගොල්ලෝ ගෙදරින් ගෙනාපු ප්‍රශ්නයක් හින්දා වෙන්න පුළුවන්. සහ ඒවා දාන්න කලින් ඒගොල්ලන් අහන්න මේක මෙහෙම එකක් සමාවෙන්න අපි මේක කළාට ඔයා
2: මේක අප්ලෝඩ්
1: කරන්නත්තක් නැත්තම් අපි මේක අප්ලෝඩ් කරන්නද කියලා අහන්න. ඒ ටික අහන්න කලින් ගුටි කන්න උනොත් ඒත්
2: ගුටි කන්න
1: වෙන කරන්න දෙයක් නැහැ. ඔයාට කිසිම අයිතියක් නැහැ. ඔයා ප්‍රැන්ක් එකක් කරන්න ගිහිල්ලා පාරේදී එහෙම ගුටි කන්න උනොත් පෙරලා පහර දෙන්න. මොකද ඔයා තමයි අහක යන
2: කුණයි
1: අරගෙන වස්ත්‍ර අස්සට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කෑ ගහන්න විතරයි ඔට්ටු. ගහ

0: එයාට සැන්ඩි මං දෙන්නේ දවස් 61යි.
1: 61න් මට කරන්න පුළුවන් මොනවද?
0: ඔයාට නම් මෙලෝ දෙයක් කරගන්න පුළුවන් කේද වන්දන්න. අනේ
1: මොකලෝ අයියෝ
0: මම ඔයා මේ චැලෙන්ජ් පුළුවන් නේද දවස් 61න් ඔයා මූල්‍යමේ වශයෙන් බුද්ධිමත් වෙලා පෙන්නන්නේ නැපා ඕනේ නෑනේ සෝරි සෝරි.
1: මට පුළුවන් ડોક્ટર රොෂාන් ගාවට රොෂාන් ප්‍රනාන්දු ගාවට
0: ඒ වාක්‍ය ඇතුලේ බුද්ධිමත් කියන වචනේ එයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැත්තම් මම ඔයාට මේ චැලෙන්ජ් එක කරන්නේ නැහැ. මේ
1: මම යනවා.
0: හැබැයි ඔයාටත් පුළුවන් වුණොත් ඒක නම් අතිවිශිෂ්ටයි ඈ.
1: ඒ කියන්නේ කෝස් එක සුපිරි මාව ගොඩ දානවා කියන්නේ.
0: දිව ගොඩ දානවා කියන්නේ. ડોક્ટર රොෂාන් ෆර්නෑන්ඩෝ මෙන්න සැන්ඩි වේවනවා මේක ඔයා සැන්ඩිව දවස් 61කින් මූල්‍යමය වශයෙන් බුද්ධිමත් තැනකට ගෙනාවොත් මං කියන්නේ ඒක ලෝක වාර්තාවක්
1: සම්මානේ ගන්න
0: කෙලින්ම ලෝකෙට පෙන්නන්න පුළුවන් ඔයාගේ ලොකුම ඇචීව්මන්ට් එක මොකද්ද මේ තියෙන්නේ කියලා සැන්ඩි පෙන්නන්න
1: මම පෙන්නනවා මම ඊළඟ සිඩ්ඩම් කඩන් අරගෙන මම ලොකු බිස්නස් එකක් කරලා සාර්ථකත්වෙ හිණි පෙත්‍රිහිලා
0: පෙන්නනවා සැන්ඩිටත් පුළුවන් නම් වාලා ඕන කෙනෙකුට පුළුවන්
1: කලර්ඩ් ඇඬෙන්නේ තනිය හැට
0: ඒ පටඩි
1: නේද අපි දැනගට ගියා වැඩේනේ මම යනවා කොයිස් එකට දැන් මම යනවා දැන් මම යන විදිය නැහැ
0: එහෙම තැනකට ආවට පස්සේ හැන්දාවට මෙහෙ එනවාද
1: ඔව් මේක
0: ඒක තමයි මට ඇඳින්නේ ඒකට අනේ මෙච්චර හරි ගිහිල්ලා මේ ගෑණි හැමදාම හැන්දාවට මෙහෙ එනවා කියලා අනේ එහෙම එකකට මට ඇඳෙන්න පුළුවන්
1: කෝස් එකට දැන් අපි කවදා වෙනකම් අපිට ලියාපදිංචි වෙන්න පුළුවන්ද?
0: අගෝස්තු 30 වෙනිදා වෙනකම් ලියාපදිංචි වෙන්න පුළුවන්. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනයේ පවත්වන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකේ 23 වෙනි බැච් එක මේ බඳවගන්නේ. ඊට කලින් ඒ කෝස් එක කරපු බැච් 22ක සෙනග ඉන්නවා. පුළුවන් නම් ඒගොල්ලන්ගෙන් තොරතුරු අහලා බලන්න. කොහොමද මේ කෝස් එක කියලා මුදල් කළමනාකරණය, කොටස්වලින් පුළ ආයෝජනය, දේපල ආයෝජනය, රන් ආයෝජනය, ව්‍යවසායකත්වයේ ඔන්ලයින් ආදායම් මාර්ග වගේ පාඩම් මාලා රසක් මේ කෝස් එකට ඇතුළත්. ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු තමයි කෝස් එක කරන්නේ. එංගලන්තයේ කියන UK වල මාකටිං ඩිප්ලෝමා එකක් තියෙන චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං ආයතනයේ සහකාර සමාජික කාඩිෆ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව Master of Business Administration කියන ඩිග්‍රී එක ගත්ත කොළඹ කොටස්වලදපලේ සහතික ලත්හා ලියාපදිංචි ආයෝජන උපදේශකවරයෙක් ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ඒ වගේ කෙනෙක්ගෙන් මූල්‍ය කළමනාකරණය ඉගෙන ගන්න ලැබෙනවා කියන එකත් ලොකු chance එකක්. 0.77 11.77 465ට දැන් මේ වෙලාවේ කියන්නේ හවස 5-7 අතර ඔයාලට පුළුවන් WhatsApp කරන්න නැත්නම් ඒ නම්බර් එකට ඕනම වෙලාවක කෝල් එකක් දෙන්න කෝස් එක ගැන වැඩි විස්තර දැනගන්නත් කෝස් එකට ලියාපදිංචි වෙන්නත් ඔයාලට තියෙන පාර තමයි ඒ නම්බර්.
1: හයි මකලෝ අපි අර පණිවිඩෙත් කියන්න එපයි. අගෝස්තු 15 වෙනිදා තව දවස් 2-3යි තියෙන්නේ. ඉක්මනටම ඔයාගේ ආසනෙත් වෙන් කරගන්න. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් ඔන්න නොමිලේ සුවිශේෂී අවස්ථාවක් දීලා තියෙනවා. මේකෙදි ඇත්තටම මේක වැඩමුළුවක්. මේකට සහභාගී වෙන්න පුළුවන් ඔයාලට නොමිලේ. සීමිත ආසන සංඛ්‍යාවක් විතරයි තියෙන්නේ. ඉතින් ලියාපදිංචි වෙනවා නම් මේකට යන්න ඕන නම් සහභාගී වෙන්න ඕන නම් මෙන්න මේ නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාන්න 0771177465 දාලා ටයිප් කළ කියන WhatsApp එකේ ටයිප් කළ කියන මට මේකට සහභාගී වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ විස්තර කියයි මෙන්න මේක කියලා විස්තර කියයි. ඉතින් මේ වැඩේ තියෙන්නේ අගෝස්තු 15 වෙනිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් කොළඹ ශැංග්‍රිලා හෝටල් එකේ. මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් තමයි මේ වැඩේ කරන්නේ. අතන මේ ඩිජිටල් මාකටිං ඕපන් ඩේ කියලා තමයි මේගොල්ලෝ මේ වැඩමුළුව පවත්වන්නේ. විශේෂයෙන් දැන් ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් ඔයාට ඔයාගේ ව්‍යාපාරය දියුණු කරන්න ඕන නම් ඔයාගේ ව්‍යාපාරය සාර්ථකත්වයේ හිමි පෙත්තට අරන් යන්න ඕන. නැත්නම් අර ඩිජිටල් මාකටිං පැත්තෙන් කොහොමද ව්‍යාපාරය දියුණු කරන්නේ? එතකොට දැන් දැනටමත් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒක ලොස් නයි යන්නේ. ඒක කොහොමද හොඳට දියුණු කරලා ගන්න? එතකොට තව එක එක දේවල් තියෙනවනේ. ඉතින් ওই ව්‍යාපාරය කරනකොට ඒ දේවල් හරියට තිත්තට ගානට දැනගන්න පුළුවන්. ඔන්න ඔයා ගියොත් අර වැඩමුළුවට. මොකද ඒ වැඩමුළුවේ නම ඩිජිටල් මාකටිං ඕපන් ඩේ. එදෙන්ට යන අගෝස්තු 15 වෙනිදා තමයි වැඩේ තියෙන්නේ. ඒගොල්ලෝ කියන ආසන සීමිතයි කියලා. රයිට් මාල්වේ පුංචි කාර් නිවස ගැනත් අපි මතක් කරන්න ඕනේ. පුංචි කාර් නිවසට යන්නේ ඔය වාහනයක් ගන්න ඕන නම් ඒත් යන මාල්වේ පුංචි කාර් නිවසට. ඔගේ වාහනේ විකුණ ගන්න ඕන නම් ඒත් යන මාල්වේ පුංචි කාර් නිවසට. එතන වාහන 400ක් විතර තියෙනවා. වාහනයක් මිලදී ගන්න යන කෙනෙක්ට කවදාවත් ඔය මාල්වේ පුංචි කාර් නිවසට ගිහිලා එළියට බහින්නේ නැහැ වාහනයක් අරගන්නේ නැතුව. ඒ තරම් සුපිරි වාහන එතන තියෙන්නේ. එතන රෙජිස්ටර් කරපුවත් තියෙනවා, නොකරපුවත් තියෙනවා. පහුගිය දවස්වල ඒගොල්ලෝ ඉලෙක්ට්‍රික් කාර් පවා ගෙනල්ලා තිබ්බා. ඉතින් ඒ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මාළබි පුංචි කාල් නිවසේ. අපි වාහනයක් ගන්න ගියාට පස්සේ වාහනේ සුපිරි විදිහට චෙක් කරලා තියෙනවා. අනිත් එක තමයි අපි වාහනයක් ගන්න ගියාට පස්සේ අපිට ඕන නම් ඒ වෙලාවෙම වාහනේ චෙක් කරගන්න ඒ පහසුකමත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒ වගේම තමයි තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම්, එතකොට ලීසින් පහසුකම්, මේ දේවලුත් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් ගන්න යනකොට තියෙන කරන්න තියෙන දේවල් ටික තියෙන්නේ. ඒ ටිකත් එතරම් කරගෙන අපිට ලේසියෙන් පහසුවෙන් වාහනේ අරගෙන එන්න පුළුවන්. ඉතින් මාළබි පුංචි කාල් නිවස කියන්නේ වගකීමක් ඇතුව වාහනයක් ගන්න තියෙන හොඳම තැනක්. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාල් නිවස වාහන උද්‍යානය, පුංචි කාල් හන්දිය, පුංචි කාල් පාර, මාළබි.
2: අද ගැස්මට සියත
1: සහයයි විනාඩි 20යි.
3: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: මහත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: නමස්තේ. නමස්තේ. Indian vibe එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
12: හදිසියට එහෙ මෙහෙ කියන්නේ පරතරම්
13: රන්පෞමකට ඉහළ අත්කර්ම අමතන බිඳුව 115යි 880යි 400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
14: උතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම උතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
15: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
16: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
17: ලොවෙත් නෑ මෙවලොවිකා හෙත් නෑ

0: Adang. මේක සැන්ඩි
1: මොන ප්‍රෑන්ක් එකක්ද?
0: නරක එකක්. එහෙ වෙච්ච වැඩ.
1: එහෙ කියන්නේ ටෙක්සාස්.
0: ඇමරිකාවේ.
1: ඔයා ඉන්න කාලෙද? ඔයා මෙහෙ කාලෙද?
0: මං මෙහෙ කාලෙ මේ ළඟදි. මේ අවුරුද්දේ.
1: අනේ අයියෝ.
0: තමයි මේක වෙලා තියෙන්නේ. එහෙ අපි ටෙක්සාස් වල රෙහෙ මේ නිතර කරන එකක් තියෙනවා මේ. ඒකට කියන්නේ ටොයිලට් පේපරින් කියලා. ටොයිලට් පේපර් රෝල් අරගෙන ගිහිල්ලා ගෙවල් වල වහලවල් වලට ගෙවල් ඉස්සරහ තියෙන ගස් වලට හැරි මේ ගහනවා. එතකොට ඒක අර ටොයිලට් පේපර් එක දිගහැරලා දිගහැරලා නිකන් එන මෙස් එකක් ඉතින්. අනික ටොයිලට් පේපර් එකක් දෙකක් දෙවෙයි ඈ. මේ කරන්නේ 20 ටොයිලට් පේපර් 25 30 ගෙනහිල්ල විසික් කරනවා ගෙවල් වල වහලට ගස් වලට හැරි මේ ෆුල් හැඩි වෙනවා. ඉතින් මිදුල. තරුණ ළමයි මේක මේ වයසක මිනිස්සු කරන වැඩක් නෙවෙයි ඇත්තටම.
1: ඔව් ඒ වගේ වැඩ
0: කරන්න වැඩකුත් නෙවෙයි. මේවා මේ නිකන් ජොලියට අවුරුදු 14 15 16 පොඩි උන් කරන වැඩ. පොඩි උන් කඩදායමක් ඒ විදිහට ගිහිල්ලා ගෙදරක් මෙහෙම ටොයිලට් පේපරින් කර කර ඉන්න අතරේ ඒ ගෙදර ජේසන් හියුස් මිනිහට අවුරුදු 40යි. එයා ටීචර් කෙනෙක්. එයාගෙන් ඉගෙන ගන්න ළමයි ටිකක් තමයි ඇවිල්ලා මේ ගෙදර මෙහෙම ටොයිලට් පේපරින් කරලා
1: තියෙන්නේ. පුතුම යක්කු ටිකක්.
0: ඔය තමයි ටීචර්ට ආදරේ ඇති ඒකයි. සමහරට අපි දන්නේ අපිට මේකේ හැම එකේම දෙපැත්තක් තියෙනවා. හැම එකේම දෙපැත්තක් තියෙනවා. හරි. ඉතින් ඒ ළමයි ටික ටොයිලට් පේපර් රෝල් ගෙදෙට්ට විසි කර කර ඉද්දි මේ ටීචර් දොර අරගෙන කෑ ගහගෙන ඇවිල්ලා තියෙනවා ඒ ළමයින්ට බනින්ඩයි ඒ ළමයින් එලෝ ගන්නයි මේ කරදරේ නවත්ත ගන්න. ළමයි ටික කලබල වෙලා ටක් ගාලා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ කෙනෙක්ගේ පිකප් ට්‍රක් එකක. ටක් ගාලා පිකප් ට්‍රක් එකකට නැගලා ස්ටාර්ට් කරගෙන පිටත් වෙන්න හදනකොට අර කෑ ගහගෙන බැනගෙන ආපු ටීචර් එයාගෙම වත්තේ ෆෙන්ස් එකේ වැටේ පැටලිලා පොඩි වැටක් තිබිලා තියෙන්නේ. ඒ තියෙන කොට වැටවල් ඒවා නිකන් ලස්සරට විතරයි හදලා තියෙන්නේ. වැටේ පැටලිලා පාර්ට් වැටෙනකොට ටීචර්ට බය වෙලා කලබල වෙලා වාහනේ නැගලා වාහනේ ස්ටාර්ට් කරන් යන්න හදන ළමයි ටිකට එයා පාර්ට් වැටුනාම එයාව යට වෙන්න නොදී වාහනේ නවත්ත ගන්න බැරුව යනවා. ඒ මිනිස්සයා එතනම මැරෙනවා. අපිට සතුට වෙන්න පුළුවන්, අපිට විනෝද වෙන්න පුළුවන්, අපිට මිනිස්සුන් රවට්ටන්න පුළුවන්. ඒ රැවැට්ටීම පවා ඒ මිනිස්යාගේ සතුටක් බවට අපිට පෙරලන්න පුළුවන්. ඒ ඔක්කොම අපි නොහිතන තැනකදී වරදින්න පුළුවන්. ගිහිල්ලන්න
1: මං සැන්ඩේ
0: මං මකල
2: රාඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෝෘති සිරස්තල.
1: රටේ පොදු යහපත වෙනුවෙන් තීරණ ගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. ආණ්ඩුව ඒකාධිපති පාලනයකට යොමු වන බවට සජිත්ගෙන් චෝදනා. GL නඩුමගට ඉන්දුනීසියාවේ ලැබුණි. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place

0: GWM Experience Center within අමතන්න 0111 788 666.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරඹයා නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්. සංගමය නියෝජනය කරමින් එහි සභාපති රජීව් අමරසූරිය ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් සාකච්ඡාවට එක් වුණා. මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඔහු සඳහන් කළේ එය විමර්ශන නඩු පැවරීම අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවයි. එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂන් සභාව, පොලිසිය සහ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඔහු කියා සිටියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභ්‍යාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. මෙම තීරණය පිළිබඳ තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බවද ඔවුන් යෝජනා කළා. සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ සංශෝධනයට නීතිඥ සංගමයේ විරෝධය පළ කිරීමට හේතු පිළිබඳ පැහැදිලි කළ බවයි.
2: එතුමාගේ අදහසත් අපට මෙතන ෆ්‍රීලි අපි ආ දුන්නා. ඉතින් අපි අන්තිමට ඉලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුතු කියලා. කවුරුත් කාටවත් විරුද්ධ වෙන දෙයක් නෙවෙයි, මේක සටනක් නෙවෙයි. මේ අද දින සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාව කියලා නීතිඥ සංඝ විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ඉන්නවා, මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා. බලාපොරොත්තු වෙන සියලු දෙනා අදහස් අරන් මේ තීරණ ගැන නැවත හිතල බල්ල හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලිකව විවේචනය කරන එක වැරදිය මට එනවා. කියන්නේ විවේචන දිගට හරහට මඩ ප්‍රහාර, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ වෙනස් කිරීම ආණ්ඩුව සතු දෙයක් බලය තියෙනවා. ඉතින් මං හිතන්නේ අද සාකච්ඡාවෙන් පස්සේ හොඳ අතකට හැරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
1: සාකච්ඡාව සඳහා සහභාගී වූ නීතිඥවරයෙකු පළ කළේ මෙවන් අදහසක්.
3: ජනාධිපතිතුමාගේ මතේ ඇයි ඉන්නවා, අපේ මතේ අපි ඉන්නවා. ඉතල එහෙම එකකටාවයක් වුණපාඩක් පෙවුන්නේ නෑ. එතුමන්ලා ඒ මතේ ඉන්නවා, ඒක ඉදින් වෙනස් කරන්න කැමති නෑ වගේ මතයක් තමයි පෙවුන්නේ. අධිකරණයට අපිට යන්න පුළුවන්, අධිකරණය තමයි ඒක තීන්දුව කරන්නේ. දැන් වෙලා තියෙන්නේ අපේ රටේ දියන්නේ කට්ටිය බලයට එනවා. අපි ලාපකම බලෙන් ගියපුවාට නඩු දානවා. දැන් අද නඩු ගොඩාක් පැවරගෙන යනවා. පැවරගෙන යනකොට සිරුරුන්ට යම්කිසි සහන දුන්නා වගේ පෙවුනොත් එතුමන්ලා හරියට වැඩ කරාවි. මිනිස්සුන්ට පේන්න පුළුවන් මේකේ යම්කිසි අසාධාරණයක් තියෙනවා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත අධිකරණ අමාත්‍යවරයාගේ නියමයේ පරිදි මේ වන විට ගැසට් කර අවසන්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට අදාළ සංශෝධනය ව්‍යවස්ථා සංශෝධන කැටුම් පතේ ඇතුළත්. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කළා. මේ අතර විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පිළිතුරක් නොලැබීම කනගාටුදායක බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී. එම ලිපිය ලැබුණු බවට මෙතෙක් දැනුවත් කර නොමැති බවයි මහානාහිමියන් සඳහන් කළේ. ආණ්ඩුව ඒකාධිපති ආක්ෂාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කිරින්ද ප්‍රදේශයේ පැවති ධීවර හමුවකදී.
4: රටේ ප්‍රශ්න අමතක කරලා, ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිල්ලා මේගොල්ලෝ හදන්නේ රටේම අයිතිය තනි අතට ගන්න සදාකාලික. සරලව කියනවා නම් රටත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය විනාශ කරලා ඒකාධිපති පාලනයත් ලක්ෂ 220කගේ අනාගතයත් සින්නක්කර ඔප්පුවෙන් තමන්ට ලියාගන්නයි මේ රජය හදන්නේ. ඒකටනේ ඔය ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරන්න හදන්නේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සුදුසු නොවන බවට මහනාහිමිවරුන් දැනුම් දී ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කළේ.
5: මේක තමයි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සන් ටික යොදලා ලිපි ඉදිරිපත් කරලා තියෙන්නේ. රජයේ විසින් සිදු කිරීමට අපේක්ෂිත ව්‍යවස්ථා සංශෝධනය මෙරට අධිකරණයේ පද්ධතියේ සුරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කිරීමට හේතු වන බවත්, මෙම පූර්වාදර්ශ අනාගතයේදී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ මුලින්ම විනාශ කිරීමට හේතු විය හැකි බවත්, මේ සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කරමින් නොපැන වූ නීති පැනවීම තුලින් සමාජ නුසන්සුවමයක් හා රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ ඍණාත්මක බලපෑමක් සිදුවන්නේ නම් එවැනි ක්‍රියාකලාපකින් ඈත්ව මහජන විශ්වාසයේ රාජ්‍ය කෙරෙහි තහවුරු කරන ආකාරයෙන් කටයුතු රාජ්‍ය නායකයාගේ වගකීම් බව අපි අවධාරණය කරන කැමැත්තෙමු.
1: මහනාහිමිවරුන්ගේ ලිපිය පිළිබඳ ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
6: අගෝස්තු මාසේ 4 වෙනිදාත් අගෝස්තු මාසේ 11 වෙනිදාත් නලින්ද ජයතිස්ස ඇමතිතුමා රජයේ මාධ්‍ය හමුවේ මේ මහානායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රකාශය පිළිබඳ කිව්වේ පට්ටපල් බොරු. එහෙම බලනකොට අධිකරණ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන බුද්ධ ශාසනය පිළිබඳ 4 වන සිල්පදේ කඩද්දී නලින්ද ජයතිස්ස ඇමතිතුමා එළියේ ඉඳගෙන බුද්ධ ශාසනය පිළිබඳවම 4 වන සිල්පදේ කඩනවා.
1: ආණ්ඩුව උපායශීලීව කටයුතු කරන බවයි ජාතික ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි සඳහන් කළේ.
7: හැම පුංචි දෙයකම අඩුපාඩුවක් දකින, හැම පුංචි දෙයක්ම විවේචනය කරන, දේශපාලනික පටු දෘෂ්ටි කෝණයකින් මේ සංවර්ධන ඉලක්ක දිහා බලන විපක්ෂයේ තියෙන කාර්යභාරය මේ මොහොතේදී යටපත් කරමින් අපි බොහොම වේගවත් හැබැයි උපායශීලී ප්‍රගතිශීලී ගමනක් යමින් තිබෙනවා ආණ්ඩුවක් විදිහට.
1: යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිවිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
8: දැන් එන සතියේ අපි උසාවිය යනවා. අපි කිසිම සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට හේතු ගන්වනවා. මේ කරන්න හදන වැඩෙන් ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිම විසඳුමක් මේ තුලින් ලැබෙන්නේ නැහැ.
1: ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා ගමන් කිරීමට උත්සාහ දරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.
9: මේක ඒකාධිපති ගමනකට. දැන් මේගොල්ලන් උත්සාහ කරන්නේ මේ හොරු අල්ලන මුවාවෙන් ඒකාධිපති ගමනකට යන හොරු අල්ලන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම හොරු අල්ලන්න ඕනේ. ඒ හොරු අල්ලන්න ස්වාධීන අධිකරණයක් තියෙනවා. හොරු අල්ලනවා කියලා තමන්ට විරුද්ධවාදීන් විරුද්ධ දේශපාලන මත දරන ඒ සියලුම දෙනාව නිහඬ කිරීමේ ගමනක් නම් මේ යන්නේ. ඒකට අපි විරුද්ධයි.
1: විපක්ෂය අසත්‍ය ප්‍රකාශ කරන බවයි අමාත්‍ය උපාලි පන්නිල සඳහන් කළේ.
10: ඇත්තටම අර බංකුලත්වල හිටපු තත්ත්වයෙන් අපේ ආර්ථිකයේ මුදවගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා අපි ණය ප්‍රතිව්‍යුහකරණය කරගන්න ලැබුණා. ඒ වගේම මේ වෙනකොටත් ලෝක බැංකුව, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව වගේ රටවල් අපිට මූල්‍යමය වශයෙන් ආධාර කරමින් ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ මේ විපක්ෂයේ දේශපාලන පක්ෂය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ල කියපු දේවල් සම්පූර්ණයෙන්ම බොරු බව මේ රටේ ජනතාව ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා.
1: අකිල විරාජ් කාර්යවසම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අකිල විරාජ් කාර්යවසම් 2022 වසරේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත හා පරිපාලන ලෙස පත් වූ බවයි. අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම සැකකරු තාවකාලික පදනම යටතේ කළමනාකරණ සහකාර වශයෙන් බඳවාගෙන තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා සැකකරු පත්කර තිබුණද ඔහු සේවය කර තිබුණේ සැකකාර හිටපු අමාත්‍යවරයාගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකයි. 2024 වසරේ පෙබරවාරි මස පළමුවනදා සිට සැප්තැම්බර් මස 22 වනදා දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළා. සැකකරු අදාළ කාල සීමාව තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇඟිලි සලකුණු තැබීමක් හෝ ලේඛනවලට අත්සන් තැබීමක් සිදුකර නොමැති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. සේවය කළ කාල සීමාව තුළ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලබාගෙන ඇති බව අනාවරණ වුණා. සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේ ඔහු සේවය කළ ඉන්ධන හල තුළදී. දිවා විවේකයේ වෙනුවෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අත්හිට වූ කාල සීමාව තුළ සැකකරු විසින් අකිල විරාජ් කාර්යවසම්ට දුරකථන ඇමතුම් පහක් ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. 2024 වසරේ පෙබරවාරි මස පළමුවනදා සහ සැප්තැම්බර් මස 24 වනදා දක්වා කාල සීමාව තුළ සැකකරු අවස්ථා 24කදී අදාළ ඉන්ධන හලේ මුදල් රැගෙන ගොස් බැංකුවලට තැන්පත් කර ඇති බව අනාවරණ වුණා. සැකකරු අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දී දින කිහිපයකින් පසු දිවුරුම් ප්‍රකාශයක් රැගෙන කොමිසම හමුවට පැමිණියා. එම දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු හා ඔහුගේ මුල් ප්‍රකාශය හා සංසන්දනය කර බැලීමේදී සම්පූර්ණයෙන්ම පරස්පර බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ පළමුවන සැකකාර අකිල විරාජ් කාර්යවසම්ගේ කාර්යාලයක් ඉන්ධන හල තුල තිබූ බවටයි. නමුත් ඔහුගේ මුල් ප්‍රකාශයේ එවන්නක් සඳහන් කර නොමැති බවයි කොමිසම පැවසුවේ. කොමිෂන් සභාව සඳහන් කළේ දිවුරුම් ප්‍රකාශය සකස් කර ඇත්තේ සිරිකොත කාර්යාලයේ නිලධාරියෙකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බවයි. ඉදිරි විමර්ශන කටයුතු වලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. නීත්‍යානුකූල නොවන ආකාරයට විගණන කටයුතු සිදු කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
11: මේ මොහොතේදී විගණන නිලධාරීන් යොදවලා දුම්රිය ස්ථානවල පැමිණීම පරීක්ෂා කිරීම පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා. අපි කිසිදු විදියකින් දෙපාර්තමේන්තුව මූල්‍ය අර්බුදයක තියෙන මේ මොහොතේ මේක විතරක් කරලා ඔවුන් පැමිණිලා අස්සන් ලේඛනයේ විගණන සටහන තබලා ගිහින් නැවත ඔවුන්ට අවදින් දුම්රිය ස්ථානයේ විගණනය කිරීමේදී ඔවුන්ගේ අස්සන විගණනයට ලක් කරන්න බෑ. මේක නීත්‍යානුකූල නොවන තත්වයක්. අපි දැනුම් දීලා තියෙනවා මේ ඉල්ලීම වලට සාධනීය කාල සීමාවක් ඇතුළත විසඳුම් දෙන්න කියලා. නමුත් ඒවා දෙන්නේ නැත්නම් අපි ඊළඟ පියවර විදියට අපි අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළමෙන්න නොබෝදිනගීම කටයුතු කරනවා.
1: නවක දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය සීමා කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට අවධානය යොමු ඇති බව ලොකමටිව් නිලධාරී සංගමය පවසනවා. එහි ලේකම් SRCM සේනානායක මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
12: දුම්රිය දෙපාර්තමේන්තුවට නවක දුම්රිය රියදුරන් ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මාස 8 දින සේවයට බඳවගත්තා. එතකොට බඳවා ගැනීම පටිපාටි පැහැදිලිව තියෙනවා. දුම්රිය එන්ජින් රියදුරේ බඳවගත්තයින් පස්සේ වසර දෙකක අවම පුහුණු කාලයක් තියෙන්න ඕන. අවුරුද්දක කාලයක් ඇතුළත මේක ඉවර කරලා ඩ්‍රයිවර් කෙනෙක් එළියට දාන්න හදන ස්වභාවයක් තමයි අපිට පේන්න තියෙන්නේ. දවස් 45 බොයිලර්ස් කුකුලෙක් හදනවා වගේ හදන්න බෑ. දැනට සාකච්ඡාවක් තියෙනවා සංගමයක් හැටියට මේක වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න. මේක විරෝධය දක්වලා හැමෝම සේවා වාර වලින් ඉවත් වීමේ කතිකාවතක් තියෙනවා.
1: තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය පිළිබඳ කණ්ඩායම් කිහිපයකින් විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා. අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්. මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර තිබුණා. ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. දිවර බෝට්ටු හිමිකරුවෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා. වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 28ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම් වලින් මියගිය සංඛ්‍යාව 14ක්. පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ලෝක අලි දිනය අදට යෙදී තිබෙනවා. පරිසර අමාත්‍යාංශය පැවසුවේ පාරිසරික පද්ධතියේ තීරණාත්මක පුරුකක් වන අලින්ගේ සුරක්ෂිතතාව හා පැවැත්ම පිළිබඳ ලෝකයේම අවධානය යොමු වී ඇති බවයි. අලිමිනිස් ගැටුමෙන් මාස 7ක් තුළ සිදු වූ අලි මරණ සංඛ්‍යාව 199ක්. පුද්ගලයන් 79 දෙනෙකු මිය ගියා. වාර්ෂිකව වන අලි 450-600 අතර සංඛ්‍යාවක් මිය යන බවයි පරිසරවේදී නායක රංවැල්ල සඳහන් කළේ.
13: වැඩිපුර ප්‍රමාණයක් මරා දාලා තියෙන වෙඩි තැබීම් වලින් ඒ වගේම අනවසර විදුලි රැහන් වල ගැටීමෙන් ඒකම හක්කපටස් වලින් ඒකම අනවසර වගාලින් වලින් තමයි වැඩිම ප්‍රතිශතයක් මේ අලින්ගෙන් මිය ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න 1990 සංඛ්‍යාලේඛන ගත්තොත් අවුරුද්දටම මැරුණේ අලි 22යි. දවන විට 450-600 අතර ගානකට වර්ධනය වෙලා තියෙනවා. මේක විද්‍යාත්මකව අපි තේරුම් ගත්තොත් අපේ අලි ඇත්තු ගෙවන්නේ ඔවුන්ගේ ජීවිතයේ අවසාන කාර්තුව.
1: වනාලින් අතරින් 70%ක් රක්ෂිතවලින් පිටත සිටින බවයි ආචාර්ය සුමිත් පිලපිටිය සඳහන් කළේ.
14: දැන්ට වෙලා තියෙන්නේ අපි රක්ෂිත ප්‍රදේශ වලට අලි මෙහෙයුම් කරලා සීමා කරන්න හැදුවට අලි ටික එළියට එනවා. ඒකයි 70%ක් එළියේ ඉන්නේ. අපි අලි ටික රක්ෂිත ප්‍රදේශ තුල සහ පිට කළමනාකරණය කරන්න ඕනේ. අපි කොච්චර හිතුවත් අපි රක්ෂිත ප්‍රදේශ වල සීමා කරන්න ඕනේ කියලා ඒක මං හිතන්නේ නැහැ කවදාවත් අපිට කරන්න පුළුවන් දෙයක් කියලා. ගොඩක් දුරට වගාහණි කරනකොට තමයි අලි මරන්න මිනිස්සු පෙළඹෙන්නේ. ඒ ග්‍රාමීය ජනතාවට වැඩියම ගොවි ජනතාවට අලියා ආර්ථික ආවාසයක් පමණයි. අපි ගොවි ජනතාවට අලියා ආර්ථික වාසියක් කරලා දෙන්න පුළුවන් වුණ දවසට ගොවි ජනතාවටත් හිතෙනවා අලියා සංරක්ෂණය කරන්න ඕමනයි කියලා.
1: අලියතුන්ට අවශ්‍ය වනාන්තර පුළුල් කිරීමට පියවරගෙන ඇති බවයි පරිසර මාත්‍ය ධම්මික පටබැදී පැවසුවේ.
15: මේ වෙනකොට අලි මිනිස් ගැටුම් නිසා විශේෂයෙන්ම අඳවිය යන තර්ජනට මුහුණ දීලා තියෙනවා. විශේෂපාල අනුග්‍රහයෙන් සිදුවන වනාන්තර විනාශයන් වාසස්ථාන සුපෝෂණ ප්‍රදේශ විනාශ වෙන එක නවත්වලා ඒවා නැවත අලියතුන්ට ලබා දෙන්න. මේ රජයේ ලෙස වනාන්තර 94ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරලා තවදුරටත් ඔවුන්ගේ වාසස්ථාන ප්‍රදේශ පුරුල් කරලා තියෙනවා.
1: ඉන්දුනීසියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර් 107,000ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ගිනි නිවා දැමීම සඳහා බලධාරීන් විසින් කෘතිම වර්ෂා ඇති කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. බලපෑමට ලක් වූ ප්‍රදේශ කිහිපයක පාසල් අඛණ්ඩව දින 3ක් වසා දැමුණා. ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් උණුසුම් හා වියලි කාලගුණයක් පවතින අතර එය ලැව්ගිනි පැතිරීමට බලපා තිබෙනවා. බලධාරීන් විශේෂ අවධානය යොමු කර ඇත්තේ ජම්බි, දකුණු සුමාත්‍රා, මධ්‍යම කලිමන්තන්, දකුණු කලිමන්තන් සහ රියාව් යන ප්‍රදේශවලටයි.
16: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය දරන්නේ ධනංජයද සිල්වායි. උපනායක ලෙස නම් කර ඇත්තේ කමිදු මෙන්ඩිස්. ලහිරු උදාර, නිශාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිදු සූරිය බණ්ඩාර, සොනල් දිනූෂ සංචිතයට අයත්. රමේෂ් මෙන්ඩිත්, ප්‍රභහත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු හා දිල්ෂාන් මදුසංකද සංචිතයට නම් කළා. නිරෝෂන් දික්වැල්ල හා කේසර නුවන්තද සංචිතයට අයත්. නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂාරෝපණ එල්ල කළා. පළමු ටෙස්ට් තරගය ලබන 15 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගය සියත ටීවී ඔස්සේ සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල. රටේ පොදු යහපත වෙනුවෙන් තීරණ ගන්නා බවට ජනපතිගෙන් ප්‍රකාශය. ආණ්ඩුව ඒකාධිපති පාලනයකට යොමු වන බවට සජිත්ගෙන් චෝදනා. ජීඑල් නඩුමගට ඉන්දුනීසියාවේ ලැව්ගිනි. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරා. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රිය.
16: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: සෝංග එක හැදුනේ කොහොමද කියලා එයා අපිට මෙහෙම කිව්වා.
1: ගජලීලා සින්දුව හැදෙන්නේ ලංකාවේ දල්දා පෙරහැර සහ දල්දා පෙරහැරේ කරඬුව වඩම්මවන ඒ ඇත් රාජයෙකුගේ කතාවක්.
2: සීතින් පියුම් දරා ගාමන්‍යානා
3: music video ke shootings wenama experience ekak wenna edi
1: egena loku experience ekak mage jeevithe labapu mama godak aadare karana kenek tama Atha Aliya kiyana e sattu kottase mulimma nan poddak bay hituna langata yaddi ඊට පස්සේ ටික වෙලාවක් ටික හුරු වුණා ඊට පස්සේ තින් එදිත් මට දාලා එන්නත් දුක හිතනා
0: music video ke end ek mokadda kiyana try kale
1: kathave end eke tiyana story ekak api damma nokiyaimu neda eka kattiyama therum aragannne koi vidihata kiyala api prekshakayanda paar demu
3: oyage music patte monawada tiyana plans
1: mage godakma nirmana siddha karanne lankawaye jana sangeetayat ekka etin e wage nirmana godak idiriyedi balaporoththu wenna pula
0: thank you anjali
1: bahama stuti siyata adarei
2: ran
4: Talk of the town
3: බොලිවුඩ් වල ආදරය ගැන කතා කරපු හැබැයි ඒ කන්සෙප්ට් එක නිසාම ඔඩියන්ස් එකෙන් බැනුම් හපු කබියල් විදා නාකේන මූවි එක රිලීස් වෙලා දැන් අවුරුදු 20ක්
5: කබියල් විදා නාකේන
0: ෂාරුක් ඛාන්, රානි මුඛර්ජී, අභිෂේක් බච්චන්, ප්‍රීති සින්ටා වගේ ස්ටාර්ස්ලා ඇක්ට් කරපු මේ මූවි එක ඩිරෙක්ට් කළේ කරන් ජොහර්.
3: ෆිල්ම් එකට අවුරුදු 20ක් ගිහින් තිබුණත් රිලීස් වෙන්න කලින් තිබුණු ස්ක්‍රීනින් එකක ඔඩියන්ස් රියැක්ෂන්ස් ගැන කරන් ජොහර් ආයෙම මතක් කරලා තියෙනවා.
0: එදා ඔඩියන්ස් එකේ හිටපු කෙනෙක් ෆිල්ම් එක බලලා කරන්ට කෙලිම කියලා තියනවලු ෂේම් ඔන් යූ කියලා.
3: ඒ වෙලාවේ Tamanට ඇත්තටම ගැහුවොත් එහෙම කියලා බය වුණා කියලාත් කරන් කියලා තියෙනවා.
0: හැබැයි ඉතින් ඒ කාලේ කොච්චර බෑඩ් රිවිව්ස් ආවත් කබියල් විදනා කේනා කියන්නේ තාමත් ගොඩක් අය බලන්න ආසම මූවි එකක්.
4: Talk of the town.
6: Had guess what the theater.
7: වෛරස් ආසාදනයකින් පස්සේ උන හොඳටම හොඳ වුණත් කැස්ස දිකටම තියෙන්න පුළුවන්. මේ කැස්ස සති 4කට වඩා තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. වෛරස් ආසාදනයකින් පසුව නොවුනත් ඔබට දිගටම පවතින කැස්සක් තියෙනවා නම් ඒ සඳහා ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙසේ දිගටම පවතින කැස්ස බොහෝ විට ඇදුම රෝගී තත්ත්වයක් විය හැකි. ඒ වගේම භයානක රෝගී තත්ත්වයන් වන ක්ෂය රෝගය සහ පෙනහළ වල ඇතිවන පිළිකාමේ තත්ත්වයන් උනත් වෙන්න පුළුවන්. ඇදුම රෝගයේදී ඇතිවන කැස්ස බොහෝ විට වියලි කැස්සක්. ඒ වගේම මේ කැස්ස රාත්‍රී කාලයේදීත් අලුයම කාලයේදීත් වැඩි වෙනවා. ඊට අමතරව ඔබ ව්‍යායාම කරන විට අනිවාර්යයෙන් මේ කැස්ස වැඩි වෙන්න පුළුවන්. දිගටම පවතින කැස්ස සමග මද උණගතිය දිගටම තියෙනවා නම් ඔබට තියෙන සමහර විට ක්ෂය රෝගී තත්ත්වෙ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දැනටමත් දිගටම පවතින කැස්සක් තියෙනවා නම් ඒ සඳහා විවිධ අත්බේත් වර්ග භාවිත නොකර ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
8: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා.
13: සීතා!
10: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ්ස් හේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
14: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
15: big big dinumai bonanza
16: satipata scooter dinapata smartphone big racer ho big lighter wala ati escort dunk here
13: 23:43ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
16: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
17: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
19: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
20: නමස්තේ.
21: නමස්තේ.
20: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place. සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතන මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
22: සමහරු එන්නේ සද්ද අහලා.
23: තව සමහරු එන්නේ සුවඳට.
22: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
23: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ.
24: Down South එන්න ඕනේ.
23: Go International Expo 2026.
25: Motor Show,
23: Lifestyle Expo,
25: Construction Expo,
23: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
25: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
23: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
26: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් Kiss FM.
27: අවිසාවෙලට 98.4

ඉතින් කොහොමද? රාත්‍රී 7යි විනාඩි 11යි. බලාගෙන හිටියා නේද? නිදහසේ කතා කරන්න. බලාගෙන හිටියා නේද? ලස්සන මික්ස් එකේ වෙනස් විදිහේ හිත කූල් වෙලා යන ආදරණීය සින්දු කොටක් අහන්න පය දෙකක්. ආදරේ සියතහන සිතාදර රේඛාහන ඔයාල හැමෝටම. ඇත්තම කිව්වොත් අත මට ගොඩක් විශේෂ දවසක්. හැමෝම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හීන වෙනුවෙන් ගමන් කරන්න වගේම හිතේ තියෙන හැම හීනකටම කොහොම හරි හොඳට මහන්සි වෙලා ස්මාර්ට් විදිහට හීනවලට පණ දෙන්න. එතකොට ජීවත් වෙද්දී ආදරයක් ලැබුණාම, ආදරයක් ඇති වුණාම, ආදරයක් මුණ ගැහුණාම අපි බලාපොරොත්තු වෙන්නේ සතුටින් ජීවත් වෙන්න. අපි කැමති දේවල් කතා කරන්න, අපි කැමති දේවල් අහන්න, අපි කැමති දේවල් කියන්න, එයා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරලා සතුටින් ජීවත් වෙන්න. ඉතින් ආදරක ප්‍රෝග්‍රෑම් එක කරන්න එන්න කලින්ම මට ඇහුණ අපේ සුදු කොච්චි බර්ද විශ්ෂකක් එහෙම ලස්සන්ට දීලා දේවල් ටිකක් කියනවා, ස්වීට් දේවල්. ඉතින් ඒ ගැනත් කතා කරමු. හැබැයි මේ අපි ආදරය කරන, ආදරය අහන, ආදරය විඳින සියත ආදර රේඛා මේ විදිහට පටන් ගන්නවා අපේ පැය දෙක. රැනවේ වෙනකම් විශ්මින් ඔයත් එක්ක ඕනම දෙයක් හිමීට හිමීට කතා කරමු. එහෙම හොඳයි නේ. හරි, මෙහෙම තමයි පටන් ගන්නේ.

0: තැවුල් මැවූ ඉන්ද්‍රජාලයයි.
1: සිතාදර කහඟින වෙලාව රාත්‍රී 7:16.
2: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
4: වියලි මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා 120 මදි කියලා කියනවා.
5: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා.
5: ඒක බය වෙලා තියෙන. ඒක මරු කියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
7: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
8: එල්ලට හරියට පහර දෙමින් යනවා.
2: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: Gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1
7: පරිමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමගම.
9: City Board සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගා වට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි. Magic Chocolate Ice Cream ඉතිරි රුපියල් 280යි. Fortune Soya ඉතිරි රුපියල් 35යි. Diva Color Guard Detergent Liquid ඉතිරි රුපියල් 230යි. Cargill's Food City
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස්

0: ටිකපේ.
1: මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? 1. ස්විට්සර්ලන්තයේ ජිනීවා. 2. ඇමරිකාවේ වොෂින්ටන් DC.
2: සියතසන් පොකට්මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ඇඹිලිපිටියේ මදුසේන විරත්න.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Anunna da sugu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
3: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත ටීවී තුලින්.

37 විනාඩි 29යි. කවියකින් පටන් ගන්නම් කොනේද? අපේ චකත් නදත් කවියක් ලියලා තිනවා මට. හැමදාමත් සියත ආදරයක අහගෙන ඉඳලා කොහොම හරි ලස්සන වචනයක ලියන කෙනෙක් තමයි චකත්. සීතල සුරං රැලි අතරේ මුසුකරන හඬ ඔබේ දෙනුවන් වැසෙන ඇත්තට දැහැනට සම වැද ඉපේ. රසික සිතේ බැඳුණු මතක සතහට ඔබ කැන තිබේ. සියත ලියවෙයි තවසක රන් අකුරින් නම ඔබේ. බොහොමත්ම ස්තුතියි. හරි මාව වර්ණනා කරනක පැත්තකින් තියන්නකෝ. ආදරේදී අපිට ඕනේ කෙනෙක්. අනේ මට මාව වටිනව නේද? මෙයාට මාව කොච්චර වටිනවද? ඇත්තටම මම මේ තරමට වටිනවද? මං දන්නේ ඒක දන්නේ. ඇත්තටම මට මිනිස්සු ආදරය කරනවා නේද? අනේ එයා මට ගොඩක් ආදරේ නේද? ඇයි කලින් මට මෙයාව හම්බ වුණ නැත්තේ? ආදරේ හරිම සුන්දරයි. හැබැයි හරි කෙනාව ලැබුණාම මං හරි නේද? ඉතින් මට අද කතා කරන්න හිතුනේ මාතෘකාව විදිහට පුංචි දෙයක්. ඒ තමයි ඔයාට මට කියන්න තියෙන්නේ, හිතන්න එපා, හැමදේම හරියයි. විශ්වාසයෙන් ඉන්න. දේවල් ඔබට පරක්කු වෙලා හරි අනිවාර්යෙන්ම ලැබෙනවා. ඔයාට කඳුලක් තියලා හරි, ඔයාගේ හිත රිද්දලා හරි, ටොක්සික් වයිබ්ස් ඔයාට දීලා හරි, කෙනෙක් ඔයාගේ ළඟින් යනවා නම් හිත ශක්තිමත් කරගන්න අමාරුවෙන් හරි ඒ අයට යන්න ඉඩ දෙන්න, අතාරින්න. මොකද ඔයාට ඇත්තටම ඔයාව වටිනවා නම්, ඔයාට ආදරය කරනවා නම්, කවම තාක්වත් ඒ කෙනා ඔයා හිතන තරම් බිසී වෙන්නෙත් නැහැ. ඔයාට එයාව එපා වෙන්නෙත් නැහැ. හිතන්න එපා, හැමදේම හරියයි. ලියන්න බලන්න රානවයට කලින් මේ පැත්තට 0711982894 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් හිතට දැනෙන ඕනම දෙයක් ලියන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
2: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
4: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM breakfast drive
5: අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් owner within owner X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි
12: සුබ දවසක්
13: අලුත් වෙලා
12: පහසු වෙලා තෑගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
15: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
18: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
19: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
20: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
22: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
23: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
24: මුළු පවුලටම මගේ ගානටම
25: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න
26: Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත
27: හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
28: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris e-mobility වෙත 0114700550
29: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සලි රන්මය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
30: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
31: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
32: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
33: ගන් අතරට සුලසුලුනේට දැන් මම බය නැහැ.
34: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
35: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
36: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනะ ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
5: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
5: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
37: කිරිපත්කඩ රන් කෙරුණා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණ වන වගයි ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
0: සමහරු එන්නේ සද්ද අහලා.
1: තව සමහරු එන්නේ සුවඳට.
0: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
1: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
2: Motor Show,
1: Lifestyle Expo,
2: Construction Expo,
1: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
2: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
3: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

ආතරේ ආතරේ ආතරේ. කාටද ආතරේ ඕනේ? කාළඟද ආතරේ තියන්නේ? කවුද ආතරේ කරන්නේ? අපි හැමෝම ආතරේ. අපිට අපි ආතරේ ආදරයට. රහතයි විනාඩි 54යි. ඇත්තටම ආදරේ නම් කියන්න පරක්කු වෙන්න හොඳ නැහැ. අදේ තියෙන මැසේජස් වලට අමතරව විශ්මිට සුබ පැතුම් ගොඩයි. ආදරේ බර්ත්ඩේ විෂස්. ඒකනේ කියන්නේ මේත් ආදරේ කොටසක් තමයි නේ ඉතින්. අපේ KTH කියනවා විශ්මි කෙනෙක්ගේ උපන්දිනය කියන්නේ ජීවිතේ තවත් අවුරුද්දක් ගෙවන කියනකම නෙවෙයි. ජීවිතයට එකතු වුණු ලස්සන මතක හැම එකක්ම අරගෙන තවත් ලස්සන අවුරුද්දකට පියවර තියෙන දවසක්. එනිසා අදින් පටන් ගන්න හැම දවසක්ම හිනා වෙන්න හේතු වැඩි කරන, හිතට සැනසීම කෙනෙන, හීන එකින් එක හැපෑවෙන ලස්සන දවස් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. ඔයාගේ හිනාව වගේම ඔයාගේ ජීවිතයත් හැමතාම ලස්සන වෙන්න සුබ ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා මට සුබ පතන්නේ අපේ KTH. බොහොමත්ම ස්තුතියි හැමදාමත්ම සීත ආදරේ කහනවට. මේ ආදරේ මේ විශ්යකට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හිතන්න එපා හැමතේම හරියයි. ආදරේ කවුන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකේ අත මං ලිව්වේ අන්න ඒ විදිහටයි. එහෙම කියද්දි අපේ මොරටුව වර්ජීනියත් අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ රුක්ෂානුත් මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ චන්ද්‍රා ආන්ටි එයාගේ ආදර කතාවත් ඒ විදිහටම කියලා තියෙනවා. ඇත්ත මං විශ්වාස කරන විදිහට ආදරයට වයස අදාළ වෙන්නේ නැහැ. හැබැයි ආදරයට අදාළ වෙනවා විශ්වාසය. එහෙම නේද? ඉතින් දවසින් දවස අපි වයසට ගියත් අපි හිතන පතන විදිහ, අපි ආදරය කරන විදිහ, අපි ආදරය දෙන විදිහ දවසින් දවස ආදරණීය වෙන්න ඕනේ. සතුටින් ඉන්න ඕනේ. එහෙම නේද? අලුත් පැයකින් හම්බෙමු. අනිත් මැසේජස් ටික ඊළඟ පැයේදී. ආදරේ කහන් ඉන්නවා නම් මැසේජ් එකක් තියන්නත් ඕනේ.

0: රාත්‍රිය අටයි.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විදහසා. සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයෙත් බෑ ආශ්චර්ය මේසට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
2: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියම්
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
6: ඉස්තිරිගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැම්බියතු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
7: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
8: BPPLK Outlook Stable Fitch Ratings Limited. Sri Lanka Maha Bankwe Avasaralath Balapatra Labi Mudal Samagamaka.

රාත්‍රි 8යි විනාඩි 9යි. මං මේ මැසේජ් එකෙන් පටන් ගන්නම්කෝ. අපේ ආදරණීය දෙවනි පැය ඔයා හංගින්නේ සියත ආදර රේක. මේ තමයි අද දවසේ අන්තිම පැය වගේම ඔයා ශක්තිමත් වෙන, ඔයාට ආදරේ වැඩියෙන් ලැබෙන, හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හොඳම පැය. හිතන්න එපා හැම දෙයක්ම වැරදි කියලා. සමහර දේවල් ඔයාට ප්‍රමාද වෙන්නේ ඔයාට අයිති නැති නිසා නෙවෙයි. ඒ දේ ඔයාට ලැපෙන්න ඕනේ හොඳම වෙලා වෙනකල් ජීවිතේ ටිකක් බලාගෙන ඉන්න හින්දයි. අද නොලැබුණා කියලා හෙටත් නොලැබෙයි කියලා තීරණය කරන්න එපා. මල් පිපෙන්නෙත් හැමෝගෙම වත්තේ එකම වෙලාවට නෙවෙයි. එනිසා ඔයාගේ ජීවිතය වෙන කෙනෙකුගේ ජීවිතයත් එක්ක සසඳන්න එපා. ප්‍රමාද වෙලා එන සමහර දේවල් අපි හිතුවටත් වඩා ලස්සන වෙන්න පුළුවන්. Thank you KTH. පේනව නේද? ඔයාගේ මැසේජස් වල තියෙන ලස්සන. මං ඒ මැසේජ් එකෙන්ම පය පටන් ගත්තේ. සියත ආදර එක හංගින කෙනෙක්ට ඒ මැසේජ් එක ගොඩක් වටී කියලා තියෙන විශ්වාසයෙන්. කල්ප කාලයක් පුරාවටම ආදරේ ලැබෙන්න ඕනේ ආදරේ බලාපොරොත්තු වෙන හැම හදවතකටම. එන්න මේ පැත්තට. මං ඉන්නවා.

0: බෙලවරාත්‍රිය අටයි විනාඩි 14යි.
1: හද ගැස්මට සියත
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
9: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
1: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
0: සියත Between Lady Miss World Sri Lanka 2026.
13: ගොවන් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
6: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ ආයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0.716 516 500 WhatsApp කරන්න.
0: සියත Between Lady Miss World Sri Lanka 2026.
6: Title sponsor.
14: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Between Lady racer එකට අදම මාරුවෙන්න. Between Lady. ඔබත් සැනින් දිගුරණ.
15: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
15: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
17: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රිය 8යි විනාඩි 28යි. මං ඔයාට කිව්වනේ කලිනුත් හිතන්න එපා හැමදේම හරියයි කියලා. ඒක නිකම්ම නිකං ලිව්ව දෙයක්වත් මං කියන දෙයක්වත් නෙවෙයි.

ආලෝකයක් තී ඒක ටිකක් වෙනස්. ඉතින් හිතන්න එපා. මොකද හිත කියන තේ ලෙට වුණාම ඔයාගේ හිත වීක් වුණාම හිත විතරක් නෙවෙයි ඔයාගේ මුළු ඇඟම කඩාගෙන වැටෙනවා. කරන කියන දේවල් ඔහේ කරන්නන් වාල කරනවා. හරියට ෆෝකස් කරගන්න බැහැ. හිනා යන්නේ නැහැ, මූණේ හිනාව නැහැ. හරියට කියනවා නම් හැදෙන්න ඕනේ නැති හරි අමුතු කැත ජරාම ලෙඩක් හැදුනහම මිනිස්සු ඉන්නේ. අන්න ඒ වගේ තමයි කෙනෙක්ගේ හිතක් රිදුනට පස්සේ, හිත කඩා වැටුනට පස්සේ හිත විතරක් නෙවෙයි ඔයාම කඩාගෙන වැටෙනවා. හැබැයි ඔයාටම තමයි පුළුවන් ශක්තිමත්ව නැගී සිටින්න කියලා මම කෙලින්ම කියනවා. මොකද දේවල් පරක් වෙලා හරි ඔයාගේ ජීවිතයට ලැපෙනවා කියන විශ්වාසය සියත ආදරයක අහන ඔයාට මං හැමදාමත් ප්‍රාර්ථනා කරනවා. හිතක් ලෙඩ වුණාම සමහරක් විට ඒක පේන්නේ නැහැ. වේදනාවක් වගේ ඇස් වලින් කඳුළු වැටෙන්නෙත් නැහැ. ඒත් නිහඬවම හිත ඇතුලෙන් කොටක් මිනිස්සු ටිකෙන් ටික මහන්සි වෙන්න පටන් ගන්නවා. කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් මොකද කියලා, ඒකට අර උත්තර දෙන්න බැරි තරමටම සමහර වේදනාවන් ගැඹුරුයි. එනිසාම ළඟින් ඉන්න අයට ආදරය කරන්න, ඒ අය ගැන හොයලා බලන්න, හිනා වෙලා ඉන්න හැමෝම සතුටින් ඉන්නවා කියලත් හිතන්න එපා. ආදරය කරන්න, ආදරේ නම් කියන්න. මං හැමදාම මේ දේ මේ විදිහට කියන්නේ, අපි මේ අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නව මිනිස්සු නෙවෙයිනේ නේද? එතකොට ආදරේ කියන දේ හැමෝම ලබන්න ආස, බලාපොරොත්තු වෙන්න ආදරණීය බැඳීමක්. හිතන්න එපා, හැමදේම හරියයි. එහෙම කියද්දී අද රේකවන් සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට අපේ දිනෙත්මා තරුෂි මෙන්න මේ විදිහට ලියනවා. ආදරේ කියන බැරි තැන පරිස්සමෙන් යන්න කියන්න වුණාම, මගේ පපුව රිදෙනවා කිව්වාම එන්න මම අතගන්නම් කියන්න බැරි තැන, බෙහෙතක් බොන්න කියන්න වුණාම, මට පුළුවන් නේද කියලා ඇහුවම, ඔයාට බැරි නම් කාටද පුළුවන් මැනික කියලා අහන්න බැරි තැන, ඔයාට පුළුවන් පොට්ටක් කියන්න වුණාම, ළඟ ඉන්න ආස දවස් වෙලත් දුරස් වෙලා බලන් ඉන්න වුණාම, කොහොම නොහිතා ඉන්නේ හැමතේම හරි කියේ නැත්නම්. ඇත්ත මට කියන්න බෑ සම්පූර්ණයෙන්ම හිතනක නවත්තන්න කියලා. හැබැයි කොටක් වීක් වෙන්න වෙන්න හිතන්න හිතන්න ඒ දේවල් වලින් කිසිම තේරුමක් ලැබෙන්නේ නැත්නම් ඔයාම තමයි මහන්සි වෙන්නේ. හිනා වෙලා ඉමු, හැමදේම හරියයි. විශ්වාසයෙන් ඉන්න. අපේ ඉසුරු මංචනායක කියනවා, ඉවසලා ඉවසලා හූල්ලලා හූල්ලලා ඒත් බැරිම තැන හිතන්න එපා, හැමදේම හරියයි කියලා. හිත හදාගත්ත වාර අනන්තයි. ආදරෙන් ඉරි තලපු හිතකට ඒ තරම් සැනසීමක් තව කොහෙද? ඇත්ත තමයි. වර්ජීනියා මොරටුව ඉඳන් අපිට මැසජ් එකක් එවලා තියෙනවා. මගේ බර්ත් එකට විෂ් කරලා තියෙනවා. තැන්ක් යූ සෝ මච්. අර ගොඩක් ආදරෙයි. බර්ත් ගිෆ්ට් එකක් ඉදිරියේදී ලපා දෙන්නම් මිස් විශ්මිලු. හා හා හා. හරි හරි හරි. එයාමට ගුඩ් නයිට් කියලා තියෙනවා. ඔයාටත් ගුඩ් නයිට් වර්ජීනියා. ස්තුතියි සියතට දෙන ආදරයට. සියත ආදර රේඛ අහගෙන ඉඳලා විශ්මිට මේ දෙන ආදරයට බොහොමත්ම ස්තුතියි. දැනට කියවෝ ඇති. මේ සින්දු අහලා ඉමු. පැය භාගයක් වගේ

0: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන
2: සමහරු එන්නේ සද්ද ඇහලා.
3: තව සමහරු එන්නේ සුවඳට.
2: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
3: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
2: Motor Show,
3: Lifestyle Expo,
2: Construction Expo,
3: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
2: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
3: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM

ప్రియాటై వినాటి 49 కెనెక్ దుకింగ్ ఇందలా ఇందలా యా వెలావత్ ఎక్కమ నిహండవ ఓన కెనెక్ ఓన దయక్ కియపుతెన్ ఓన దయక్ ఓన కెనెక్ హితపుతెన్ కియలా మనస కెలిన్ కరగెన ఇస్సరహట యత్తే హితన్ నతి విదిహట నికమట హితల బలన్న ඔයාගේ ජීවිතයට කඳුලක් එකතු කරපු කෙනාගෙම ඔයාගේ ජීවිතයට හිතන්නේ නැති දවසක වෙලාවක ඔයා කැමතිම දෙයක් ලැබෙනවා. ඔයා කැමතිම දෙයක් අහන්න හම්බෙනවා. ඒ වෙලාවට මොනා කරයිද? එතකොට ඔයාට මතක් වෙයිද අච්චර අවුරුදු ගානක් ඔයා දුකින් ඉඳලා ඒ හිස්ටරි එකම මතක් වෙන්න පටන් ගනීද? නෑ, මං හිතන විදිහට ඒ වෙලාවට ඔයා ෆ්‍රීස් වෙයි. ඔයාව වෙවුලයි. ඔයා බලයි මේ මොකද මේ කියලා. හැබැයි මතක තියාගන්න, මේ ලෝකේ ඔයාට වටිනාකමක් එකතු කරපු නැති කෙනෙක්ව ඔයාගේ ජීවිතයට ලං කරගන්නවද නැද්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. බැයි පරක්කු වෙලා හරි ඔයාගේ ජීවිතයට බලාපොරොත්තු වෙනවට වඩා වැඩි ආදරයක් ලැබෙන්න ඕනේ කියලා තමයි සියත ආදරයක හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්න. හෙටත් හම්බෙමු. අදත් ලස්සන පැය කිහිපයක් දුන්නට ස්තුති කරලා තියනවා අපේ KTH. හැම උපන්දින සුබපැතුමකටම ගොඩාක් ස්තුතියි. මං හැම එකටම රිප්ලයි කරලයි ගෙදර යන්නේ. හරිද? බොහොමත්ම ස්තුතියි. හරිම ග්‍රේට්ෆුල්. සුබ රාත්‍රියක්. හෙට රෑ 7ට ආදරේ කහන්න එන්න ඕනේ නේද? ගිහින් එන්න. විශ්මියාට කොටක් ආදරේ.

0: ඉන්නව රාත්‍රී 8:54.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විදහසා සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයෙත් බය ආශ්චර්ය මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙන මේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
2: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදල ඉවර කරපු හාදයා. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
6: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදම් කඩවල.
5: මරදම් කඩවල යකඩ යන්නේ කඩ යකා නෙවෙයි, ඒ අර ගිමුරු කකා වතුර දුදී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදම් කඩවල යකඩ යා වෙනයි, කොළඹ දුවන යකඩ යකා වෙනයි.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
10: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර් වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
8: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770455 ගොහා
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත TV තුලින්.

0: අද ගැස්මට සියත මේ අතරින් ලෝක බැංකු මූලස්ථානය පිහිටි නගරය මොකක්ද? එක ස්විට්සලන්තේ ජිනීවා, දෙක ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී.
1: පොකට්මනේ අම්බලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ ඇඹිලිපිටියේ මදුසේන විරත්න.
2: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
3: අනුග්‍රහය
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
0: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
5: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
6: අයිබෝවන්, මම අනදු ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 500කට වට්ස්ඇප් කරන්න.
5: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
1: ටයිටල් ස්පොන්සර්
7: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරු. බික්ටවීන් ලේඩි ඔබත් සැනින් දිදුල
8: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැම්බිය තුළ ලොව සුපතල මාදිලි සඳහා 10% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
5: මන්නම් හිතන්නේ නැහැ
3: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

0: 98.4 මෙගාවාට්ෂයට
1: සියත FM

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 402 492 0718 3727 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ
3: කියලා. පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
2: නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
4: මුලත බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM

0: පවුදහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B+ සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන්

0: දැන් ලබාගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
11: real mapat experience එකකට නැල්වත්ත බට
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles
13: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
12: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම
15: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න
16: Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත.
17: හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550
19: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC රන්සවි රන්නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
21: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
22: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
23: ගන් අතුරට සුලසුලුමෙට දැන් මම බය නැහැ.
24: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
25: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
26: සමහරු එන්නේ සද්ද අහලා.
27: තව සමහරු එන්නේ සුවඳට.
28: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
29: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
30: Down South in the morning.
29: Go International Expo 2026.
31: Motor Show,
29: Lifestyle Expo,
31: Construction Expo,
29: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
31: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
29: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
32: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
33: 98.2 98.4 දිවයි

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 49යි. හද ගැස්මට සියත.
1: සියත පත්‍රේ විතස.
2: සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයත් බෑ ආශ්චර්යයක් මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු එකේ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
1: සියත පත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
6: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
5: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර දුබි කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණය online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
10: සෙනසුරාදා උදේ 8ට
11: කොහොමද කොට කාලිකි? දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ?
12: මේ පොඩි වලියක් ගින් මගේ අති මිනිහෙක්ගේ අතක් කැපුණ සර්.
11: මොකක් අතේ කොයි හරියද කැපුණේ?
12: අත දෙකටම කැපුණා.
11: මොකද්ද?
13: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු
9: සුරුගිරි ඕගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 11.

0: की दायाई।
1: අද රෑ 10යි ගී 10යි එකට එකතු වෙන්නේ මම සංගීතයට ගොඩක් ආදරය කරන කෙනෙක්. පොඩි කාලේ ඉඳලම සංගීතය තමයි මගේ ජීවිතය උනේ. ඒ වගේම හැදෑරුවේ පාසල් කාලයේදී මම ගියේ කොළඹ මියුසිස් විද්‍යාලයට. ඒ පාසල් කාලයේ ඉඳලා මගේ විශ්වවිද්‍යාල ජීවිතය වෙනකම්ම සෞන්දර කලා විශ්වවිද්‍යාලය වෙනකම්ම සංගීතය තමයි මගේ ජීවිතය උනේ. එතනින් විශ්වවිද්‍යාලයට යන්න කලින් ඒ කියන්නේ අවුරුදු 18දී විතර මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා එක්තරා තරගයකින්. එතනින් පස්සේ මම සංගීත ශාස්ත්‍රයට පිවිසෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මට විශ්වවිද්‍යාලයට යන්න වෙන්නේ. අවුරුදු 19දී මම ගායිකාවක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මගේ ජීවිතේ වෙනස් වෙච්ච තැනේ ඉඳලා අද වෙනකම්ම ඔයාලගේ ආදරයත් එක්ක මම සින්දු ගේනවා. ඒ ගායිකාවක් විදියට ඉන්නවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් සංගීතයේ ජීවිතේ වෙච්ච මට පොඩි කාලේ තිබ්බේ පොඩි හීන. ඇත්තම තිබ්බේ සංගීතයෙන් ඉදිරියට යන. හැබැයි මගේ ජීවිතේ වෙනස් වෙන්නත් එක්කම සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඉතින් ඔහොම තමයි මං ගැන කෙටියෙන්ම කිව්වොත්. ඉතින් අද ලස්සන සින්දු 10ක් අහන්න මම කැමතියි ඔයාලත් එක්ක එකතු වෙලා. මොකද මම ආදරය කරන සින්දු මං හිතනවා ඔයාලත් ගොඩක් කැමති වෙයි කියලා. සියත රෑ 10යි ගී 10යි එක්ක එකතු වෙන්නේ මම නදිනි ප්‍රේමදාස. අවින ගීතයේ විදියට මම තෝරාගත්තේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ මතකයේ ඇසුරින් කියන ගීතය. ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය කියන කෙනා මට ඉතාමත් සුවිශේෂයි. මොකද මගේ ජීවිතේ මම ආවේ තරංගයකදී. ඉතින් ඒ තරංගයේ මේ සින්දුව මම ගායනා කරනවා අම්මාගේ වටේදී. එතකොට ඇය මේ සින්දුව මම ගායනා කරනවා අහලා මට පෞද්ගලිකව කතා කළා. ඒ ගැන ඇත්තටම හරිම කියන්නේ හොඳ කියලා. ඉතින් අත්‍තරම ඒ වගේ ප්‍රවීණ ගායන ශිල්පිනියකගෙන් ඒ වගේ අහන්න ලැබීම මට ඉතාමත් සතුටට කරුණක් වුණා. මොකද ගොඩාක් අඩුයි ඒ වගේ අය ශේස්ත්‍රයේ. සහ මගේ රෝල් මොඩල් කෙනෙක් වෙලා හිටපු සහ මම ආස කරන කටහනක්. මොකද මං හිතනවා මගේ ශෛලියත් එක්ක ඇයගේ ගීත ගොඩාක් මට කියන්නේ ළඟින් ගායනා කරන්න පුළුවන්. ඇය ඉතාමත් දක්ෂ ගායිකාවක්. ඉතින් ඒ වගේම තමයි අද වෙනකන් උත් ඇයගේ ආදරයත් ඒ වගේම තමයි මට ලැබුණ. ඇය ඉතාමත් ආදරෙන් මතක් කරනවා. අම්මා කියන කෙනා මගේ ජීවිතේ මගේ ළඟින්ම ඉන්න කෙනා, මගේ හොඳම යාළුවා. මාව ශේස්ත්‍රයට එන්නත් මාව සංගීතය කරනවා වැඩියෙන්ම දකින්න ආස කරපු කෙනෙක් තමයි අම්මා. ඉතින් මං හිතනවා අද මං ගොඩක් වෙලාවට සින්දු කියන එක හේතුවක් තමයි අම්මා. ඇයිගේ හීනයක් මගේ හීනයක් වෙලා තිබ්බේ සංගීතයෙන් ඉදිරියට. නමුත් ඇයිගේ හීන තිබ්බා විවිධ විදියට. ඉතින් ඇයවත් ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඇයගේ ශක්තිය තාමත් මට ඒ වගේමයි. මගේ පිටිපස්සේ තාමත් සෙවනැල්ලක් වගේ යෝධව ඉන්නවා. ඉතින් මේ මතක ඇසුරින් කියන ගීතේ නැති වෙච්ච අම්ම කෙනෙක් ගැන කතා කරන්නේ. හැබැයි මට මේ ගීතය තරගයේදී ගායනා කරනකොටත් මේ ගීතය ඇහෙන හැම වෙලාවෙදිමත් අම්මා ගැන මතක් වෙනවා. අම්මා නැතුව මම කොහොමද ඉන්නේ කියන එක ගැන මට හිතෙනවා. මොකද එහෙම කෙනෙක් ගැනනේ කියන්නේ මෙහෙම වෙන්න ඇති කියලා. අපි වාසනාවන්තයි එහෙම අහිමි වෙච්ච අයත් ඉන්නවා. අපි අම්මලා සියලු දෙනාම මතක් කරලා මේ ලස්සන ගීතය

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: නම වෙනියට මම තෝරගන්නේ රෝකාන්ත ගුණතිලක මහත්මයාගේ මම ඇහුවා හොරෙන් කියන ගීතය. මේ ගීතයට මම ප්‍රිය කරන්නේ ගොඩාක් කාලේ ඉඳලා. ඒ කියන්නේ මම පාසල් යන කාලේ ඉඳලම මේ ගීතයට කැමතියි. මම දන්නේ ඇයි හේතුව කියලා. මම හිතනවා අර අපි පාසල් කාලේදී කීක චිත්‍රමවනවා, හිතින් ආදරය කරනවා, ආදරයට කැමති. ඒ කාලේ කියන්නේ දැන් කියන්නේ වයසත් එක්ක ඒක වෙනස් වෙනවා විවිධ විදියට. එතකොට ඔය දැන් තියෙන වචනවලට සමහර වෙලාවට අර ඒවට තමයි. හැබැයි ඉතින් මේකේ මම හිතන්නේ ප්‍රේමයේ අහිමිවීමක් ගැන කතා කරන්නේ. හැබැයි මම හරිම ආසයි ඒ පද රචනයට ඒ පාවිච්චි කළ තියෙන හරිම වචන, ලස්සන වචන, සරල වචන, තනුවට. ඒ වගේම රෝකාන්ත අයියාගේ තියෙනවා හදවතට දැනෙන්න පුළුවන් විදියේ කටහනක්. මොන ගීතේ ගායනා කරත් ඒක ඒ විදියට හරවලා ඔහුට තියෙනවා. ඉතින් මං හිතනවා මම රෝකාන්ත අයියාගේ සියලුම ගීතවලට හරිම ප්‍රිය කරනවා. හැබැයි ඒ අතරේ මම එක කාලයක් තිබ්බා මගේ රෑට ප්ලේලිස්ට් එකක් තිබ්බා. ඉතින් ඒ ප්ලේලිස්ට් එකේ තිබ්බ සින්දුවක් තමයි මේ සින්දුව. මේ වගේ ගීත තමයි. ඒ කියන්නේ රෑට අර නිදියනකොට ටිකක් අර කාම් වෙලා හිතට දැනෙන, හදවතට දැනෙන ගීත අහන කාලයක් තිබ්බා. ඒ මං හිතන්නේ අපි ඒලෙවල් කරන කාලේ වගේ. ඉතින් මේ ගීතයත් ඒ වගේ මම ඉතාමත් ආසාවෙන් අහපු ගීතයක්. ඉතින් මට හිතනවා ගොඩ කාලෙකින් ආයෙ අහන්න ඕනේ කියලා.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: මම අටවෙනියට අහන්න කැමති DNS ලගේ මල් පැන් පොදක් කියන ගීතය. මල් පැන් පොදක් කියන ගීතයේ ඉස්සලා මැහුනේ මම පාසල් යන කාලේ. ඉතින් අපි හැමෝම හරිම ආස කරා BNS ඇල්බම් එකටම. පාසල් කාලේදී මම ගිය කොළඹ මියුසස් විද්‍යාලය නිසා ඔහු කොවිලෙත් අපේ පාසලත් එක්ක කොන්සර්ට්ස් කරා. ඉතින් මම ගොඩාක් වෙලාවට ඒ කාලේ බාති අයියා, සන්තුෂ් ඒගොල්ලෝ දැක්ක. ඉතින් ඒගොල්ලොත් එක්ක කොහොමරි අපිට මට කවදාවත් අමතක වෙන්න නැති සිදුවීමක් තියෙනවා. එක කොන්සර්ට් එකක් තිබිලා ඒ කොන්සර්ට් එකේ එකම එක්කෙනෙක් තෝරා ගන්නවා ඔවුන් එක්ක ගායනා කරන්න. හැබැයි මට අවස්ථාව හිමි වෙන්නේ නැහැ. මම අන්තිමටම ඇවිල්ලා අන්තිම ෆයිනල් එකේදී එක්කෙනෙක්ගෙන් කැපෙනවා. ඉතින් මට එදා හරිම දුක සහ මට හිතුණා කවදාහරි මට කොහොමාරි සිං කරන්න ඕනි කියලා. ඉතින් කොහොමාරි පසු කාලෙන්දී මට හිතා ගන්නත් බෑ මම එතකොට ගායිකාවක් වෙලා මගේ ඇල්බම් එකට බාති අයියා සින්දුවක් නිර්මාණය කරනවා. ඉතින් ඒක හරිම වෙනස් අත්දැකීමක්. මොකද මට ඒ වෙලාවේ ඒ කාලේදී දුක හිතුණත් මම හිතුවේ නෑ පසු කාලෙන්දී ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. ඉතින් මොකද මම පොඩි කාලේ ඒගොල්ලෝ ස්ටේජ් එකේ බලන් හිටපු නිසාත් සහ ඉතින් අපි හැමෝම හරිම ආස කරන සහ BNS කිව්වම තාමත් මතක් වෙන සින්දු තමයි මේ මල් පැන් පොදක් වගේ කියන ගීත. ඉතින් අපි මට හිතුණා මේ අවස්ථාවේ ඒක අහන්න ඕනේ කියලා.

0: ගීතයයි. අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදීනි ප්‍රේමදාස.
1: හත්වෙනියට මම තෝරගන්නවා TM ජයරත්න මහත්මයාගේ අම්මා සඳකි කියන සින්දුව. අම්මව මතක් කළා වගේම මගේ ජීවිතේ මට අමතක කරන්නම බැරි කෙනෙක් තමයි මගේ තාත්තා. ඔහු නිහඬ වීරයෙක්. මගේ ජීවිතේ මං අර මුලින් කිව්වා අම්මා ගැන කතා කරනකොට මම මේ ශේෂ්ත්‍රයට එන්නත් මං හිතනවා මං සින්දු කියනත් ඔක්කොම ප්‍රධාන හේතුව අම්මා කියලා. මොකද අම්මට තිබ්බා හීන ගොඩක්. ඒ වගේම තවත් ආස කරන සහ සංගීතයට ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි මගේ තාත්තා. ඔහුට තිබ්බ ලොකු ආසාවක් කියන්නේ මම ගායිකාවක් වෙනවා දකින්න. හැබැයි මට තිබ්බේ අර සංගීත ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යන්න කියලා ආසාවක්. හැබැයි ඔවුන්ගේ ඒ තිබ්බ මං හිතන ඌමනාව කැපවීම සහ මඟ පෙන්වීම නිසා තමයි මං අද මෙහෙම සින්දු කියන්නේ සහ සංගීතයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන. ඉතින් මං හැමදාමත් අපේ තාත්තාව මතක් කරනවා ඉතාමත් ආදරේ. ඔහු වැඩිය කැමති නැහැ, ඔහු එහෙම පෙනී සිටින්නේ නැහැ, වැඩිය කවුරුත් අඳුරා කියන්නේ එහෙම පෙන්වන්නේ නැහැ. හැංගිලා මට හැමදාමත් මගේ ජීවිතේ උදව් කරන මගේ වීරයා තාත්තා. ඉතින් තාත්තාවත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් මං හිතනවා මේ ගීතය ඇහෙනකොට ගොඩාක් දේවල් මතක් වෙනවා. ඉතින් මේ අවස්ථාවේ මට හිතුණා තාත්තවත් මතක් කළා. හැම තාත්තා කෙනෙක්ම මං හිතනවා හැම දරුවෙක්ගෙම වීරයෙක් කියලා. ඉතින් අපි මේ සින්දුව අහමු.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: ට පම තෝරගත්තේ අලුත් සින්දුවක්. මට හිතනවා පරණ සින්දුව ඇහුවා වගේ අලුත් සින්දුවක් අහන්නත් ඕනි කියලා. මම හරිම ආස කරන කටහනක් වින්දි. ඉතින් වින්දි ගුණතිලකගේ සඳපානේ මෑතකදී ආපු ගීතයක්. ඒක මට හිතෙනවා ගොඩාක් වෙලාවට ඒ ගීතය අහනකොට රූකාන්තයව මතක් වෙනවා කියලා ඒ මෙලඩි එකත් එක්ක සනුක කරාට. ඉතින් ඒ ගීතයේ තේරුම ගැන කතා කළොත් ඉතාමත් කොළඳුල් ආදරයක් ගැන තියෙන. ඉතින් මං හිතනවා අපේ ජීවිතේ අපි හැමෝටම වගේ ඒ වගේ ආදරවල් තිබිලා තියෙනවා. හරි මාස හැංගිලා දෙන ආදු තියෙනවා. ඉතින් ඒ ගීතයද ඒ ගීතයේ වීඩියෝ එක බලනකොටද මං හිතනවා ගොඩාක් අයට මතක් වෙනවා ඇති අපේ අර මොකද ඒකට කියන්නේ යෞවනාවදී ටීනේජ් කාලේ කියන එක. ඉතින් මටත් ඒක මතක් වෙනවා. මොකද අපි පාසල් කාලේදී සහ සාමාන්‍යයෙන් අපි ගෙවල් වලට හරිම බයයිනේ. මම හැදුනේ ගොඩාක් දැඩි පරිසරයක. අම්මයි තාත්තයි අර ඌන්ට වඩා රැකවරණය දෙනකොට මට හරිම අමාරු වුණා ඌ වගේ ආදර සම්බන්ධතාවත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් ඇත්තටම ඒ වගේ පොඩි පොඩි දේවල් තිබිලා තියෙනවා. ඉතින් ඒව කලේ හරිම අමාරුවෙන් සහ හොරෙන්. ඉතින් මේ සින්දු ඇහෙන වෙලාවට ඒ හැංගි හොරා කරපු පොඩි පොඩි ආදරවල. ඉතින් ඒ කාලේ ආදරවල් තියෙන්නේ ටෙලිෆෝන් එකකින්. ඉතින් අර ඒවා මතක් වෙනවා සහ මං හිතනවා ඒකේ අමුතුම හැඟීමක් තියෙනවා. ඒ ආදරේ තමයි මුලින්ම අපේ ජීවිතේදී නව යෝන් කාලේදී අපිට දැනෙන ආදරේ. ඉතින් මට හිතනවා ඒ තරුණ භාවය සහ අපේ පරණ මතකයන් මතක් කිරීමේ හැකියාවක් මේ සින්දුවට තියෙනවා. සහ මෑත කාලේදී ආපු ලස්සන සින්දුවක් මං ගොඩක් ප්‍රිය කරනවා.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: දැන් එකතු වෙලා ඉන්නේ රෑ 10යි ගී 10යි එක. ඉතින් අද දවසේ මම කැමති සින්දු ඔයාලත් අහනවා. ඉතින් මං හිතුවා පස්වෙනි තැනට අපි ගොඩාක් ආස කරපු ආදරය කරපු පරණ සින්දුවක් අහන්න. අමරසිරි පීරිස් මහත්මයාගේ ඔබ ඇපල් මලක් වාගේ. මේ ගීතේ මං හිතනවා මම විතරක් නෙවෙයි, ඒ අවධියේදී තාමත් ගොඩාක් දෙනා ප්‍රිය කරන ගොඩාක් ආස කරන සින්දුවක්. ඒ වගේම මේ වගේ ගීත එක්කෝ දැන් හැදෙන්නේ නැද්ද, ඒ වගේ ගීත ආවත් ඒ වගේ ගීත නිර්මාණ මතුවෙන්නේ නැද්ද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඒ කාලේ අපි තාමත් ආසේ මගේ හැමදාමත් අර මගේ රෑට අහන ප්ලේලිස්ට් එකේ, ඒ කියන්නේ ඊලෙවල් කාලේදී මට තිබ්බා නිදා ගන්නකොට ප්ලේලිස්ට් එකක්. ඒ ප්ලේලිස්ට් එකේ උඩින්ම තිබ්බ සින්දුවක් තමයි මේ ඔබ ඇපල් මලක් කියන්නේ. එතකොට අර අපිට තියෙනවනේ අර විවිධ හැඟීම් අනුව එක එක සින්දු දාගන්න අපේ ලිස්ට් එකේ අපි ගෙන. ඒ තින් ඒකේ ඉතාමත් ආදර බර සහ ඒ සින්දුවේ අමුතු රිදම් එකක් තියෙනවා. ඒ රිදම්ස් කැඩෙන විදිය, ඒ හැමදේම. මොකද දැන් මම පොඩි කාලේ ඉඳලා සංගීතය හදාරපු නිසා මේ ගීතයේ තියෙන සංගීතමය පසුබිමටත් මම ගොඩාක් ආදරය කරා. ඉතින් මට හිතෙනවා මේවා නොමියෙන ගීත. මම හිතනවා සමහර වෙලාවට මේ අලුත් පරම්පරාවේ අය මේ ගීත අහලත් නැතුව ඇති. එහෙම අහලා නැත්තම් මේක හොඳ අවස්ථාවක් මේ වගේ ලස්සන නිර්මාණයක් අහන්න.

0: 10යි. ගීත 10යි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදීනි ප්‍රේමදාස.
1: හතරවෙනියට මම තෝරගන්නවා සනත් නන්දසිරි මහත්මයාගේ දේ දුන්නේ පාට පාටින් කියන ගීතය. ඔහු ඉතාමත් ආදරයෙන් මතක් කරනවා මට සින්දු ලිස්ට් එකක් දුන්නත් ඔහුගේ ගීතයක් මං අනිවාර්යෙන්ම අමතක නොකර අහන්නත් ඒ වගේම ඔහුව මතක් කරන්නත් අමතක කරන්නේ මොකද ඔහු මගේ ගුරු පියාණන්. අවුරුදු 8-9ක් විතර මං ඔහුගේ ළඟ සංගීතය හැදෑරුවා විශාරද උපාධිය වෙනකම්ම. ඊට පස්සේ මගේ තබ්ලා ගුරුවරයා වෙන්නෙත් ඔහු. දැන් ඔහු මේ ජීවතුන් අතර නැහැ. ඔහුගේ හඬේ තියෙන හරිම සුවිශේෂී භාවයක්. ඒ වගේම අහන ඕනම කෙනෙක්ට ටක් ගාලා මේ හඬ අඳුර ගන්න පුළුවන් සහ වෙනස්ම විදිහේ හඬක් තියෙන සහ වෙනස්ම විදිහේ ගීත එකතුවක් තියෙන ගායන ශිල්පියෙක් තමයි ඔහු. ඒ වගේම සුන්දර ගුරුවරයෙක්, අපිට ඉතාමත් ආදරය කරපු සහ අපිට ඉතාමත් ආදරය කරනවා වගේම මම ගොඩාක් බැනුම් අහලා තියෙනවා. අපි ඉතින් ඇත්තරම ඔහු ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. මං හිතනවා යුග බිහි කරපු ගායන ශිල්පියෙක් සහ මගේ ගුරු පියාණන්ව ඉතාමත් ආදරයෙන් මතක් කරන ගමන් මට හිතනවා මේ වෙලාවේ

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: තුන්වෙනියට මම තෝරගන්නවා මගේ සහෝදර ගායන ශිල්පියෙක්ගේ සින්දුවක් සරෝජිනි. මං හරි කැමතියි මේ ගීතයට. මොකද වෙනස් විදිහේ පද රචනයක් තියෙන. ගොඩාක් වෙලාවට එක්කෝ ආදරය එක්කෝ විරහව ගොඩක් අය ගැන සින්දු අහනවා කරනවා. හැබැයි මේක වෙනස්ම මාතෘකාවක්. මට හිතෙනවා එහෙම සරෝජිනිලා ගොඩාක් මේ සමාජයේ ඉන්නවා. එහෙම සරෝජිනිලා ගොඩක් හැංගිලා ඉන්නවා. ඔවුන්ගේ හැඟීම් එළියට පිට කරන්නේ නැතුව මං හිතනවා ඒක හරි අවාසනාවන්ත වගේම හරිම දුක්බර දෙයක්. හැබැයි ජීවිතේ තමන් මොකක් හරි එහෙම තමන් එහෙම පීඩනයකින් ඉන්නවා නම් ඒ පීඩණයෙන් අනිවාර්යයෙන්ම ඉවතට එන්න ඕනේ. මොකද ඒකෙම හිටියොත් ඒකෙන් වෙන හානිය ඉතාමත් වැඩි. ඉතින් සරෝජින්ලා සියලු දෙනාට මෙහෙම නොවි එහෙම නොවෙන්නත් ප්‍රාර්ථනා කරනවා. සහ මට හිතනවා මේ ගීතය එහෙම අහන අයට ඇත්තටම ගොඩාක් දැනෙන ගීතයක් වෙන්නත් ඇති. ඒ වගේ මම කැමතියි සමාජයේ මේ වගේ වෙනස් වෙනස් ගීත නිර්මාණය වෙනවාට. ඒ වගේ නිර්මාණ ඇත්තටම යනවාඩුයි. හැබැයි එහෙම නිර්මාණත් බිහි වෙන්න ඕනේ. ඉතින් අපි හමු වෙනස් විදිහේ ගීතයක්.

0: ගීතයයි. අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: ආඩම්බරයි බැලුවම නම් ගීතයට ආවගම මම ගොඩක් කැමති වුණා. සුරේනි ඩිමෙල්ගේ සුරේනි අක්කා ඉතාමත් ළඟින් ඉන්න යාළුවෙක්. මම ෆීල්ඩ් එකට ආපු තැනේ ඉඳලා සුරේනි අක්කා මගේ ජීවිතේ ගොඩක් ළඟින් හිටියා. මගේ පළවෙනි ඇල්බම් එකට පවා ඇයත් එක්ක මම ගීතයක් ගායනා කළා. ඉතින් මගේ පළවෙනි ගීතය කළේ මම ඉරාජ් එක්ක මදස බලන්නයි. ඊට පස්සේ සුරේනිට කරපු ගීතයක් තමයි ඉරාජ් මේ ආඩම්බරයි බැලුවම නම් කියන ගීතය. ඉතින් ඒ කාලේදී ඒක වගේ ආර තිබ්බ අය හරි අඩුයි. මම සුරේනි අපි සුරේනි අක්කා ඒ අපි කීප දෙනෙක් තමයි හිටියේ. සුරේනි අක්කා මටත් කලින් අවුරුද්ද එකහමාරකට විතර කලින් තමයි ආවේ. ඉතින් මේ ගීත අදටත් ඔය දැන් ඔය ආඩම්බරයි බැලුවම නම් මදස බලන්නයි කියන ඒ කාලේ තියෙන වයිබ් එක මං හිතනවා දැන් කට්ටිය ගොඩක් ඒ වගේම ළඟින් යන ගීතවලට දැන් ප්‍රිය කරනවා කියලා. ඉතින් මට හිතෙනවා ඒ කාලේ ගීත හරි සුන්දරයි කියලා. මොකද එක එක ගීත ඇහුවාම විවිධත්වයක් තිබ්බා, වෙනස් භාවයක් තිබ්බා දැන් තියෙන ගීතයක් වලට වඩා. මං හිතනවා දැන් ගොඩක් සින්දු හැදෙන්නේ රැල්ලටනේ. ඉතින් ආඩම්බරයි බැලුවම කියන්නේ ආදර ගීතයක්, හැබැයි වෙනස් ආකාරයේ ගීතයක්, තාමත් අහසාවෙන් අහන සින්දුවක්. ඉතින් මට හිතුණා මගේ යාළුවෙක්ගේ සින්දුවක් අහන්න ඕනේ කියලා. ඒ හින්දා මේ ගීතය

0: අටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනි නදිනි ප්‍රේමදාස.
1: මට හිතුණා පළවෙනි සින්දුව විදියට රූකාන්ත ගුණතිලක මහත්මයාගේ අනාථමාරුතය කියන ගීතය අහන්න. මේ ගීතය මං හිතන්නේ ආදරය කරන සියලුම දෙනා ගොඩක් ආදරය කරන ගීතයක් සහ හදවතට දැනෙන ගීතයක්. මං හිතනවා මේ ආදරේ හැම පැතිකඩක්ම වගේ මේ ගීතයෙන් කියලා දෙනවා. ආදරය තමයි අපිව මං හිතන්නේ සතුටටපත් කරන්නත් අනිත් පැත්තෙන් දුක්කටපත් කරන්නත් පුළුවන් දෙපැත්තරම කරන්න පුළුවන් ලොකුම ආයුධය. ඉතින් ආදරය කියන්නේ හැමෝටම අත්‍යවශ්‍යයි. හැබැයි එක එක්කෙනාට ආදරය ලැබෙන්නේ විවිධ විදියට. ඉතින් ඒ ආදරය දැනෙන්නෙත් විවිධ විදියට. ඉතින් මේ ගීතය මං හිතනවා ආදරය කරන ඕනම කෙනෙක්ට ඉතාමත් හොඳට දැනෙන ගීතයක් සහ නොමියන ගීත අතරින් තියෙන ගීතයක්. ආදරබර ගීත ලියන්න කියලා ලිස්ට් එකක් ලිව්වොත් මං හිතනවා මේ අනාථ මාරුතේ කියන ගීතය කවදාවත් ලියවෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් ලස්සන පද රචනයක්, ලස්සන තනුවක් නිර්මාණය කරපු රූකාන්ත ගුණතිලක මහත්මයාව මතක් කරන්න ඕනේ. ඉතින් මගේ ආස කරන, ගොඩක් ආස කරන සින්දුවක් තමයි මේ ගීතය. ඉතින් අපි අහලා බලමු ආදරය කරන ඔයාලා වෙනුවෙන්. අද වැඩසටහනෙන් මං හිතනවා මටත් අවස්ථාව ලැබුණා කාලයකට පස්සේ ගීත ටිකක් එක දිගට අහන්න. මොකද කාල වේලාව අඩු නිසා ඉස්සර වගේ ගීත ඇහෙන්නේ නැහැ. හැබැයි ඉස්සර මම නිතරම අහපු ගීත කීපයක්ම මට අදායි මගේ මතකයේ ආවර්ජනය කරන්නත්, මතක් කරන්නත්, ඒ වගේම සින්දු අහන්නත් ලැබුණා. ඉතින් ඔයාලවත් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා, ඔයාලගෙන් ලැබෙන ආදරය සහ ඒ හැම දෙයකටම. ඉතින් අද ඉතාමත් ලස්සන කාලයක් ගත වුණා රෑ 10යි ගී 10යි එක්ක. ඉතින් මම එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාලට සුබ රාත්‍රියක්.

0: රාත්‍රී 11:00 විනාඩි 9යි. හද ගැස්මට සියත.
1: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 492 492 3 27 7

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියතා voice of family ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: පුල් නෙත නිලු පුල් වත රතු පුල් කොඳ කැකුළු සිනමල්
1: අනුවටයි දශම හතරෙන් මේකමුවට සියත FM

0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 4.55
1: 91.2 91.4

0: සියතා දෙවයිනපුරා
1: ලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
2: සින්දු සියත අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චම්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
4: කිරිපත්කඩ රන් කෙරුවා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
2: 98.4 පනතුරට.

0: 11 විනාඩි 46 දැන්. හද ගැස්මට සියත.
1: සියත පතරේ විතස.
2: සුළුහා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ ජනපති හමු වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බයත් බය ආශ්චර්ය මේසෙට එකක් එහෙම ගැහුවද දන්නේ නේද? වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා යෝජනා වෙලා තියෙන මේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් වී මිලදී ගැනීම සඳහා අපි වෙන් කරලා තියෙන මුදල, ඊට පස්සේ අපිට වී ගබඩා කරන්න තියෙන ගබඩා පහසුකම් ඔක්කොම එක බැලුවාම සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු කේ විතර අපි ලංකාවේ හාල් පරිභෝජනයට සාපේක්ෂව බැලුවම දවස් 10කට 12කට හරියන්න අපි රජෙන් වී මිලදී අරගෙන තිබුණා. ඉතින් බලමු මේ සැරේ තව දවසක් දෙකක් වැඩේ උස්ස ගන්න පුළුවන් වේද කියලා.
1: සියත පතරේ විතස. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01

0: එකයි හතයි 388 388 CDB රන් අය රත්තරන් අයදට ඉස්තරම්ම තැන්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: සෙනසුරාදා උදේ අටට
4: කොහොමද කොට කාලිකි දැන් වැරදි වැද සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ
5: මේ පොඩි වලියක්කින් මගේ අතින් මිනිහෙක්ගේ අතක් කැපුණා සර්
4: මොකක් අතේ කොයි හරියද කැපුණේ
5: අත දෙකටම කැපුණා
4: මොකද්ද
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනී.
10: සීගිරි ඔගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Kandy අතුරු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවි.
13: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
14: කාජිරිය ගොබ්බයා.
15: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
7: නිලබල කරේති ඔලමුල පුරේ.
13: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
16: 98.2 98.4 දිවයින.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

Sadıhan Siirta. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

சதகம் சீர்த்த රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

ගාථාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: උදේට කලබලයට තේ හදන වෙලාවේ බෝතල් දෙකක ලුණුයි සීනි දෙපැත්ත තිබ්බොත් එහෙම අපිට එකපාර මේක ලුණුද මේක සීනිද කියලා තෝරගන්න බැරි වෙනවා. ජීවිතේ අපිට හම්බ වෙන සමහර අවස්ථා තන්න එහෙම තමයි. ඒ අවස්ථාවට මුහුණ දෙන්නම ඕනේ. එතකොට තමයි අපිට ඒ අවස්ථාව කොයි වගේද කියලා තේරුම් ගන්න. පිටින් බලන හැමදේම ඇතුළතින් එහෙම නැහැ. එහෙනම් ඔබ ගැන ඔබ විශ්වාසය තියාගෙන පළවෙනි අඩිය තියන්න. සුබ උදෑසනක් කියලා කියන්නේ හදවතින් මන්නේ හින්දායි.
1: ඔබ ගැන ලොකු විශ්වාසයක් දැනෙන දවසක් අද. ඉතින් පොකට් මනි දිනන්න එන්න විශ්වාසයෙන් මෙසේජ් එකක් එවල තියන්න අපිට 0800 14 151 151 වට්ස්ඇප් නම්බරකට. ඉතින් අපි ලෑස්තිලා ඉන්නවා පොකට් මනි දෙන්න.
0: ඉස්කෝලේ නිවාඩුව වුණත් පොඩ්ඩ හතර දෙනෙක් ලෑස්ති අදත් ඔන්න පොකට් මනි දිනන්න. ඒ වගේම අම්මා කෙනෙක්ත් ඉන්නවනේ.
1: ඔව්.
0: අපි බලමු කොහොමද මේ අය තරගෙ දිනන්නේ. දිගටම අහගෙන ඉන්න. මම නිශාන්ත.
1: මම ආශී.